0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: උදේ 5:45 දැන්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Velau de pahai vinadi panas dekai.
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. ඔබට ඇත්තටම ජීවිතේ දිනා ගන්න උවමනා නම් මේ විදිහ පුත්කලින් ඔබේ ආශ්‍රයට තොරගන්න කියලා මම යෝජනා කරනවා. 1. සාධාරණීකරණයන්

0: දැනුමට සාර්ථකත්වය ගැන කතා කරන පුද්ගලෙ. මේ අය ඔබෙන් වැරද්දක් වුණාම ඒ වැච්ච වැරද්ද සාධාරණීකරණය කරන අය නෙවෙයි. හැබැයි ඒ වෙනුවට ඔබේ දුර්වලතාවයන් කියලා දීලා ඔවුන් සාර්ථකත්වය ගැන කතා කරන්න ඔබව පොළඹවන පුද්ගලෙ. ඒ වගේම ඔබට අලුත් දෙයක් උගන්වන්න පුළුවන් අය. ඔබේ ආදායම වැඩ කරගන්න හැටි ගැන කතා කරන අය. වියදම් කරනවා වෙනුවට ආයෝජන කරන්නේ කොහොමද කියලා ඔබත් සමග අදහස් බෙදා ගන්න අය. බයට වඩා දිනන්න පුළුවන් ලොකු හිින හිතේ තියාගෙන ඉන්න මිනිස්සු. මතක තියාගන්න නියම යාළුවෝ කියලා කියන්නේ ඔබත් එක්ක නිතරම ගැවසෙමින් කාලය කා දමන අය නෙවෙයි. ඔවුන් ඔබව ජයග්‍රහණයේ මාවත කරා ගෙන යන පිරිසක්. ඔබත් ඔබේ යාළුවන්ට ජයග්‍රහණයේ මාවත පෙන්වා දෙන ගමන් ඔබේ ආශ්‍රයයට. එවැනි ජයග්‍රහී මගක ගමන් කරන යාළුවන්ව තෝරගන්න බුද්ධිමත් වෙන්න. අමතක කරන්න එපා. අපි ආශ්‍රය කරන මිනිසුන්ගේ සෙවණැල්ල අනිවාර්යයෙන්ම අපේ ජීවිතයේ ජයග්‍රහණයේ පිටුපස රඳා පවතිනවා. ඒක නිසා මිනිසුන් ආශ්‍රය කීමට තෝරා ගැනීමේදී පරිස්සම් වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
1: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmi.
1: Lakhanda Radio ITN.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක රින්දනය සමග ගමන රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: අයිබෝවන් සුබ දැස්සනක්. අද ජූලි මාසේ 8 වෙනිදා බදාදා දවස, තවත් ජයග්‍රහී දවසක් ආරම්භ කරන්නයි හදන්නේ මේ විදිහට. අද අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩවි සහ ලක්හනේ ප්‍රවෘත්තිංශ ගෙනෙන්න තොරතුරු ලක්හනේ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. දිනමින පුවත්පත් ඇතුළු සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය අද සටහන් වෙනවා. මේගමුව හිරගෙදර ගැටුම අධිකරණ ඇමති කරුණු කියයි, සිද්ධිය අවතක්සේරු කරන්නේ නැහැ, පූර්ණ විමර්ශනයක් කරනවා. කුඩු ජාබාර මුන් සහ පාතාලය අතර ගැටුමක්, නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දීලා බන්ධනාගාර තදබදය අවම කරනවා කියලයි සඳහන් වෙන්නේ. පාලනය නොකළා නම් තත්වය දරුණු වෙන්න තිබුණා. වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ප්‍රසාද් හේමන්ත සඳහන් කරනවා. විපක්ෂයේ ඉල්ලීමට මැති සභේ පැය 3ක විවාදයක්, රැඳවුවන් 40ක් ඩෙංගු වැළදී මිය ගිහින් කියන කතාව අසත්‍යක්. කැබිනට් ප්‍රකාශක සඳහන් කරනවා, තුවාල වූ බන්ධනාගාර නිලධාරීන් බලන්න ඇමති හර්ෂණ සහ නලින්ද රෝහලට, මීගමුව ඇවිල වූ කුඩු ජාවාරමා බූසට බන්ධනාගාර ප්‍රධානීන් අද කොළඹට කැඳවයි. මීගමුව බන්ධනාගාර ගැටුම මානව හිමිකම් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්. අද සියලුම පුවත් දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයන් විදිහට වාර්තා කරලා තිනෝ. මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඝාතනය වූ නිලධාරීන් 7 දෙනාම මේ සම්බන්ධයෙන් වැඩිදුරතොරතුරු විදිහට සටහන් කරලා තියෙනවා. ඝාතනය වූ නිලධාරීන් 7 දෙනාම බන්ධනාගාර පොලිසියයි කියලා තමයි සඳහන් වෙන්නේ. මුළු මරණ ගණන දැන් 27ක්. යකඩ පොලු ගල් තියුණු ආයුධ කලින්ම තබාගෙන රැඳවියන් ගැටුම ඇති කළේ ප්ලෑන් කරලා. විමර්ශනය CID සියලු රැඳවියන්ගෙන් ප්‍රශ්න කරන්න හදයි. චෙක් කරන නිසා ඔවුන් දැඩි වෛරයකින් ඉඳලා බන්ධනාගාර ගැටුම පත්තු කළ කටුවැල්ලේගම සුරේෂ්ට පුංචි තුවාලයක්වත් නැහැ. මුල් දවසේ 2 දෙනෙකු මරා දැමීම මොහුගේ ප්‍රධානත්වයෙන් මුණ වැඩක්. බූස්සට රැගෙන යයි හේමන්ත රන්දුනොයි දෙවෙනිට වාර්තාව අරගෙනෙන්නේ. නිලධාරීන් 7 දෙනාගේ දේහයන් වැලිකඩ පරිශ්‍රයට ගෙනේ යද ඥාතීන්ට බාර දීමට සූදානම් කියලා තමයි සඳහන් වෙන්නේ. අනේ අපේ අය කොහෙද ඉන්නේ? මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිදුවීම් අනතුරෙහි සිරි රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමෙන් පසු සහ ගැටුමෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අය ගැනද විමසමින් ඔවුන්ගේ ඥාතීන් මීගමුව සිරගෙදර සහ රෝහල ඉදිරිපිට ඇති නාමලේඛන පිරිත්සූ අයුරු අද චාරුපේට නගමින් තොරතුරු සටහන් කළ දෙනවා. දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් ලංකා දිව පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ චාරුපත් සමගින් සටහන් වන හානිය කෝටි 12ක්, මීගමුව හිරගෙදර හිස් කරයි, තවත් රැඳවියෝ 500ක් මහමෝදර වැසූ රෝහලට කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්කයි තොරතුරු සටහන් කළ තියෙන්නේ. පශ්චාත් මරණ පරීක්ෂණ වෙන වෙනම පවත්වන උසා විනියෝග පොලිස් විමර්ශන වාර්තාවකුත් ඉල්ලයි. හිරේ කැරැල්ල ඇවිල වූ ජාවාරමා බූස්සට යවයි. රැඳවියන් අතට අවි ආයුධ ආවේ කොහොමදැයි සොයනවා. අධිකරණ ඇමති හර්ෂණ මැති සභයේදී කියයි. අද මේවා තමයි ලංකාදීප පුවත්පත ප්‍රධාන පිටුවේ වාර්තා කරලා තියෙන්නේ තොරතුරු විදිහට. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. ප්‍රිසන් ඔෆිසර්ස් averted major catastrophe, acting commissioner general said. Rioting inmates branched final barrier attacked officers. Multiple investigations underway. For the more detail, Acting Prison Commissioner General Prasad Hemant Kumar said prison officers were compelled to take decisive action to prevent the situation and the Nigamba prison from escalating into a far more catastrophic incident. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහනට අපි අවධානය යොමු කරමු. පාලනය නොකළා නම් තත්වය දරුණු වෙන්න තිබුණා. වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ප්‍රසාද් හේමන්ත සඳහන් කරනවා කියලා රන්මලි සෝමසිරි වාර්තාව අරගෙන ඉන්නේ. තොල්පිටුවලට අවධානය යොමු කරමු. වැඩිදුර තොරතුරු සටහන් කරනවා. දීර්ඝ විස්තරයක් සමගින් මේගමෝ බන්ධනාගාරයේ ගැටුම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු නොකළා නම් මීට වඩා දරුණු තත්වයක් ඇතිවීමට ඉඩ තිබුණු බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර මහතා සඳහන් කරනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්. එහිදී වැඩදුරටත් අදහස් දැක්ව ඔහු සඳහන් කරන්නේ මීගමුව බන්ධනාගාරය කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණ 6ක් මහාධිකරණයක් ඇතුළුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු 2500කට ආසන්න පිරිසක් රඳවාගෙන තබාගෙන සිටින ස්ථානයක් මද්‍රව්‍ය මද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල සිදුවීම් සම්බන්ධ චෝදනාලත් සැකකරුවන් මෙහි වැඩි වශයෙන් රඳවා තිබෙන්නේ රැඳවුවන් අතර ඝට්ටනයක් ඇති වෙලා තියෙන්නේ ඉරිදා දිනයක නිලධාරීන් මැදිහත්වීමයි මේ ඝටනේ නතර කරලා තියෙන්නේ කියලා තමයි අද දිනමින පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මේගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්වය රජය කිසිසේත් අවතක්සේරු කර නොමැති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කළා. ඒ මේගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්
1: මෙම අවාසනාවන්ත සිද්ධිය හරහා නිලධාරීන් 7 දෙනෙකුත් රැඳවියන් 19 දෙනෙකුත් මියගොස් තිබෙනවා. මා මුලින්ම එම පවුල්වලට මගේ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම තුවාලකරුවන් මේ වන විට බන්ධනාගාරලා 23කුත් රැඳවියන් 54කුත් තුවාල ලබා ඉන්නවා. මා උන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මෙම තත්වය සිදු නොවිය යුතුව තිබුණු දෙයක්. මෙය ඛේදවාචකයක්. මේ වන විට කිසිදු අම්මා කෙනෙක් පුතෙක් තමන්ගේ දරුවා ඇවිදගෙන රිමාන්ඩ් එකට ගිහිල්ලා එළිය පෙට්ටියකයි කියලා කල්පනා කරන්නේ කිසිදු ස්වාමි පුරුෂයෙක් තමන්ගේ සහෝදරයා රස්සාවට ගිහිල්ලා රස්සාව කරන්න ගිහිල්ලා ජීවිතේ නැති කරගෙන පෙට්ටියක ඒවි අතපය ඒවිනි කියලා නැතුව හිතන්නේ නැහැ. ඒ නිසා ඒ දෙපාර්ශ්වයටම ඒ තියෙන වේදනාව, ඒ තියෙන අපේක්ෂා බංගත්වය ආණ්ඩුව වෙත මුදා හැරීමත් අපි ඒ ආකාරයෙන් බාරගත යුතු වෙනවා. මම අපේ රජයත් කොයිම අවස්ථාවකවත් මෙම සිද්ධිය අවතක්සේරු කරන්නෙත් නැහැ, සුළුෙන් තකන්නෙත් නැහැ. ඒ නිසා මේ සිද්ධිය ගැන පූර්ණ විමර්ශන මේ වන විට පැවැත්වෙනවා. මේ හරහා තිබුණු සිකියුරිටි ලැප්සස් මොකද්ද? මේ තත්ත්වය ඉස්මතු වුණේ ඇයි? බන්ධනාගාර තදබදයද වෙනත් හේතුවක්ද මේ කියන කියලුම කරුණු සොයා බලා මේ නැවත නොවන ආකාරයට සකස් කිරීම තමයි අපේ වගකීම විය යුත්තේ. කැබිනට්ටුව හරහා විශ්‍රාමක විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, ජනාධිපති නීතිඥ මොහන් වීරකෝන් නීතිඥ මහතා, මිලින්ද ගුණතිලක හිටපු නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරි මහත්මයෙක්, ඒ කට්ටියගේ සමිත කමිටුවක් මේ වන විට ජනාධිපති ලේකම්වරයා විසින් පත් කරමින් පවතිනවා. මේ සියල්ලම සොයා බැලීම සඳහා ඊට අමතරව ප්‍රසන් ඩිපාර්ට්මන්ට් එකත් මේ වන විට පොලිසියට පැමිණිලක් කළා. CID විමර්ශනය කරනවා. එතන මොකද්ද වී තියෙන අපරාධය බලන්න. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් අභ්‍යන්තර විමර්ශනයක් කරනවා.
0: බන්ධනාගාර ජේෂ්ඨ නිලධාරීන් සමග උදෑසන විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළා. ඒ වෙනත් බන්ධනාගාරවල මෙවැනි ආකාරයේ සිද්ධි නැතිවීම වැළැක්වීම අරමුණු කර ගනිමින්
1: මාගේ කොටස වශයෙන් දැසන 7:30 වන විට සියලුම ජේෂ්ඨ නිලධාරීන් බන්ධනාගාරවල කැඳවලා තිබෙනවා. මෙතන සිදුවෙච්ච සිද්ධිය ගැන කතා කිරීම සහ මෙවන් තත්වයක් අනිත් සිරගෙවල් තුල ඇතිවීම වළක්වන්නේ කොහොමද? මොකද්ද මේ වුණ ගැටලුව? මොකද මේක තව වෙන්න ඉඩ දෙන්න බෑ. අපිට තියෙන වගකීම රජයක් වශයෙන් ඒක මා බාර අරගෙන ඒ ප්‍රශ්නේ විසඳීමට ඉතාම ඕමනාවෙන් මැදිහත් වෙනවා. මෙතන රැඳවියාද කුඩුකාරයාද අහිංසකද කියන එක නෙමෙයි අපි බලන්න ඕන. මනුස්ස ජීවිත මේ විදිහට නාස්ති වෙන්න දෙන්න බෑ කියන එක පමණයි. එතනයි අපි ඉන්නේ. අපිට රැඳවියාගේ ජීවිතයට වෙන වටිනාකමකුත් බන්ධනාගාර නිලධාරියාගේ තව ජීවිත වටිනාකමකුත් අපිට දෙන්න බෑ. ඒක අපි කරන්නෙත් නැහැ. මේක රැඳවියන් සහ කාර්ය මණ්ඩලය අතර ගැටුමක් වෙන්නේ නැහැ. රැඳවියන් අතර ගැටුම එන්නේ. ඒකට අපි මැදිහත් වෙනවා. මැදිහත් වුණාට ඒක සමතේ කරගන්නත් හැකි වෙනවා. ඔවුන් එදා හවස පසුවෙන්දා උදෑසන නැවත ඉතාම ශනිකය උදේවරුේ ඔවුන්ට ආහාර දීලා ඔවුන්ව උසාවියන වැඩවල ලාස්ති කරද්දි ඉතාම ශනෙන් ඒ 6 වෙනිදා ඉතාම ශනෙන් නැවත මේ දෙපාර්ශ්ව අතර ගැටුමක් නිර්මාණය වෙනවා. මේ ගැටුම එන්නෙම එක්කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් කියලා තමයි කියන්න වෙන්නේ අකමැත්තෙන් හෝ. එතනදී යම් රැඳවියන් කලමනාකාරීත්වයට තොරතුරු දෙනවා. මේක නවත්ත ගන්න අහවලා ගාව ගේනවා හරි මොකක් හරි කියලා. අන්න එහෙම තොරතුරු දීපු රැඳවියෝ තමයි ඉස්සල්ලාම ප්‍රහාරයට ලක් වෙන්නේ. එහෙනම් අපි හිතනවා මේක මත්ද්‍රව්‍ය හා පාතාල සම්බන්ධ ගැටුමක් සහ මේ තොරතුරු දීම නිසා ඇතිවෙච්ච දෙයක් විය හැකි. මතක තියාගන්න මා මේ කියන සියලුම කරුණු අවසානයේදී තීන්දුව වෙන්නේ සියලු විමර්ශන ඒ කමිටුවේ වාර්තාවලින් පසුව. මා මේ ඉදිරිපත් කරන්නේ මට මේ මොහොතේ නිශ්චිතව තියෙන තොරතුරු පමණයි. මේ දේවල් ඉදිරියේදී පරීක්ෂණ හරහා වෙනස් විය හැකි. ඒ වගේම පේනවා මේකේ අරමුණ. සමහරු කියනවා බෙහෙත් හම්බ වෙච්ච නැති නිසා හෝ ආහාර ප්‍රශ්න නිසා කියලා. අපි ඒවත් හොයා බලමු විමර්ශනයේදී. මෙතන පැහැදිලිව වෙච්ච දෙයක් තමයි මොවුන් ප්‍රහාර එල්ල කළා CCTV කැමරා ටික කඩනවා. ඊට පස්සේ බොඩි ස්කෑනර් එකක් තියෙනවා මිලියන ගාණක equipment ඒ ඔක්කොම destroy කරනවා. දැන් මේකේ අදහස් වෙන්නේ මොකක්ද? ඔවුන් ප්‍රිසන් එක ඇතුළට නාකොටික්ස් හා අනීතික දේවල් එන්නක වළක්වන්න තියෙන යාන්ත්‍රණය අඩපණ කිරීමට සංවිධානාත්මක කටයුතු කටයුතු කරපු බව තමයි පේන්නේ. ඔය 7 වෙනිදා දිනේදී ප්‍රහාරයට ලක් වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙන්නේ. ඔවුන්ට පහර දෙනකොට ඔවුන්ව බේරන්න තමයි අනිත් නිලධාරීන් යන්නේ. ඒතර මේ බහුතරයක් මියගිය නිලධාරීන් ඇත්තටම ඒ රැඳවියන්ගෙන් පහර කාලා තමයි මියන්නේ. ඊට පස්සේ මතුවෙන සිද්ධිය තමයි මොවුන් යකඩ ගේට්ටුව කඩාගෙන ඉතා කෙටි දුරක් තියෙන ලී දොරට එනවා. එතනින් එළියට ඔවුන් ආවා නම් ඔවුන් පාරිසා විශාල හානියක් කරන්න ඉඩ තිබුණා. දැනට තියෙන විදිහට ඔවුන් අතර යම් ආයුධයක් දෙකක් පත් වෙලා තියෙනවා. ඒක කොහොමද වුනේ? ආමරියෙන් ගත්තද? නැත්නම් ප්‍රසන් නිලධාරියෙගේ අතේ තිබිලා උදුරගත්තද? මේවා සොයන්ට විමර්ශනය හරහා සොයපුවම අවසානයේ අපි දැනගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී දැනට තියෙන තොරතුරු අනුව ප්‍රසන් ඔෆිසර්ස්ලා තමන්ගේ ප්‍රසන් ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කළා. ආත්ම ආරක්ෂාවේ අයිතිය සහ සිටුේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා තියෙනවා. නමුත් මේ සියලු දෙනා මැරිලා තියෙන්නේ වෙඩි තැබීම නිසාද නැත්නම් වෙනත් රැඳවියන්ගේ පහර දීම නිසාද කියන එක තෝරන්න මේ නිශ්චිත මොහොතේ පෝස්ට් මෝර්ටම් පැවැත්වෙමින් යනවා. ඒ වෙන් පස්සේ අපිට හරියටම කියන්න පුළුවන් මේ කට්ටිය කොයි ආකාරයටද මියගියේ කියන කාරණා.
0: සිද්ධියත් සමග රජයේ පාලනය කිරීමට මැදිහත් වූ ආකාරය පිළිබඳවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළා.
1: මේක ඇති කරන්න මැදිහත් වෙච්ච කට්ටිය අපි තෝරලා 734 දෙනෙකු අපි වෙනත් බන්ධනාගාරවලට ආරක්ෂිත ලෙස මාරු කර යවා තිබෙනවා. මේ වන විට තත්ත්වය සමනයව තිබෙනවා. සමහරු අපට චෝදනා කරනවා වැඩේ උඩුදුවල පුපුරනකල් බලාන් හිටියා උඩ බලාගෙන එහෙම වුණේ නැහැ. මා හිතන්නේ මේ පාර්ලිමේන්තුව තුල විපක්ෂයත් එක්ක මං කොච්චර වාද විවාද තිබුණත් බන්ධනාගාරය ගැන විවේචනයක් ගේනකොට මං හැම විටම නැගිටලා ඒකට එකඟත් වෙලා ඒ කරුණ වලටත් එකඟ වෙලා ඒවට ගන්න පියවරත් හැමදාම කිව්වා. අපි මේකේ මූලයේ හොයාගන්නේ අපි බලයට ඇවිල්ලා මාසුරක් යන කලින්. මොකද්ද? අපි බලයට එනකොටත් 10000ක් ඉන්න ඕන තැනක 27000ක් 29000ක් සෙනග හිටියා. කලින් ආණ්ඩු යම් පියවර ඇඩ්‍රස් කරලා තිබුණා නම් අපිට හරි ලේසි. ඒතර අපිට ඒ පියවර ගෙනියන්න විතරයි තිබුණේ. නමුත් ඒ දේ සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඒතර මේ අධික සෙනග වැඩි වීමට මූලිකව බලපාපු කරුණක් තමයි 2022 දී ගෙනාපු විෂවදක අබින්සා මද්ද්‍රව්‍ය පනතර කියලා අපේ සංශෝධනය සහ රස පරීක්ෂක වාර්තා. දැන් මේක අපි හඳුනගන්නකොට මොකද වෙන්නේ? අපි බලයට එනකොට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 118යි. දැන් කලින් ආණ්ඩු 2022 න් පස්සේ මේවා පුරවල නැහැ. ඒතකොට අනිවාර්යයෙන්ම රස පරීක්ෂක වාර්තා පමාවීමට ලක් වෙනවා. අපි මොකද්ද කළේ? ගිය දෙසැම්බර් මාසයේ සිට රෙක්‍රූට්මන්ට් පටන් අරගෙන මේ වන විට 72කට බඳව ගන්න කටයුතු කරලා තිබෙනවා. උසාවිය මොකද්ද කියලා අප ඉල්ලන්න හොයාගන්න අවුරුද්දක් යනවා. ඊට පස්සේ අපේ පියවර ටික ගන්න නීති අනුකූල පියවර ගන්න තව මාස 6. ඒතකොට අවුරුදු එකම ආරක් මිනිස්සෙක් ඇතුළේ ඉන්නට ඕනේ. ඒ මිනිස්සයා ගාව තිබුණේ කුඩුද පැන්ඩෝල් කුඩුද කියලා හොයාගන්න කලින්. දැන් අපි මොකද්ද කරේ ආපු ගමන්? ඔන්න ඔය 2022 ඔය සංශෝධනය වෙනස් කරන්න අපි දැන් නීති සදලා තියෙනවා. තව මාසයක් හෝ එකමාරක් ඇදලා පික ගේන.
0: Morning News Alert. ලකන මොර්නින් නිවුස් වලට අහගෙන ඉන්න බලව 2:14.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝපියක්. දිනන ලොකුම සුපිරි ටැග් ඉදෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadun Vadina. Rhino Premier Roofing Sheet. Fetivistra Sunha. Tahatunai Anuhaya Amatana.
4: La Khanda. Radio ITN.

0: රටට වග කියන රේඩියෝ
1: වෙලාව 2:00 විනාඩි 17යි.
2: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: බෙලව දෙහයි විනාඩි 18යි වෙනතත් ලක්කන මෝනින් නිවුස් සලට් සමගින් අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට ඩෙන්ගු වෛරස් උන මොරටුව සරසවියත් වසයි දේශන ඔන්ලයින් වලින් නේවාසිකාගාර පිරිසිදු කිරීමට පියවර රංජන් කස්තුරි සහ ශාන්ත කුමාරයි වාර්තා වරගෙනින්නේ සිසුන් අතර ඩෙන්ගු සහ වෛරස් උන රෝගය තදින්ම පැතිර යාම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය తాවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරියේ පෙරේදා පසුරුවේ පියවරගෙන තිබෙනවා නේවාසිකාගාර සිසුන් කිහිප දෙනෙකු අතර උන රෝගය මුලින්ම පැතිර ගොස් තිබූ අතර පසුව තවත් සිසුන් පිරිසකට උන වැළඳී තිබූ බවට මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපට සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ වාර්තාව. එතකම මේ සම්බන්ධයෙන් අද දිවයින පුවත්පතත් තොරතුරු සඳහන් කරලා තියෙනවා. මේ මාස අගවන විට ඩෙන්ගු රෝගීන් ඩබල් වීමේ අවදානමක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා කියලා තමයි දිවයින පුවත්පත සටහන් කරන්නේ. ඒත් එක්කම මේ මොරටුව සරසවිය සති දෙකක් වසා තැබීම සම්බන්ධයෙන් දිවයින පුවත්පත සටහන් කරනවා. තොරතුරු ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වායි වාර්තාව ගෙනෙන්නේ ඩෙන්ගු අවදානම නිසා මොරටුව සරසවිය සති දෙකක් වසා තැබේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු අරගෙන මෙලා තියෙනවා. මේ මාසයේ අවසන් සතිය වන විට පසුගිය මාසයට වඩා දෙගුණයකින් රෝගීන් ඉහළ යෑමේ අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා කියලා තමයි දිනමින පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙනවා. ඇතුල් පිටුවලයි වාර්තාව අරගෙන ඉන්නේ. අපි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට අවධානය යොමු කරමු. දෛනිකව ඩෙන්ගු රෝගීන් දහස ඉක්මවා වාර්තා වීම හේතුවෙන් මේ වන විටත් රට තුළ ඩෙන්ගු අධිවසංගත තත්ත්වයක් උද්ගතව ඇති බව එම සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමෙල් විජේසිංහ මහතා ඊයේ මාධ්‍ය වෙත සඳහන් කළා. මෙම අධිවසංගත ඩෙන්ගු රෝග තත්ත්වය වැළැක්වීමට නම් ජලයේ එක්රැස් වන ස්ථාන විනාශ කිරීමට මූලිකව පියවර ගත යුතු ඇතැයිද කියා සිටියේ වෛද්‍යවරයා කැලිකස ලිවත් කිරීමද ක්‍රමවත් ලෙස සිදු කළ යුතු බවද අවධාරණය කළා. ඩෙන්ගු මදුරුවාට බෝවීමට අවශ්‍ය පරිසරය වැඩිම ප්‍රමාණයක් අධ්‍යාපන අංශයෙන් වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ. රාජ්‍ය සහ පුද්ගලික අංශ මෙන්ම පාසල් පෙරපාසල් විශ්වවිද්‍යාල ඇතැම් ස්ථානවල ඩෙන්ගු තෝතැනීමේ ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන බව අද දිවයින පුවත්පතේ සටහන් වෙලා තියෙනවා. එතෙකම මේ මොරටුව විශ්වවිද්‍යාලයේ සති දෙකක් වසා තැබීම සම්බන්ධයෙන් උත්තරතුරු සටහන් වෙනවා. ඩෙන්ගු අවදානම් තත්වයක් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ 6 වෙනිදා සිට සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරනවා. මේ දිනවල විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු පැවැත්වෙන අතර උණ රෝග වැළඳී ඇති ඇතැම් සිසුන් එම විභාග සඳහා සහභාගී වී ඇති බවත් සඳහන් වෙනවා. ඒ හේතුවෙන් මේ විදිහට විශ්වවිද්‍යාලය తాවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් මාර්ගගත ක්‍රමයේ සිසුන් සඳහා දේශන කටයුතු සිදු කරන බවද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරනවා. ඒ අනුව පෙරේදා දිනේ සිට සති දෙකක කාලයක් වසා දැමුණු මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු එළඹෙන 21 වෙනිදා යළි ආරම්භ කිරීමට නියමිතයි කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එකම අපිත් ඔබට නැවත නැවතත් මතක් කරන්නේ අපි දිගින් දිගටම ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් වලින් රටට වාග කියන රේඩියෝ නාලිකාව විදිහට ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ මේ ඩෙන්ගු අවදානම ආදී අවදානම් තත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් ඔබට හැකියාව තිබෙනවා මේ ඩෙන්ගු අවදානම වළක්වා ගැනීමට දායකත්වයක් දක්වන්න. විශේෂයෙන්ම රටට වග කියන පුරවැසියන් විදිහට ඔබ ඒ සඳහා දායකත්වයක් දැක්වීම ඔබේ වගකීම. ඉතින් ඒ වගකීම හරියට ඉෂ්ට කරන්න කියලා අපි ලක්හඬ මෝනින් නිවුස් ඇලර්ට් වලින් ඔබට නිරන්තරයෙන් මතක් කරනවා.
1: ඩෙන්ගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසර

0: Agenda Radio ITN Morning News Alert.
1: වෙලාව දෙහයයි විනාඩි 26යි අපේ අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. මැති ඇමතිලාට පැන වූ ඉන්ධන සීමාව ඉවත් කෙරේ. බලශක්ති අර්බුදය හමුවේ රජයේ වියදම් පාලනය කිරීම සඳහා මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේදී පනවා තිබූ සීමාව මෙවන විට ඉවත් කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊට අදාළ චක්‍රලේඛයේ සෙලෝ අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් විශේෂ වියදම් මේකක කොමිෂන් සභාවල ප්‍රධානීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් දිස්ත්‍රික් ලේකම්වරුන් රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. මැද පෙරදිග කලාපයේ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් රජයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා අමාත්‍යවරුන්ට නියෝජ්‍ය අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන ඉන්ධන දීමනාව මාර්තු මාස පළමු වෙන දින සිට පැවති ඉන්ධන මිල පදනම් කරගනිමින් ලබා දීමට රජය අප්‍රේල් මාසයේ දෙවැනිදා චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් නව චක්‍රලේඛය මගින් එම චක්‍රලේඛය අවලංගු කර තිබෙනවා. ඒ අනුව මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සඳහා ජූලි මාස පළමු වන දින සිට ඉන්ධන නිකුත් කිරීම වර්තමානයේ පවතින ඉන්ධන මිල ගණන් යටතේ සිදු කරනු ඇති බවයි වැඩිදුර තොරතුරු විදිහට අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ගොවි ජනතාවට පහසුකම් සලසමින් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල ලබන 13 වෙනිදා සිට ආරම්භ කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්
2: වී අලවි මණ්ඩලය විසින් මෙට්‍රික් ටන් 39,500ක් මේ කන්නේ මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. මිලදී ගැනීම සඳුදා ආරම්භ කරනවා. ඒ සඳහා අපි ගබඩා ප්‍රමාණයක් වයඹ උතුර අනුරාධපුර අම්පාර දකුණ පොළොන්නරුව කුරුණෑගල පුත්තලම උතුරු දිස්ත්‍රික්ක පහේම අනුරාධපුර ත්‍රිකුණාමලය නුවර බදුල්ල අම්පාර හම්බන්තොට මොණරාගල රත්නපුර පොළොන්නරුව මාතලේ මඩකලම කියන දිස්ත්‍රික්කවල ගබඩා 143කදී වී මිලදී ගැනීමට කටයුතු කරන මෙට්‍රික් ටන් 39,500ක් ජූලි 13 වෙනිදා ඉඳන් ආරම්භ කරනවා. ඊට අමතරව ඔඩපණය ලබා දීලා තිබෙනවා වී මිලදී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසලා දෙන්න බිලියන 10ක් රජයේ වෙනුවෙන් ලබා දුන්නා. එයත් වී මිලදී ගැනීම කරනවා. දැනට නාඩු රුපියල් 120ට සම්බර රුපියල් 130ට කීරි සම්බර රුපියල් 140ට මිලදී ගන්න.
1: මාස 6ට කෝටි 20ක වියලි කහ හොරෙන් ගෙනත් එකවර ඇල්ලූ වැඩිම තුගය කිලෝ 16,000ක කන්ටේනරයක් අද ලංකාදීප පුවත්පතයි වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට වැඩිදුර තොරතුරු සටහන් කළා තිනවා මේ සම්බන්ධයෙන්. යොහන් බාසුරයි වාර්තාව අරගෙන ඉන්නේ. ඉන්දියාවෙන් නීති විරෝධීව ගෙන්වන ලද වියලි කහ කිලෝග්‍රෑම් 60,000කට අධික ප්‍රමාණයක් මෙම වසරේ පළමු මාස 6 තුල ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටි 20ක් පමණ වන බවයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පමණක් පසුගිය මාස 6 තුල නීති විරෝධී ක්‍රම ඔස්සේ ආනයනය කරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 50,000ක් පමණ අත්අඩංගුවට ගත් බවත් නීති විරෝධීව ඉන්දියාවෙන් ආනයනය කර තිබියදී පසුගිය මාර්තු 31 වෙනිදා අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 16,000ක් අඩංගු වියලි කහ කන්ටේනරේ හි විශාලතම තොගය බවත් රේගු මාධ්‍ය ප්‍රකාශ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචේවා මහතා සඳහන් කළා. මහනුවර පනිල ප්‍රදේශයේ සමාගම කන්ටේනරේක සූක්ෂමව සංගවා ආනයනය කළ වියලි කහ කිලෝග්‍රෑම් 16,000ක කන්ටේනරයක් මෙම වසරේ මාර්තු මාස 31 වෙනිදා රේගු නිරාවරණ අංශයේ විසින් අත්අඩංගුවට ගනු ලැබුව අතර ඒ ආකාරයට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියලි කහ තොග අවස්ථා රැසකදී අත්අඩංගුවට ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කියලාද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ තත්වයට මුහුණ දීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම අනුකමිටුව පත් කර ඇති බවයි අමාත්‍ය ධම්මික පටමැදි මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් සඳහන් කළේ.
3: ජූනි මාස 30 වෙනිදා ජනාධිපති කාර්යාලය ඉදිරියේ ඇස්වලා මේ ඇතිවන එල්නිනෝ තත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය, බල ශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළක් සකස් කරන එක මේ කාර්යභාරය වෙලා තියෙනවා. මේ වෙනකොට එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් ලෝකෙත් මේ සම්බන්ධයෙන් විවිධ පුරෝකථන දැනුවත් කිරීම සිදු වෙනවා. ගෝලීය වශයෙන් ඇති වෙලා තියෙන එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාද්දී මේ තත්ත්වයට මුහුණ දීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග වැඩපිළිවෙළක් සකස් කරන සති දෙකක් ඇතුළත ඒ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න.
0: Morning News Alert.
1: ලක්කන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:31.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: අංක 3 සහ අවසානයටත් අංක 3යි මහජන සම්පත 6241 වෙනි ජයග්‍රහය දිනුම් වරේ ජයග්‍රහයේ ඉංග්‍රීසි අක්ෂරය සහ වාසනාවන්ත අංක බවට පත් වුණේ. ගොවිසෙත 4483 වෙනි ජයග්‍රහය දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණා කේ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහයි අංක 32, අංක 38, අංක 46 සහ අවසානයට අංක 54. මෙගාපව 2589 වන ජයග්‍රහ දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණා ජේ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහයේ සුපිරි අංකයේ අංක 1 වෙනකොට අනෙකුත් ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 1, අංක 39, අංක 75 සහ අවසානයේ අංක 80. ධන නිධානය 2271 වන ජයග්‍රහ දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණේ ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහ අංක 17, අංක 30, අංක 64 සහ අවසානයේ අංක 70. හඳහන 1550 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඍෂභ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහ අංක අංක 30, අංක 38, අංක 41 සහ අවසානයේ අංක 55. අද සම්පත 816 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඒ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහයි අංක සටහන් වෙන්නේ අංක 2, නැවතත් අංක 2, අංක 3 සහ අවසානයේත් අංක 3 විදිහට. NLB ජය 509 වන ජයග්‍රහ දිනුම් වාරයේ T ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහයි අංක අංක 7, අංක 5, අංක 8 සහ අවසානයේ අංක 9. සුබ දවසක්. 357 වන ජයග්‍රහ දිනුම් වාරය අරගෙන බලන්න ඔබ මෙලිදීගත් සුබ දවසක් ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රාහී ලග්න සංකේතය ධනු ලග්න සංකේතය දෙකෙන් ජයග්‍රහයි අංක අංක 12, අංක 33 සහ අවසානයේ අංක 53. සුබ දවසක්. 357 වන දිනුම් වාරයේ ජයග්‍රාහී ප්‍රවර්ධන අංකය 1074 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:34.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ලකන මෝර්නින් න්ියුස් වලට අහගෙන වෙලාව 2:37.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: සුපිරි බෙට් ඇන්ඩ් රයික් ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
4: මානවීය ප්‍රීමියම්

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රොටියක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

ලද හය විනාඩි හතලි හැවනවතත් ලක්හන මෝනිින් නිියස් සලට සමගේ ලංකාදීපු පුවත්පතටයි අවදහනය. කල්පැන්න සේනි ටොන් හාරදහස් දෙසිය පණහක සිද්ධිය සමාගමේ අයිතිකරුවන් අල්ලා නොගෙන සේවකයින් ගෙනාවේ ඇයි ප්‍රශ්නාර්ථයක් සමගෙනු යද ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ තොරතුරු අතිරේක මහේෂාත් පාරිභෝගික අධිකාරියේ නසයි. සැකකරුවන් වහාගෙන්නන්නේයි උසාවි නියෝග. අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් මේ විදියට සටහන් කරනකොට දිනමින පුවත්පත සටහන් කරනවා මිලියන 900ක කල්පැන්න සීනි තොගයක් පෑලිය ගොඩින් අල්ලයි අලුතින් පැකට් කර වෙළඳපොළට දාන්න හදලා. ගයන් කුමාර වීරසිංහ සහ රන්මිලි සෝමසිරි වාර්තාව අරගෙන ඉන්නේ. අපේ අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. රෝෂන් තුෂාරයි වාර්තාව අරගෙන ඉන්නේ. මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ සීනි ටොන් 4250කට අධික ප්‍රමාණයක් ගබඩා කර තබා ගනිමින් ඒවා වෙළඳපොළට යැවීමට සූදානම් කළේ යයි කියන විල්සන් සීනි සමාගමේ හිමිකරුවන් අත්අඩංගුවට නොගෙන එහි සේවකයන් අධිකරණයට ඉදිරිපත් කළේ කුමක් නිසාදැයි විමසූ කොළඹ අතිරේක මහේෂ්රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය සැකකරුවන් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාරිභෝගික අධිකාරියට ඊයේ නියෝග කළා. පාරිභෝගික අධිකාරී පනත අනුව අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ සේවකයන් නොව හිමිකරුවන් බව පෙන්වා දුන් මහේෂ්රාත්වරිය විමර්ශන නිලධාරීන් විසින් හිමිකරුවන් නිසි පරිදි හඳුනාගෙන ඔවුන්ගේ නම් බී වාර්තාවට ඇතුළත් කර තිබියදී සැකකරුවන් ලෙස සේවකයන් අධිකරණයට ඉදිරිපත් කිරීම පළක් නොවන බවද පෙන්වා දුන්නා. අධිකරණයට ඉදිරිපත් කළ සේවකයන් සිව් දෙනෙකු රුපියල් 110 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ඇය නියෝග කළා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට සඳහන් වෙන්නේ. අදාළ සීනි තොගයේ සාම්පලය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවන තෙක් සීනි ගබඩාව සීල් තබන ලෙසට නියෝග කළ මහේෂ්රාත්වරිය සීනි ගබඩාවට ආරක්ෂාව සපයන ලෙසට පෑලියගොඩ පොලිසියට නියෝග කළා කියලාත් අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. නීති සිසුවියගේ මරණය අභිරහසක්. ලංකාදීප පුවත්පත ඇගේ ඡායාරූපයකුත් සමගින් තොරතුරු සටහන් කරනකොට දිනවින පුවත්පතත් මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරනවා. තනිව සිටි නීති සිසුවිය අභිරහස් ලෙස මිය ගිහින් සුමිත් ප්‍රේමතිලකයි වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අද ඇතුල් පිටුවල තොරතුරු සටහන් කළ තියෙන දීර්ඝ විස්තරයක් සහිතව අපි අවධානය යොමු කරමු. පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක් තුල පිහියකින් ගෙල කපා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන මලසිරුරක් පානදුර උතුර පොලිසිය විසින් සාගෙන තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව තිබෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක නීතිය හදාරන නදුනි සහශ්‍රී කුරේ නැමැති 26 හැවිරිදි තරුණියක් බව පානදුර උතුර පොලිසිය සඳහන් කරනවා. ඝාතනයට ලක්ව ඇති තරුණිය පානදුර ගොරකාන ගල්කණුව පාරේ පිහිටි නිවසක කුලි කාමරයක පදිංචිව සිට ඇති අතර එම කාමරයෙන් අධික දුර්ගන්ධයක් හැඹීම හේතුවෙන් දොර කඩා පරීක්ෂා කිරීමේදී මලසිරුර සහ ඒ ආසනයේ වැටී තිබූ ඝාතනයට යොදාගත් බවට සැකකරන පිහියක් හමු වී තිබෙනවා. පානදුර කොට්ටාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ ඇඟිලි සලකුණු නිලධාරීන් මේ වන විට පරීක්ෂණ පවත්වන අතර පානදුර මහේෂ්රාත්වරයා විසින් පරීක්ෂණයද සිදු කිරීමට නියමිතව තිබුණා කියලායි සඳහන් වෙන්නේ. පානදුර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සරච්චන්ද්‍ර මහතාගේ සහ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝක නාමල් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීමට නියමිතයි කියලා තමයි දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදියට සඳහන් කරන්නේ. නාමල්ට එරෙහි ක්‍රිෂ්ණ නඩුවට CID-න් ප්‍රමාණවත් සහයක් නැහැ. විනිසුරුවරිය නඩු ගොනුවේ සටහන් කරයි. AJA අබේනායකයි අද වාර්තාව අරගෙන ඉන්නේ. නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී ඇති ක්‍රිෂ්ණ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණයට කැඳවීමට හෝ එම නඩුව විභාගය සඳහා විමර්ශනය සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රමාණවත් සහයක් නොමැති බව තම අධිකරණයට නිරීක්ෂණය වන බවට කොළඹ මහාධිකරණ විනිසුරුවරිය නඩුගුණුවේ සටහන් කරලා තිබෙනවා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ. ඉදිරි නඩු දිනේදී එම නඩු කැඳවන විට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට නියෝග කළා කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. Let's move to the Daily News newspaper. Shashindra, two others indicted in Siabok corruption case. For the more detail, the Colombo High Court yesterday served indictment to three accused, including former State Minister Shashindra Rajapaksha, in connection with a corruption allegation.
ශශීන්ද්‍රලාට අධිචෝදනා භාර දී ඇප ලබා දෙයි. එජේ අබේනායකයි වාර්තාව දිවයිනට අරගෙන ඉන්නේ. දූෂණ චෝදනා එල්ල වී තිබෙන හිටපු රාජ්‍යමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ, සේපාලිකා සමන් කුමාරේ සහ කීර්ති බණ්ඩාර කොටගම යන විත්තිකරුවන් තිදෙනාටම කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ අධිචෝදනා භාර දීම සිදු කෙරුණා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. අතුල් පිටුවලත් සඳහන් කළ තියෙන තවත් තොරතුරු. එම සෑම විත්තිකරුවෙකුටම රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 2 බැගින් නියම කර මුදාහල මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ට විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා. එකී තහනම් නියෝග වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමටද නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන පෙරවැරදි වාර්තාව කැඳවන ලෙසටද වැඩි දුරටත් නියෝග කළා කියලා තමයි ඇතුල් පිටුවල තොරතුරු විදිහට දිවයින වත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. මේ තමයි අද දවසේදී ප්‍රධාන සිරස්තල විදිහට වත්පත්වල සටහන් වෙලා තිබුණේ. මේ විරාමයෙන් අනතුරු අපි සූදානම් ඔබට ක්‍රීඩා පුවත් ඒ වගේම විදෙස් පුවත් සහ කාටුන්ස් මොනවද කියලා තොරතුරු අරගෙන රැඳි සිටින FM 93.5 FM 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් සලට් එක වෙලාව 6:47.

0: FM 93.7 Lakhana Radio ITN
1: Lakhana Morning News alata hagen inna welawa 2 vinadi 52
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න

0: වෙලාව 2:52 අපි සූදානම් විදේශ තොරතුරු වලට අවධානය යොමු කරන්න. අදත් විදේශ තොරතුරු පිළිබඳව තොරතුරු අරගෙන ඉන්න අපත් සමග සම්බන්ධ වෙනවා විදේශ පුවත් විශ්ලේෂක ලක්හඬ ප්‍රවෘත්තිංශයේ සහකාර කළමනාකරු චන්දන මාර්සිංහ. ආයුබෝවන්.
1: ආයුබෝවන් මේකල.
0: චන්ද මහත්මයා, දැන් විදේශ මාධ්‍ය වාර්තා කරනවා ඇමරිකාවේ ඉරානයට නැවතත් ප්‍රහාර එල්ල වෙනවා කියලා. කොහොමද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ?
1: ඔව්, අතරම සඳහන් වෙන්නේ ඇමරිකාව දැවැන්ත ප්‍රහාරයක් ඉරානයට එල්ල කළා කියලයි. කාශ්මීර්, සිරික් සහ බණ්ඩාබස් කියන මේ නගරවලට වරාය ආශ්‍රිතව

0: නයි වගේම කටාර් සහ සෞදි බලධාරීන් ඉරානයේ චෝදනා කළා තමන්ට අයත් නෞකාවලට ඉරානයේ ප්‍රහාර දුන්නා කියලා. මේ ප්‍රහාරවලට ප්‍රතිචාර විදිහට තමයි ඇමරිකාව මේ දවෙන්ත ප්‍රහාර කළා තියෙන්නේ. කීප දෙනෙක් තුවාලලා තිබෙනවා. සහ හානි පිළිබඳව නිශ්චිතව වාර්තා වෙලා නැහැ. කොහොම වුණත් ඇමරිකා ඉරාන ගිවිසුමට අනුව පහුගිය දවස්වල කළා මේ රටවල් අතර ගිවිසුමක් සමය සාකච්ඡා වෙනුවෙන් ඉදිරියට යන්නට මේ ගිවිසුමට අනුව ඉරානයේ තෙල් අලෙවි කරන්න තිබූ සම්බාධක తాවකාලිකව ඉවත් කළා. ඒ කියන්නේ ඉරානයේ පනවල තිබූ සම්බාධක తాවකාලිකව ඉවත් කළා. හැබැයි මේ ප්‍රහාරයට ටික වෙලාවකට කලින් ඒ ඉවත් කරපු සම්බාධක ආපහු අවලංගු කළා. ඒ කියන්නේ ආපහු සම්බාධක ක්‍රියාත්මකයි කියන එකයි. එතකොට උන් කියන්නේ ඉරානය යම් ආකාරයකින් මේ ගිවිසුමේ සඳහන් කරුණු උල්ලංඝනය කරනවා කියලා. අනිත් පැත්තෙන් ඉරානය ඇමරිකාවට චෝදනා කරනවා. ඇමරිකාව ගිවිසුමේ සඳහන් කරුණු උල්ලංඝනය කරනවා. දැන් මේ විදිහට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඕනුත් දැඩි ප්‍රතිචාර දක්වනවා කියලා. දැන් මේ දෙපැත්තම එකිනෙකා චෝදනා එල්ල කරගෙන සිටින්නේ කොහොම වෙතත් සටන් විරාමය කියන කාරණේ යම් ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. හැබැයි අතරතුර එකිනෙකාගේ අර බලපුලුවන් කාර්කම් සහානිකුත් ක්‍රියාකාරකම් ඔප්පු කිරීම සඳහා හෝ වෙනත් දෙයක් සඳහා යම් යම් අවස්ථාවල ප්‍රහාර එල්ල වෙනවා. හැබැයි එකිනෙකා පිළිගන්නේ නැහැ තමුන් ගිවිසුම උල්ලංඝනය කරා කියලා ඔවුන් කරන්නේ චෝදනා එල්ල කිරීම පමණයි. කොහොම වෙතත් මේ ප්‍රහාරයේදී මේ අවස්ථාවේදී මේ සිද්ධියේදී ඉරානයේ දෙසට එල්ලන චෝදනා වැඩි. ඇමරිකාව විතරක් නෙමෙයි අනිකුත් රාජ්‍යයන් පව ඉරානයේ චෝදනා එල්ල කරනවා තමන්ගේ නෞකාවලට ඉරානයේ ප්‍රහාර දුන් එල්ල කළා කියලා. ඒ පදනම් කරගෙන තමයි මේ ප්‍රතිචාර සිද්ධ වෙලා තියෙන්නේ. යම් විදිහකින් ඉරානය ප්‍රතිචාර දක්වයිද නැත්නම් වෙනත් ක්‍රියාමාර්ග කමුණුගමනය කළයිද කියන කාරණේ බොහෝ විට අද්දවසට සිදු වෙන්න පුළුවන්.
1: ඒ විදිහට තමයි අද විස්තරතුරු සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා තොරතුරට. බෙහින්ම ස්තුතියි ඔබට විදිස්තරතුරු විශ්ලේෂණය සඳහාපත් සමග සම්බන්ධ වුණාට.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
1: ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතර පැවති ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට එකට බිඳුවක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව කොදෙව්වන් 2023 වසරින් පසු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක ජය හිමි කරගත් පළමු අවස්ථාව මේ වන අතර තරගාවලියේ පළමු තරගයේ ඉනිමකින් සහ ලකුණු 217ක දැවැන්ත ජැක් ලබාගෙන ඔවුන්ගේ ජයග්‍රහණය ඔවුන් තහවුරු කරගත්තා කියලා තමයි වැඩිදුර තොරතුරු විදියට අද තොරතුරු සඳහන් කරන්නේ. ඊයේ දවසේදී අවසන් වුණු තරගයේ ජය පරාජයකින් තොරවයි අවසන් වුණේ. ඒත් සමගින් තරගාවලියකට බිඳුවක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. එතකම අද සියලුම පුවත්පත් සටහන් කළා තියෙන ප්‍රවෘත්තියක් ලෝක පාපන්දු ශූර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තරඟවලට සමුදෙයි කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ. පෘතුගාලය සහ ඇමරිකාව ඉවතට රොනාල්ඩෝ කඳුළු සලමින් සමු ගනී කියලා අද වැඩිදුර තොරතුරු විදියට තොරතුරු සටහන් කළ තිනවා. සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු. ඊයේ පැවති ලෝක පාපන්දු තරඟාවලියේ 16 දෙනාගේ වටේ තරඟවලින් ස්පාඤ්ඤ සහ බෙල්ජියම ජය හිමි කරගෙන අවසන් පූර්වවටයේ සුදුසුකම් ලබා ගත්තා. ඇමරිකාව සහ බෙල්ජියම අතර තරඟයෙන් ගෝල 4ට 1ක් ලෙස ජය ගැනීමට බෙල්ජියම සමත් වුණා. ස්පාඤ්ඤ සහ පෘතුගාලය අතර තරඟයෙන් ගෝල 1ට 0ක් ලෙස ස්පාඤ්ඤ ජය හිමි කරගත් අතර අවසන් පූර්වවටයේ සඳහා බෙල්ජියම සහ ස්පාඤ්ඤ අතර තරඟයේ මෙම මාස 11 වෙනිදා පැවැත්වීමට නියමිතයි කියලා තමයි සඳහන් වෙන්නේ. පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක පාපන්දු කුසලාන තරඟවලින් සමු ගන්නා බව ප්‍රකාශ කළා. බ්‍රසීල ක්‍රීඩක නේමාර්ද ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමු ගන්නා බවයි නිවේදනය කරේ කියලායි අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. මේ තමයි අද දවසේ ක්‍රීඩා පුවත් විදිහට සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු කාටුන්ස් වලට.
2: කාටුන්ස්
1: දින මින අංජනගේ කාටුනය අද මෙහෙමයි කියන්නේ. බන්ධනාගාර තියෙන්න ඕනේ ඒසී කරලා ඇටෑච් බාත්රූම් හදලා හොටල් වගේ. ඔව් ඔව් සර්ලත් යන්නේ ඉන්නේකටන කියලා තමයි අද මේ දින මින පුවත්පතෙහි සඳහන් කරන්නේ. අපේ දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් මොනවද කියන්නේ කියලා බලන්න. විපක්ෂ කියන විදිහට මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් අධිකරණ ඇමති ඉල්ලාස් වෙයිද? එහෙම වුණොත් මේක ලංකාව නම් වෙන්න බෑ කියලා තමයි සඳහන් වෙන්නේ. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම්. අද කොහොමද සරදම් කරන්න කියලා බලමු අපි. හිරගෙදර ගැටුම නවත්ත ගන්න කවුරුත්ම හිටිය

0: නැද්ද? ඉස්සරනම් හිටිය හිරගෙදරට ගිහින් මම හවලා ඕක නවත්තන්න කියන්න පුළුවන් තරම් අය කියලා තමයි ලංකාදීපුවත් සඳහන් කරන්නේ. අපේ දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනින් අදට ලක්හඬ මෝනින් නිවුස් වලට නිමා කරමු. මේගමු බන්ධනාගාර සිද්ධියේ සිරකරුවන්ගේ වගකීම ආණ්ඩුව බාර ගන්නවලු. කියපු අය නෙච්චරයිද මන්ද කරන්න සිද්ධ වුණේ කියලා තමයි අද ශ්‍රී සමයන් කාටුනින් සඳහන් වෙන්නේ. හෙටත් උදෑසන 6ට ඔබ හමුවීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්හඬ මෝනින් නිවුස් ඇලර්ට් වලින් සමගන්න ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම පුද්මිනි මේකලා.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රණ්‍ය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් ග්‍රිප් X5 සහ සුම් X5
0: දශක
4: හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
6: FM 93.5 FM 93.7 ලකනා

0: සමුදාසනක්.
1: ගුඩ් මෝර්නින්. උදේ 9යි විනාඩි 8යි වෙලාව. උදේ 7යි විනාඩි 8යි වෙලාව. සමුදාසනක් කද අපි හම්බෙන්නේ ජූලි මාසයේ 8 වෙනිදා බදාදා දවසේ ගුඩ් මෝර්නින් කියලා ප්‍රාර්ථනා කරනවා. මට හිතුණා මේ උදේ පාන්දර ජය සහ පරාජය ගැන කතා කරන්න. ඊයේ ආජන්ටිනා සහ ඊජිප්ත් අතර තරගයේ පාපන්දු ලෝකුසලානේ තරගයේදී එක වෙලාවක ආජන්ටිනාව පරදීද කියලා තිතුනවා. සමනේ 69 වෙනි විනාඩිය විතර වෙනකන් යනකොට ආජන්ටිනාව, ඒ කියන්නේ ලයනල් මෙස්සි ප්‍රමුඛ, මෙස්සිනේ තියෙන චරිතේ මෙස්සි ප්‍රමුඛ ආජන්ටිනාව පරදී මේ මැච් එක කියලා හිතාගෙන හිටියා. නමුත් 79 වෙනි විනාඩිය වෙනකොට මෙස්සි කියන්නේ කවුද කියලා, එයාවිල්ලා මොන්ස්ටර් කෙනෙක් කියලා එයා ඔප්පු කරනවා. ඉවසීම, දරා ගැනීම, කල්පනාකාරීත්වය නේද, සූක්ෂමව තරඟ රටාවට අනුව අනුගත වීම, ප්‍රතිවාදියාගේ දුර්වල තැන් පිළිබඳ කරපු අධ්‍යයනයන් සියල්ල අවසානයේ ඒ අයට මේ තරගයේ ජයග්‍රහණය කරන්න පුළුවන්කමක් ලැබෙනවා. මොන්ස්ටර් කෙනෙක් කියලා කිව්වම නිකන් ලයනල් මෙස්සි කියන්නේ මොන්ස්ටර් කෙනෙක් කියලා කිව්වම ඔබ මොකද හිතන්නේ? එකඟයිද මාත් එක්ක? මොකද මේ සාමාන්‍යයෙන් අපිට එහෙම අය හම්බ වෙනවා හරි අඩුයි. මොන්ස්ටර් කියන කෙනා ටයක් මොන්ස්ටර් කියලා නිකන් මට කියන මං ආට යෝජනා කරනවා Google ඩෙෆිනිෂන් එකේ බලන්න. එයා ටිකක් අසාමාන්‍ය විදිහේ කෙනෙක්. ඊට පස්සේ එයා අති දක්ෂයෙක්, එවගේම බලවත් කෙනෙක්. යම් තැනකදී දරුණු, එහෙම නැත්නම් කුරිරු වෙන්න පුළුවන්. ඔය ඕන විදිහකින් එයාට මේ එයාව අර්ථ දක්වන්න පුළුවන්. නමුත් මෙතනදී මං විශ්වාස කරනවා අති දක්ෂයෙක්, එහෙම නැත්නම් බලවතෙක් නේද කියන එකෙන් අපි එයාව තේරුම් ගමු. සටන්කාමියෙක්, අසාමාන්‍ය සටන්කාමියෙක් කියන එක. ඉතින් කොහොමනත් අපි අපේ ජීවිතවලත් සමහර තැන් තියෙනවා තරඟයේ පරදින්න වගේ යන්නේ. හැබැයි එහෙම දැනුණු හැම වෙලාවකම ඔබ කලේ තරඟය අතහරින එක නම් ඔබ මේ වෙනකොට පැරදිලා ඇති. ස්වභාවය අනුව, තරඟයේ ස්වභාවය අනුව අනුගත වෙලා අවසානයේ තෙක්නේ මේ ජීවිතේ නැමති තරඟයේ ඔබ සටන් කරොත් ඔබට පුළුවන්කමක් ලැබෙයි අවසන් ප්‍රතිඵලය පරාජයක් වුණත් එය ගෞරවාන්විත පරාජයක් බවට පත් කරගන්න. 7:11 සුබ උදෑසනක් ඔබට.

0: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජූලි 8 බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී.
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
1: පූර්ණ මාධ්‍ය නිපුණර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. තේරේ ගියා.

හතයි විනාඩි 20යි වෙලාව සුබදාසනක්. මේ ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තේ ගම්මානයක මිනිසෙකු සිංහ දේනුවකට ග්‍රහණයට හසු වුණා. වාහිතන්නේ මිනිස්සයන මොනවා වෙන්නේ ඇතිද? ආ සිංහ දේනුවකගේ ග්‍රහණයට හසු වෙච්ච මේ පුද්ගලයාට මොනවා වෙන්න ඇතිද? අපිට වෙච්ච එකම තමයි උනේ. නෑ මේ යම් විදිහකින් පොඩි ප්‍රහාරයක් එල්ල වුණා. මේ පොඩක් සීරීම් නේද? ඒ වගේ දේවල් වලට මෙව්ව වුණා. හැබැයි මිනිස්සයා කරේ මොකද දන්නවද? ගොඩාක් වෙලා නිකන් මැරිලා වගේ හිටියා. මේ සිංහ ග්‍රහණේ සිටින කාලය පුරාම නිශ්චලව හිටියා. අන්න ඒ වෙලාවේ මේ සිංහ දේනුව මේ ඉවකල්ල බැලුවා. මං හිතන්නේ තේරුම් ගත්තා මෑන්ස් මැරිලා කියලා දන්නේ එහෙම දන්නේ නැහැ. ටික වෙලාවකින් එතනින් පිට වෙලා ගියා. ඊට පස්සේ හොරෝහල් ගත කරා කියලා කියනවා. ඉතින් දැක්කද ප්‍රහාරයක් එල්ල වෙන සමහර තැන්වල මේ සමහර වෙලාවට මෙයා කොහොමද ෆයිට් කරාන සිංහ දේනුවත් එක්ක? මෙයා මේ වෙනකොට ජීවතුන් අතර නොහිටින්න පුළුවන්. මේ ඉන්දියාවේ සිදුවීමක්. සමහර තැන් තියෙනවා නිශ්චලව ඉන්න තරමට නේද පරිස්සම්. හැබැයි නිහඬව නිශ්චලව ඉන්නේ මොන මොහොතද කියලා අපි ඔළුවට එන්නේ නැහැ. අපි පොඩ්ඩක් කලබලයි මේකයි වැඩි. හරි මේ මං පොඩ මගේ අනුග්‍රහක ටික මතක් කරන්නම්. RBB බැංකුව කියලා කියන්නේ වදන්නවා ලංකාවේ තියෙන මේ වෙලාවේ ඔයාට ස්ථාවර තැන්පතු සඳහා හොඳම බැංකුව. සාමාන්‍ය ගනුදෙනුවකදී වුණත් එහෙමයි. ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කළා. තමන්ගේ නේද වැඩ කටයුතු ටික බැංකු කටයුතු ටික කරගන්න තියෙන හොඳ තැනක් RBB එක කියලා කියන්නේ. දැන් ඉතින් පොතුවිල් මේ බ්‍රාන්ච් එකත් ඕපන් කරලා තියෙනවා. ඒ කියන්නේ අලුත් තැනකට ගියා. RBB මේ සේවය කරන කාර්ය මණ්ඩලය ගැන කියන්නේ ඉතාම කාර්යක්ෂම විශ්වාසවන්තදායක සේවාවක් සපයන. විශේෂයෙන්ම ඔයාගේ මුදල් වලට රාජ්‍ය සුරක්ෂිත භාවය ලැබෙනවා. ඒ නිසායි RBB එකේ ඔයාට ගිහිල්ලා ඔබේ මුදල් තැන්පතු කරන්න කියලා මම මතක් කරන්නේ. ඒ වගේම මහජන සම්පත ගැන කතා කරන්නම් තව පොඩ්ඩකින්. ඊට කලින් මම කියන්නම් ක්‍රමරාජ නිෂ්පාදන ගැන. ක්‍රමරාජ කියලා කියන්නේ දශක 7කට වැඩි කාලයක් ඔයා මම අපි හැමෝම නේද යම් යම් අපහසුතාවයන්ට පත් වුණා. විශේෂයෙන්ම බඩ සම්බන්ධව මේකට හොඳම විසඳුමක් දුන්න මේ ක්‍රමරාජ නිවසේ තියෙන නිෂ්පාදන අතරේ වඩාත්ම ජනප්‍රිය සහ ප්‍රසිද්ධ නිෂ්පාදනය තමයි ක්‍රමරාජ කරල් ගුලි කියලා කියන්නේ. ඉතින් මේව පාවිච්චි නොකරපු කෙනෙක් නැති තරම් ඔය දැන් ඉන්න දරුවන්ට වුණත් විශේෂයෙන්ම පොඩි දරුවන්ගේ ඔය ලදරු පණරෝග සඳහා ක්‍රමරාජ නිෂ්පාදන හරියටම හරි පැයක් එකමාරක් ඇතුලේ ඒ අවශ්‍ය කරන සහනය සහ සුවය ලබා දෙනවා. ඉතින් ඒ නිසයි මතක් කරේ අවුරුදු 77ක් තිස්සේ සියලු ප්‍රමිති එක විශේෂයෙන්ම ආයුර්වේද ඖෂධ දෙපාර්තමේන්තුව මේ අනුමත කරපු නිෂ්පාදනයක් විදිහටයි ක්‍රමරාජ නිෂ්පාදන නම් කරන්න පුළුවන්කමක් තියෙන. තත්ත්වය කියන එක හරිම වැදගත්. අපි අපේ ශරීරෙට එකතු කරගන්න දේවල් වලදී විශේෂයෙන්ම කෑමක් බීමක් ගැන කතා කරනකොටත් අපිට එහෙම තමයි. අපි දන්නා කෘතිම වර්ණක රසකාරක වගේ දේවල් අපේ ශරීරයට අපි කොහොමත් දෙන්න කැමැත්තක් නැහැ. ඔය සාමාන්‍යයෙන් කොත්තුවක් රයිස් එකක් කියන එක ඉතින් අපිට මගහැරගන්න බැරි ප්‍රශ්නයක් මිසක් අපි උත්සාහ කරනවානේ කොත්තුවක් රයිස් එකක් නේද. එහෙම නැත්නම් අපි කියන ඔය ෆාස්ට් ෆුඩ් වගේ දේවල් වලදී උනත් ඒ වැඩි පරිස්සම් වෙන්න අපි කියන තෙල් පොඩ්ඩක් අඩුවෙන් අර රසකාරක වගේ අඩුවෙන් දාන්න පුළුවන් තරම් නේ අපේ ඔය ස්වභාවික කුළුබඩු පාවිච්චි කරන්න. එහෙම යම් යම් වෙලාවට අපිට එහෙම ඉල්ලීමක් කරන්න අවස්ථා ලැබෙන තැන් තියෙනවා. හරි විජේ නිෂ්පාදන කියලා කියන්නේ ස්වභාවික කුළුබඩු රසය ජාත්‍යන්තර මට්ටමට අරගෙන ගිය ලංකාවේ ඉඳලා නේද ලෝක වෙළඳපොළ මේ වෙනකොට ආක්‍රමණය කරමින් ඉන්න නිෂ්පාදන පෙළ. ඉතින් වාර පුළුවන්කමක් තියෙනවා විජේ නිෂ්පාදන උත්සාහ කරලා බලන්න. මොකද ගොඩාක් වෙලාවට කැම ටිකක් රස කරගන්න අවශ්‍ය කරන කුළුබඩු නිෂ්පාදන ටික කෘතිමව එහෙම නැත්නම් රසකාරක සහ වර්ණක වගේ දේවල් වලින් නම් ඔයා එකතු කරගන්නේ ඒක මේ ශරීරයට තරම් හොඳ නැහැ. ඒ නිසා තමයි මේ ගැන මතක් කරන්නේ. නිරන්තරයෙන්ම තත්ත්වසහතික සියල්ල සහිත විජය නිෂ්පාදන අදත් ඔයාගේ කැම ටික රස කරන්න එකතු කරගන්න. 7:24

හතයි විනාඩි 29යි වෙලාව. ඔයා ජීවිතේ පෙරදිලා එහෙම නැත්නම් අපි කියන්නේ සමහර අවස්ථාවල තරඟ විභාග වලින් පෙරදිලා ජොබ් වල මොනවද මේ සම්මුඛ පරීක්ෂණ වලට ගිහිල්ලා පෙරදිලා එහෙම වෙලා ඇතිනේ ඕන තරම් නේ. ලෝක ප්‍රකට සමාගමක් තියෙනවා. මේ සමාගම අවස්ථා ගණනාවකදී ෆේල් වෙලා අද වෙනකොට ලෝකෙම දන්න කම්පැනි එකක් වෙලා තියෙනවා. මම මේ ගැන චුට්ටක් ඔයාලට කියන්න හිතුවා. ඒගොල්ල මුලින්ම ඔය මේ ෆයර් කියලා ස්මාර්ට් ෆෝන් එකක් ලොන්ච් කරා. ඊට පස්සේ ගේම් ඕන් කියලා ගේම් එකක් මේ ලොන්ච් කරා. ඊට පස්සේ වොලට් කියලා ඩිජිටල් වොලට් එකක් ලොන්ච් කරා. ඊට පස්සේ බුකින් සයිට් එකක් ලොන්ච් කරා ඩෙස්ටිනේෂන් කියලා. දැන් ඔයාලට සමහර විට මේ ගැන අයිඩියා එකක් ඇති. මේ ටික දන්නවා නම් කවුද මොකද්ද දැන් මොකද්ද කියන්න පුළුවන්ද? රයිට්. හරි, අවුරුදු 12ක් ඇතුළත ප්‍රොජෙක්ට් 30ක්. හරි, අවුරුදු 12ක් ඇතුළත ව්‍යාපෘති 30ක් ෆේල් වෙච්ච සමාගමක් තියෙනවා. අද වෙනකොට ලෝකේ නේද 2.5 trillion 2.5ක වත්කමක් වටිනාකමක් සහිත ලෝකේ පළමු 1 2 3 4 5 6 වගේ ඇතුලේ තියෙන කම්පැනි එකක්. මොකද්ද මේ කම්පැනි එක කියලා මම ඔයගෙන් අහන්නේ. අදහසක් තියෙනවද? හා, ෆේලියර්ස් කියලා කියන්නේ සදාකාලික දේවල් නෙවෙයි. ඇමසන් සමාගම ගැන තමයි මම මේ කිව්වේ. අද වෙනකොට ලෝකේ තියෙන ප්‍රමුඛම පෙළේ ආයතනයක්. හැබැයි ඒගොල්ලන්ගේ මුල් කාලේ අවුරුදු 12ක් විතර ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් 30ක් විතර ෆේල් වෙලා තියෙනවා. ජෙෆ් බේසස් ගැන අහලා තියෙනවනේ. එතකොට දැන් අපි මේ දවස්වල කතා කරන එලන් මස්ක් ගැන හැමනේ නේ, ස්ටීව් ජොබ්ස් ගැන අපි කාලයක් කතා කරා, බිල් ගේට්ස් ගැන කතා කරා, වොරන් බෆට් ගැන කතා කරා. එහෙමම අපිට ඉන්නවනේ මෙයා කවුද, මෙයා අලිබබායිකේ කවුද, මේ ජැක්මා ගැන කතා කරා. ඉතින් කොහොම නමුත් ඇමසන් කියලා කියන්නේ අන්න එහෙම කම්පැනි එකක්. ඉතින් ඔයාගේ බිස්නස් එකේ පොඩි නේද මෙහෙම වැටෙන කාලේ එනවා, ආයි නැගිටිනවා, ආයි පොඩ්ඩක් ස්ටේබල් වෙලා එනකොට ආයි වැටෙනවා. එහෙම ගිහිල්ලා ඔයා තව ඒවා මේ උත්සාහ කරලා බලනවා නේ. එහෙම තියෙන අපේ ජීවිතවලත් එහෙම තමයි. හැබැයි ඔයා වැටෙන විදිහ, වැටෙන වාර ගණන නෙමෙයි වැදගත් වෙන්නේ. ඔයා ඒ අවස්ථාවල නැගිටපු විදිහ. පොඩි බැටල් පරදින්න පුළුවන්. හා, ඒත් නේද අවසන් යුද්ධය ඔබ ජයග්‍රහණය කළ යුතුයි. ඔය මැදදි තියෙන ඔය තියෙන්නේ දැන් ඔය අපේ ඔය යුද කතාවල එහෙම තියෙන අර මේ අහවල් සටන පෙරදුනා, අහවල් පොඩි සටන පෙරදුනා. හැබැයි අවසානයේ ගත්තම, පොදුවේ ගත්තම මැච් එක දිනලා එහෙම නෙවෙන්න ඕනේ. රයිට්. මැච් වල තියෙන සෙෂන් තියෙන මේ සෙෂන් එක උදේ ඉඳන් දවල් කෑම වෙනකන් සෙෂන් එක බටහිරින්දිය කොදෙව්වයි දිනලා හිටියා. දවල් කෑම ඉඳලා හවස් වරුව වෙනකන් ටික අපි දිනලා හිටියා. අවසානයේ හවස් වරුව ඉඳන් ඉවර වෙනකන් සෙෂන් එක දිනන්නේ අපි නම් සමහර විට මැච් එක අපිට දිනන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ අවසන් කොටසයි වැදගත්. පළවෙනි කොටස්වලදී ඔබ ගන්න අත්දැකීම් එකතු කරගෙන අවසානයේ ජයග්‍රහණයකට යමු. හා, ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ඔන්නෝයි ජයග්‍රහණයේදී අපිට වාසනාව කියන නේද වාසනාව වර්ගා බලන්න අවස්ථාවක් දීලා තියෙන තැන. ඉතින් වාසනාවත් එක්ක ජයග්‍රහණයක් ගැන කතා කරනවා නම් ජාතික ලොතරැයි මණ්ඩලේ ඊයේ තවා ටිකට්ස් ගත්ත ගොඩක්. ඒ ගත්ත ටිකට් වල වාසනාවත් අංක ටික මතක් කරන්න. ඊට අමතරව මතක් කරනවා මේ දවස්වල ජාතික ලොතරැයි මණ්ඩලේ ඩෙංගු මර්ධන ව්‍යාපෘති සඳහා ලොකු දායකත්වයක් දෙනවා පළාත් පාලන ආයතනත් එක්ක එකතු වෙලා. විශේෂම නගර සභහ ප්‍රාදේශීය සභාවයි වගේම නගරාධිපතිවරු ඇතුළු නේද ඒ කළමනාකාරීත්වයන් නිලධාරීන් මේ සියලු දෙනාම සම්බන්ධ කරගෙන. ඉතින් ඒගොල්ලෝ හැමතිස්සෙම රටේ සංවර්ධනයේ වෙනුවෙන් ඔයාගෙන් ගන්න රුපියල් 40 නේ යොදවන ආයතනයක්. ඔයා දන්නවා අර මුදල් රැසක් වෙනුවෙන් ඒ ඔයා වියදම් කරන රුපියල් 40 ලොකු දෙයක් කරනවා. ඒවෙන් දායකත්වයේ දෙනවා. ඉතින් නිසා මතක් කරන්න ඕනි ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. අද දවසේ මම මේ බලන්නේ ඊයේ දවසේ වාගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික බලමු. ඔයා වියදම් කරපු රුපියල් 40ට කොහොමද දිනුම තියෙන්නේ කියලා. සමහර විට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙලා ඇති මේ වෙනකොට මේ ප්‍රතිඵලත් එක්ක. මහජන සම්පත ගැනයි බලන්නේ ඊයේ ජූලි 7 වෙනිදා දිනුම් වාරය. ඒ අක්ෂරය, ඒ වගේම ජයංක අංක 9, අංක 4, අංක 2, අංක 2, අංක 3 සහ අංක 3. ගොවිසත ගත්තනම් K අක්ෂරයත් එක්ක අංක 32, අංක 38, අංක 46 සහ අංක 57. මෙගා පවර් ගත්තනම් J අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකය අංක 1, ජයංක අංක 1, අංක 39, අංක 75 සහ අංක 80. ඒ වගේම ධන නිධානයේ ඉසේ දක්ෂරයත් එක්ක අංක 17, අංක 30, අංක 64, අංක 70. හදාන ලොතරැයිය
වෘෂභ ලග්නයත් එක්ක අංක 30 අංක 38 අංක 41 සහ අංක 55 අද සම්පත ගත්තනම් ඔබට ඊයේ දවසේ 816 වෙනි දිනුම් වාරයේ තමයි ඔය ටිකට් එක අරගෙන තියෙන්නේ අංක ටික අංක 3 අංක 3 අංක 2 අංක 3 අංක 3 අංක 2 අංක 2 අංක 3 අංක 3 සහ ඒ අක්ෂරය NLB ජය ලොතරැයි T අක්ෂරයත් එක්ක අංක 7 අංක 5 අංක 8 අංක 9 ඒ වගේම සුබ දවසක් ලොතරැයි ගත්තනම් ධනු ලග්නය සහිතව අංක 12 අංක 33 අංක 53 වාසනාවන්ත අංක බවට පත් වෙන්නේ අදත් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න ඔයාට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න

මීට අවුරුදු 10කට විතර එහා පැත්තට මම ඔයාව එක්කගෙන යනවා 2016 අවුරුද්ද සාමාන්‍යයෙන් මේ ටිකක් සමහර රටවලට ඉතාලම කියන්නේ වැහි වැටෙන්නේ නැති නේද අමාරු කාලයක් කාලගුණික සහ දේශගුණික වශයෙන් ටිකක් අමාරු කාලයක් වුණා ලංකාවට මතක විදිහට පොඩි ගංගතුරක් වගේ කාව මතකිකුත් තියෙනවා 2015 හෝ 2016 මගේ මතකේ හරිනම් 2016 වෙන්න ඕනේ හරි ඒ කොහොමුණත් මේ කෙන්යාව කියන රටට මේක සෙල්ලම් අවුරුද්දක් උනේ නේ අතිශයින් දරුණු අතිශය බිහිසුණු නියඟයක් තමයි ඒගොල්ලන්ගේ රටට ආවේ එතකොට රටම වේලිලා කරකුට්ටම් වෙලා තිබුණේ හරි මාස ගණනාවකින් වැහි බිඳක්වත් වැටලා තිබෙන්නේ නැහැ ඉතින් ජාතික උද්‍යාන ඊට පස්සේ වනාන්තර වැසි වනාන්තර ගංගා ඇලදොල සත්තු ජීවත් වෙච්ච මේ ඒ භූමියේ මේ හැම එකක්ම එක රැයකින් මරණේ නිම්නයන් බවට පත් වුණා කියලා කියවුවත් හරි හරියටම හරි. ඉතින් මේ කාලේ එක්තරා පුද්ගලයෙක් කරපු සුවිශේෂ වැඩක් ගැන මම මේ කියන්නේ මේ කතාව පටන් ගත්තා. ඒත් මට හිතෙනවා තව පොඩ්ඩක් පරක්කු කරන්න. ඇයි එහෙම කරන්නේ? තව චුට්ටකින් කියන්න. හරි. ඉතින් දැන් එල්නිනෝ එකක් ගැන එහෙම අපි මේ දවස්වල කතා බහට ලක් වෙන නිසා මම ඊගෙන ඒ කතාව පොඩ්ඩක් වෙලා අරන් කියන්න කියලා හිතුවේ. මේ තව පොඩ්ඩක් ඊගෙන කියන්න. හරි. වඩින පණිවිඩයක් තියෙනවා කියන්න ඔයාලට. මම හැමතිස්සෙම කියනවා රුපියල් 1920ක් කියලා කියන්නේ ඔයාගේ ওই ශරීර කූඩුවේ තියෙන සියලු වේදනාවන්ට හදවත විතරක් පොඩ්ඩක් අපි අයින් කරමු. හදවතේ වේදනාවට බේත නේද මෙහෙම ඔසුවක් හරියන්නේ නැහනේ ඔයාගේ ඔය ශරීරයේ තියෙන සියලු වේදනාවන් වලට හොඳම විසඳුම තමයි මොකද්ද ඔව් ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ හරි කොන්ද වේදනාවට බෙල්ල වේදනාවට දන හිසේ වේදනාවට නේ උරහිස් එහෙම රිදෙනවා නම් එහෙම තියෙනවනේ. ඔය දෙන්න නැගිටිනකොට බලන්නකෝ ඇඳෙන් නැගිටලා විනාඩි 5ක් 10ක් අපි ඉන්නේ. සමහරවිට නැගිටලා ඉස්සරහට යන්න බැත් දණිස් රිදෙනවා. ඊට පස්සේ බෙල්ල මොනවා හරි වෙලා. ඔය වගේ ප්‍රශ්න තියෙනවා අපිට. ඊට පස්සේ වලලු කර සම්බන්ධ වෙන්න පුළුවන්. අතේ මැණික් කටුවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්න තියෙනවා. අවුරුදු 30 විතර පයින්කොට සමහර මැණික් කටුවේ ඔපරේෂන් එහෙම කරපු අය ගොඩක් වැඩි. නා ඒක එක තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ එක එක මේ ක්‍රියාකාරකම් අනුව තමයි ඔක වෙන්නේ. කොහොම නමුත් ඕනම සන්ධි වේදනාවක් නිසා නේ ඔයා පීඩා විඳිනවා නම් මේකට ප්‍රබලම විසඳුම දෙන්නේ ෆැන්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. ඉතින් වැඩ කරන කෙනෙක් වුණත් ක්‍රීඩකයෙක් වුණත් මේක නේද ඒ වගේම සන්ධි වේදනාවලින් පෙළෙන ගෘහණියක් වුණත් ශල්‍ය කර්ම වලට පස්සේ නේ සුව වෙන කෙනෙක් වුණත් වයස අවුරුදු 18ට වැඩි නම් ඔයාට හරියටම හරි මේ ෆැන්නා ඔත ෂීල්ඩ් මොකද මේ ආතරයිටිස් වගේ අයටත් මේක වැඩ කළ බලලා තියෙනවා. ඒ කියන්නේ මේක ප්‍රායෝගිකව බැලුවනේ. දැන් සාමාන්‍යයෙන් ෆැඩ්නා පරිශ්‍රණ මධ්‍යස්ථානය ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමග සහයෝගයෙන් නිෂ්පාදනය කරන මේ ප්‍රොඩක්ට් එක ඒගොල්ලෝ වේගවත් ක්‍රියාකාරීත්වය කොයි විදිහට සිද්ධ වෙනවද කියන එක ගැන අදහසක් ගන්නවා. සමීක්ෂණ කළා නේ. එතකොට ඒවැදි ඔප්පු කරගත්තා මේක 98% විතර හරියටම හරි කියලා. ඉතින් 100% කියලා නිකන් බොරු කියන්න ඕනේ නෑ. 98% විතර. යම් කෙනෙකුට ඊටත් වැඩිය ටිකක් ධර්මු ගනේ රෝග නම් තියෙන්නේ සමහරට මේකෙන් යම් සහනයක් ලැබුණා නම් නිට්ටාවට සුව නොවන වෙන්න පුළුවන්. ඒක වෙන හේතුවක් මත 98% විතර මේක පාවිච්චි කරන අයට මේ කියන සාර්ථකත්වයෙන් ළඟා වෙන්න පුළුවන් කමක් තියෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළේ ඉතින් ප්‍රසන්න සුවඳක් සහිත නේ මේ ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන කිව්වේ. ඉතින් වේගවත් ක්‍රියාකාරීත්වය නිසා සන්ධි වේදනාව ඉක්මනට සමනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. අවුරුදු 18ට වැඩි අයට වගේම විශේෂම 40ට වැඩි අයටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක හොඳට ගන්න ඕනේ. එකපාරක් ගාලා අර පොඩක් ආහාරය අද ගෑවා හෙට උදේනකොට මේක දැන් යා සනීපයි වගේ එතකොට අතහැරලා දාලා ආයි ඕනුනහම ගන්න එකක් නෙමෙයි ටිකක් සතියක් විතර මේක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න. මේක තෙල් එකක් නෙමෙයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි ඕනම තැනක ගාගෙන යන්න පුළුවන්. ඔෆිස් එකේ වුණත් ප්‍රශ්නයක් නැහැ. බස් එකේ වුණත් එනකොට කවුරුත් බලන්නේ නැහැ ඔයා තෙල් ගාලා දින්න කියලා. මේක තෙල් එකක් නෙමෙයි. හරි. වැඩි විස්තර සඳහා 0786630 කියන නම්බරයට කතා කරන්න. එහෙම නැත්නම් ෆාමසි වලින් මේ ගිහිල්ලා ගන්න පුළුවන් කමක් තියෙනවා කියලා මතක් කරනවා. හරි. ඒ ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන කිව්වේ රයිනෝ රූෆින් ගැන මම ආඩ කියන්න ඕනේ. ඒ කියන්නේ අර දැන් වහලේ ලස්සනට හැදුවා. හැබැයි ඉතින් ඕකේ තියෙන ප්‍රශ්නේ තමයි සිවිලිමයි වහලිය දෙකම හින්දා සමහර වෙලාවට
දවල්ට රත්වෙන ෂීට් එක අපිට රෑට වද දෙනවා. ඉහෙන් කනින් දාඩිය පෙරෙනවා. දැන් එපා වෙලා ඉන්නේ. හරි, ඕකට විසඳුමක් දෙන්නම්. හොඳ විසඳුමක්. තව තව මේ විසඳුම් ගණනාවක් එක්ක රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා කියන්නේ යටින් මැටි ලේයර් එකක්. මෙහෙම මැටි ආලේපනයක් එක්ක එන අලුත්ම ෂීට් එක. පෙනුම නියමයි. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ජල විකර්ෂක මේ ආලේපනය නිසා අර දියසෙවල බැඳෙනවා වගේ මේ එහෙම ප්‍රශ්නේ. එතකොට පාසි බැඳෙන්නේ මේ කියන දේ ජලය උරාගන්නේ. ජල විකර්ෂක ආලේපන නිසා ජලය උරාගන්නේ ඇතුළට. ෂීට් එකට බර වැඩි වෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේකේ මේ ඔය ආලේපනය අර මැටි ආලේපනය කියන එක පැත්තකින් ලස්සනක් ගේනවා, එක පැත්තකින් අර උෂ්ණත්වය කන්ට්‍රෝල් කරලා දෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන්කමක් තියෙනවා රයිනෝ ඒජන්ට් කෙනෙක්ගේ මේ ගැන තව ටිකක් වැඩි විස්තර ගන්න. මේ ලංකාවේ මේ වෙනකොට මාකට් එකේ තියෙන හොඳම ෂීට් එක තමයි රයිනෝ රූෆින් ඔය කියන ප්‍රීමියර් ෂීට් එක. හරි, ඉතින් මේක ට්‍රයි කරලා බලන්න. ටීප්ටෙක් සෝලා කිව්වේ ලංකාවේ සෝලා එකක් හයි කරන්න. සෝලා එකක් ගැන අදහසක් එනකොටම ඊළඟට මතක් වෙන්න ඕන නම තමයි ටීප්ටෙක් කියන නම. 071 711 711 එකකින් නම්බර් එකට තමයි ඔයා කතා කරන්න ඕනේ. 071 හිමීට 071 711 711 එක කියන නම්බර් එක. හරි, කෝල් එකක් දෙන්න. ව්‍යාපෘති ගණනාවක් ඒගොල්ලෝ කරලා තියෙනවා. ඒ නිසා ඒ අතරට එකතු වෙන සාර්ථක තවත් ව්‍යාපෘතියක් තමයි ඔයාගේ ගෙදර, එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයේ ෆැක්ටරි එක වෙන්න පුළුවන් ඕනම තැනක වගකීම බාර දෙන්න ටීප්ටෙක් එකට. ටීප්ටෙක් සෝලා ගැනත් කතා කරන්න පුළුවන්. වෝටර් පම්ප් එකක් නේ. වෝටර් පම්ප් එකක් පාවිච්චි කරනකොට විශේෂයෙන්ම ටිකක් වැඩිපුර වතුර පාවිච්චි කරනවා නම් වාගේ අපි හිතමු මක්කරි වගා කටයුත්තක් කියලා. අන්න ඒ වෙලාවට සෝලා වෝටර් පම්ප් එක පාවිච්චි කරන්න. මේ හරහා තවට කරන්ට් එක ඉතුරු කරගන්න අවස්ථාවක් තියෙනවා. 7:50 වෙලාව.

0: FM 93.5, FM 93.7, La Kanda, Radio ITN. Sloan Green Life Plantation Private Limited. I'm going to live a new green life. Raj Bankwork Surakshita Bhavaya. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කැටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779479 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර වහරගම
2: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියත් ප්‍රීමියම් රේන්ජ්නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම
4: ක්‍රෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව. ලඛන
7: මොළදින් ඒසල්.
8: සම අනුග්‍රහය
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

උදේ 8ට තව විනාඩි 4ක් තියෙනවා. උදේ කැමික තාම පරක්කු වෙ වගේනේ. ගිනාමිනේ කණින් කනවා. හරියට තව පොඩ්ඩක් ඉන්න පුළුවන් නේ. ඔය උදේට කිරි එකක් බීලා දෙන්නේ. පැලොත් කිරි එකක්. රසම රස කිරි එකක්. පෝෂණයෙන් පිරි නේද? අපිට ලංකාවේ ආඩම්බරයත් එක්ක අපේම කිරි ගොවීන්ටත් පොඩි හයියක් දෙන ගමන් ඔයාලට පුළුවන්කම ලැබිලා තියෙනවා පැලොත් කිරි වීදුරුක රස බලන්න. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය වගේම තමයි තව පැත්තකින් ගත උරට ආර්ථිකයටත් ඔයා දෙන සපෝට් එකට සැලුට් එකක් දෙන්න ඕනි. පැලොත් නිෂ්පාදන ළඟම තියෙන සුපර් මාකට් එක පොඩි කඩේ ගොසරි ඕනම තැනකින් අවුට්ලට් වලින් ගන්න පුළුවන්කමක් තියෙනවා.

0: Good morning, සුබෝදාසනක් වෙලාව උදෑසන 8 විනාඩි 1යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රොටියක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: පාට ලංකාවටම ලක්න පෙරනෝවරු
1: ගඩ්මානිින් සුබදස්සන කපය අලුත්තයකට ඇවිල්ල ඉන්නේ මිට කලින් හපු සිින්දුව කාලෙකට කලින් නේද කුවන් තුලින් එහෙම ඇහුණ සිින්දුවක් එකන්නේ එහෙම ඒ වගේ සිදු දැන් නිතර ඇහෙනවටයි නේ ඒ කාලේ අද කාලේ වගේ එදා අත වගේ දැනෙන්න කියලා මට හිතුණා ඒ සිින්දුවෙන් මේ පැය පටන් ගන්න හරි පණ්ඩිත් WD අමරතයන් ගහන්න හරි හරි එතකොට මේ දැන් මම කතා කරනවා කියලා කිව්වා අර වාඩ මතකද එල්නිනෝ එකක් ගැන එහෙම මම කියලා ගියේ මම තව පොඩ්ඩකින් කියන්නම් කියලා 2016 අවුරුද්දේ නියඟයක් ගැන එහෙම එකක් මතකද මම කිව්වා මම කලින් පැයේ ඒ කියපු කතාව ආයෙ මතක් කරනවා නම් 2016 අවුරුද්ද ඔය කෙන්‍යාව කියන රටට එච්චර නේද ලේසි පාසි අවුරුද්දක් උනේ නැහැ කියලා කිව්වා. ඉතින් රට වේලිලා කරකුට්ටම් වෙලා තිබුණා කියලා කිව්වා. ඉතින් සත්තු ඒ වගේම භවභෝග නේ ඒ වගේ වගාවන් සියල්ල විනාශ වෙලා තිබුණා කියලා කිව්වා. සත්තු වතුර බොන්න මේ හොයාගන්න තිබුණු ගංගා සම්පූර්ණයෙන්ම හිඳලා ගියා. පොළව ගිනියම් වෙලා තිබුණේ හැම තැනම නිකන් දූවිලි විතරයි තිබුණේ ගස්කොළන් වේලිලා හෙවණක් ගන්නවත් තැනක් නැහැ ඉතින් අන්න එහෙම කාලයක් ගැන මේ කියන්නේ හරි එතකොට ඔන්න ඔය වෙලාවේ මේ කතාවේ වීරයා එළියට එනවා එයාගේ නම පැට්‍රික් කිලෝන්සෝ පැට්‍රික් කිලෝන්සෝ කියලා කියන්නේ ලොකු ශල්ලිකාරයෙක් නෙවෙයි එයා එයාගේ තමන්ගේ ජීවිතේ ගැට ගහගන්න පොඩියට ගොවිතැන් කරපු සාමාන්‍ය ගොවියෙක් දවසක් පැට්‍රික් මේ උද්‍යාන මැදින් යනකොට මෙයාට දකින්න ලැබෙනවා වතුර නැතුව දිව ඇදලා පන ඇද ඇද ඉන්න අලි පැටියෙක්. ඒ සතාගේ ඇස්වල කඳුළු මෙයාට පේනවා. ඉතින් මෙයාට හරිම සංවේදී සිදුවීමක් වෙනවා මේක. මට මේ සත්තු මැරෙනකම් බලාගෙන ඉන්න බෑ. සබාදහම මේ අයට පිටුපෑවත් මිනිස්සෙක් විදිහට මට මේ අයට පිට වෙන්න බැයි නම් මගෙන් ඇති වැඩේ මොකද්ද? වගේ අදහසක් පැට්‍රික්ගේ හිතට එනවා. ඊට පස්සේ පැට්‍රික් කරපු දේ තමයි මේ එයා කරපු වැඩේ මේ දැන් ඔය වේලිලා ගිය ඔය මේ උද්‍යානයේ තියෙන ගස් අනම්මනම් හැම තේම ගැන හිත හිත ඉන්නේ නැතුව يعني අපි දැන් වෙච්ච විනාශ ගැන හිතන්නේ නැතුව මෙයා කරපු වැඩේ ට්‍රක් එකක් ගත්තා ගැලුම් 3000ක් විතර නේ ලීටර් 11000කට විතර වතුර පුරවන්න පුළුවන් ට්‍රක් එකක් ගත්තා කැඩිච්ච පරණ ට්‍රක් එකක්. මෙයා ළඟ තිබ්බ හැම සතයක්ම වියදම් කරලා තමයි මෙයා එක ගත්තේ. අරගෙන කිසිම කෙනෙකුට නොකිය කවුරුත් මේකට යන්න කැමතුනේ නැහැ. මේ උද්‍යානවල තියෙන රළු පාරවල් දිගේ ගිහිල්ලා මෙයා කරේ මේ වේලිච්ච කාන්තාරයේ තිබුණ පොඩි පොඩි පොඩි පොකුණු වගේ වට වතුර පුරවන්න පටන් ගත්තා. මිනිස්සු මෙයාට හිනා වුණා. අර පැට්‍රික්ට පිස්සු අර මිනිහර මොලේ හොඳ නැද්ද කොහෙද මේ කාන්තාරේ වගේ මේ මෙච්චර පෑවිල්ල මූ ගිහිල්ලා වතුර පුරවන එහෙම කියලා තියෙන දන්නවනේ කියන විදිය පැට්‍රික් කරේ මේ වනාන්තරය ඇතුලේ තියෙන වෙයිල්ලා ගිහින් තිබුණ ඔය කොන්ක්‍රීට් වතුර වලවල් ළඟට ගිහිල්ලා මේකෙන් ටික ටික දාලා මේ වතුර වලවල් පුරවපු එක පළමු දවස් කීපේ සත්තු ආවේ නැහැ මොකද සත්තු හිතුවා මිනිස්සු එන්නේ මේ අයව දඩයම් කරගන්න කියලා සත්තු බයෙන් හැංගිලා හිටියා හැබැයි වතුර අවශ්‍යතාවය තදින්ම දැනෙන්න ගත්තම සත්තු එන්න පටන් ගත්තා. පැට්‍රික් වතුර ටික දාලා අයින් වුණා. සත්තු ඇවිල්ලා පුළුවන් විදිහට පොඩ පොඩ හරි තමන්ගේ නේද ශරීරයේ කැණුව මේ ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය කරන මට්ටමට වතුර ටික පාවිච්චි කරන්න ගත්තා. මේ පැට්‍රික්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වුණා. හැමදාම එයා මේ ට්‍රක් එකට වතුර පුරවගෙන මේ දූවිලි පාර දිගේ වනාන්තරයට ආවා. සත්තුන්ට වතුර දුන්නා. සමහර දවසට මේ ට්‍රක් එක එනකොට සත්තු ඈත ඉඳන් එනවා පැට්‍රික් ඉන්න දිහාවට. දින සති ගෙවුණා. සිද්ධ වුණේ අදාහගන්න බැරි දෙයක්. වන සතුන්ට පුදුම මතක ශක්තියක් සහ ඉවක් තියෙනවා වගේ. මේ සත්තු පැට්‍රික් මේ කවුද? පැට්‍රික්ගේ පරණ ට්‍රක් එකේ එන්ජිමේ සද්දේ පව අඳුරනවා දැන්. හරි. ඉතින් ඈතින් ට්‍රක් එක එනකොට අර කියනවා වගේ මෙතනට එනවා. සාමාන්‍යයෙන් අප්‍රිකානු මීහරක් කියන්නේ ඉතාම ප්‍රචණ්ඩයි. මිනිස්සුන්ව මරන්න උනත් පසුබට වෙන්නේ නැහැ. හැබැයි දවසක් රෑ පැට්‍රික් වතුරානම් යනකොට වතුර වල වටේ මීහරක් 500කට වඩා හිටියා. පැට්‍රික් හිතුවා එදානම් එයාගේ ජීවිතේ එතනින් පස්සේ ඉවරයි කියලා. හැබැයි හිතාගන්න බෑ මෙයා මේ ට්‍රක් එක අරගෙන යනකොට මීහරක්ටි ගෙතනින් අයින් වෙලා මෙයාට ඒ පොකුණ පුරවන්න ඉඩ දුන්න. මේක මෙයාට හිතාගන්න බැරි එකක්. පැට්‍රික් කියලා කියන්නේ වනජීවි ලෝකය ඇතුලේ අලුත් නමක් මෙයාට පටබැඳෙන චරිතයක් බවට පත් වුණා. මෙයාට කිව්වේ ද වෝටර් මෑන්, දිය මිනිසා කියලා. ඔයා මෙයා ගැන හොයලා බලන්න පුළුවන් කමක් තියෙනවනම්. ඉතින් අර මිනිස්සු හිනාවුණු නේ හාස්‍යයට ලක්වුණු අභියෝගයක් කියලා හිතපු තැනක වතුර බින්දුවක් නැතුව සත්තු මැරෙන වෙලාවක මෙයාට පුළුවන්කමක් ලැබුණා. අනිත් අය වගේ කියව කියව නේ මේ පාලකීන්ගේ වැරදි, වනජීවීකේ වැරදි කිය කිය ඉන්නවට වැඩිය පැට්‍රික් කරේ ප්‍රැක්ටිකල් මොකද්ද තමන්ට කරන්න පුළුවන් කියලා හිතපු එක. ඉතින් මේ කියන පැට්‍රික් ලෝකේ හැමෝම විශේෂයෙන්ම මේ වයිල්ඩ් ලයිෆ් සම්බන්ධ කතා කරනකොට ජනප්‍රිය චරිතයක්. පැට්‍රික් කියන කෙනා අද අපි අතර නෑ. එයා 2024 දී මැරෙනවා. වකුගඩු ආබාධයකින් මැරෙන්නේ. හැබැයි එයා කරපු මේ උතුම් ක්‍රියාව මුළු ලෝකෙම වනජීවි ඉතිහාසයේ රන්නකුරින් ලියවෙනවා. ඉතින් හිතන්න ලෝකය වෙනස් කරන්න මිනිස්සුන්ගේ එහෙම නැත්නම් සතුන්ගේ ජීවිත බේරගන්න ඔයාට ලොකුවට සල්ලි තියෙන්න ඕනි නේ. ඔයාට බලය තියෙන්න ඕනි, ප්‍රසිද්ධියක් තියෙන්න ඕනි. එහෙම කියලා එකක් නැහැ. ඔයාට අවශ්‍ය කරන්නේ එකම එක දෙයයි. ඒ තමයි ඔයාට උවමනාව සපිරි හදවතක් තියෙන්න ඕනි. කරුණාවන්ත හදවතක් තියෙන්න ඕනි. ඒකට උවමනාවකුත් තියෙන්න ඕනි. ඉතින් උවමනාවයි ලස්සන හදවතකුයි තියෙනවා නම් ඔයාට මේ ලෝකෙට ඕන තරම් දේවල් තියෙනවා කරන්න. ඉතින් පැට්‍රික් කියන නම පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. මෙයා ගැන තව තව දේවල් තියෙනවා. මෙයා එතනින් පස්සේ මෙයාගේ ජීවිතේ සතුන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරා. ඉතින් මෙයා හිතුවා සබාදහමට එරෙහි වෙනවට වැඩිය නේද, සබාදහම දින සමහර පනිෂ්මන්ට් වලට අපි අපේ මට්ටමින් විසඳුම් හොයාගන්න ඕනේ කියලා. උදේ 8:12

0: උදයටයි විනාඩි 20යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවේ

0: 플러스.
1: කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

අතයි විසි දෙකයි වෙලාව. අපි මේ පැයදිත් මතක් කරන්න ඕනේ ඔයාට මොනවද? ඩෝම මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන ඩෝම ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙලා මේ දවස්වල දන්නවනේ. ඔයාට දැන් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නවා වගේම තමයි ඔයාට පුළුවන්කමක් තියෙනවා ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකට එකතු වෙන්න. ඉතින් මාක්ස්පෙන් ගෲප් එකත් එක්ක රැකියා ඇබෑර්තු තියෙනවා, ඇසුරුම් කරුවන්, පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්. ඉතින් අවශ්‍ය වෙන සුසුකම් ගැන කියනවනම් වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕනි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටලා තියෙනවා නම් හොඳයි. එතකොට කණ්ඩායම් හැංගීමෙන් කාර්යක්ෂමව වැඩ කරන්න ඕනි. ඒක ගොඩක් අය නෑ. ඉතින් ඒ නිසා ටිකක් අමාරුයි හැමයි තෝයාගන්නේ කණ්ඩායම් හැංගීම කියන එක ඔෆිස් එකට කොච්චර වැදගත්. නැත්තම් මේ තමන්ගේම ටීම් එකේ ඉන්න අයත් එක්ක නේ එහෙම අංචිය දෑද එහෙම ඉන්නත් බෑනේ අපි යනවා. හරි, ඒ කොහොම වුණත් හොඳ නේ සෙත් ගන්නා සුළු ආකර්ෂණීය වැටුපක් දෙනවා. අනාගත වෘත්තිය වර්ධනය සඳහා කියන වට ප්‍රමෝෂන් ගන්න තියෙන අවස්ථාව ඕන තරම් තියෙනවා. වට ඉහෙලට යන්න මෙතන හොඳ අවස්ථාවක්. සෝදශීලී සේවා පරිසරයක් තියෙනවා. මේ හැමදේම එක තමයි වට පුළුවන්කමක් තියෙන මාක්ස්මෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් බාකෝඩ් ලේබල්, ඒ වගේම පේපර් රෝල් නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්දක් තියෙනවා නම් මේක අමතර සුසුකමක්. ඔයා කරන්න ඕන මෙන්න මේ නම්බර එකට වාගේ CV එකක් දාන්න. 0767 760 909 කියන නම්බර එකට. හරි, ඒ වගේම සිය ටයර් එක ගැන මතක් කරන්න ඕනේ. වැඩිපුර තව කිලෝමීටරයක් හරි යන්න ඔයාට අවස්ථාවක් දෙන මේ ටයර් එක මොකද්ද? මම හැමතිස්සෙම කියනවනේ ඔයාට, ඔයාට බයික් එකක හීනයක් තියෙනවා නම්, ස්කූටර් එකක හීනයක් තියෙනවා නම්, ඔයාට හරියටම හරියන ටයර් එක ගැනත් මම පොඩි අයිඩියා එකක් දෙන්න ඕනේ. හරි, ඒ කියන්නේ අනිත් ටයර් වලට වැඩිය මාකට් එකේ තියෙන අනිත් ඒවාට වැඩිය තව ටිකක් වැඩිපුර දුවන්න පුළුවන්කමක් තියෙන මේ ටයර් එකෙන්. සෙට් ග්‍රිප් X5 කියන එක, ඒ වගේම සූම් X5 කියන එක. ඉතින් බය වෙන දෙයක් නැහැ. ටයර් එක ගෙවෙන අඩුයි මේකේ ත්‍රෙඩ් පැටර්න් එක නිසා. අර අනිත් ඒවා වගේ ටයර් එක දාලා මාස දෙක තුනකින් ආයෙ අලුත් ටයර් දාන්න වෙන්නේ. හොඳට හයියෙන් ගිහිල්ලා බ්‍රේක් එක ගැහුවත් ලිස්සලා යන්නේ නැහැ. හොඳට ග්‍රිප් එක තියෙනවා. ඒකෙන් වැස්ස වෙලාවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් එහෙමයි බෙන්ඩ් එකක් ගන්නකොට වුණත් ඒ ලෝකේ තියෙන ඉහළම තාක්ෂණයට තමයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙච්චර වගකීමෙන් විශ්වාසයෙන් යුතුව මේ ටයර් එක ගැන කියන්න පුළුවන් කමක් තියෙන්නේ. භයානක වංගුවක් එනවා කියලා කියන්නේ උප්පරිම ඔයාව පාලනය කරනවා මේ ටයර් එකේ. ඔයාව කියනවා වගේ ස්කූටර් එක, එහෙම නැත්නම් බයික් එක. හරි, ඒ නිසා කැපී පෙනෙන ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. හරි ස්ටයිලිෂ්. මේ ඔක්කොම දේවල් එක තමයි මතක් කරන්නේ ග්‍රිප් X5 එක සහ සූම් X5 කියන ටයර් එක. හරි, The road is yours කියලා කියන්නේ. හරි, පරිස්සමෙන්. ඒ වගේ මතක් කරනවා මේ පැයේදී විජය නිෂ්පාදන ගැන. කැමරස කරන විජය නිෂ්පාදන අතරේ තියෙන විජය අපි ගොඩාක් ඒවා කතා කරලා තියෙනවා. තුන පායක කෙනෙක් කතා කරලා තියෙනවා විජය කහකුඩු එක, මිරිස්කුඩු ටික, ස්වභාවික රසය. හරි, ස්වභාවික. දැන් කහ කියලා ගම වර්ණක දාලා කහ කරනව නෙවෙයි. ඔය පහුගිය කාලේ වෙළඳපළේ අහුණේ මේ අර මොනවද ඒවට කියන්නේ, මේ කල් ඉකුත් වෙච්ච, එහෙම නැත්නම් පරිභෝජනීයට නුසුදුසු කුළුබඩු. එහෙම අහුවෙනෝනේ කාලෙන් කාලෙ තුන පහේම මිරිස් කුඩු. ඔය පිටකොටුව පැත්තේ ඕන තරම් තියෙන. මෙහෙට අනිද්දා මේ කල් ඉකුත් වෙන්න තියෙන ඒවා මේ ගබඩාවල තියාගෙන සමහරට අඩුවට විකුණනවා. එහෙම නැත්නම් ඔය හෝටල් වලට, රෙස්ටෝරන්ට් වලට මේ ඒ වගේ වට දෙනවා. ඉතින් ඒ නිසා ඔයා බලන්න ඕනේ. දැන් විජය කුළුබඩු පැකට් එකක් ගන්නකොට ඔයා පිටිපස්සේ තියෙන ඔය නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වීමේ දිනය, කාණ්ඩංක ඔය ඔක්කොම තියෙනවනේ. ඒක හරියටම බලන්න, ප්‍රයිස් එකත් බලන්න, ඒකේ ලාංඡන ටික බලන්න. මොකද තත්ත්ව සහතික ගණනාවක නේද ඒවට අදාළ ඒ තත්ත්ව සහතික සියල්ල මේක සඳහන් කරලා තියෙනවා. මොකද පැකට් එක සමහරට එක වගේ වෙන්න පුළුවන්, නමත් ඔය ළඟින් යන්න පුළුවන්. විජය ප්‍රොඩක්ට්ස් වලට මේ ලංකාවේ තියෙන තරඟකාරීත්වයත් එක මම කිව්වේ. ඉතින් මේ හැම දෙයක් ගැනම හිතන්න කියලා මතක් කරනවා. ලංකාවේ ගෘහණියන්ට සහ විශේෂම කෑම සම්බන්ධ මේ කටයුතු කරන ඕනම කෙනෙකුට

අටයි විනාඩි 29 වෙලාව. ආගේ වාහනේ ගැන චුට්ටක් කතා කරලා යන්න හේතුණා. බයික් එක, ත්‍රිවිල් එක නෙවෙයි මම මේ කියන්නේ. කාර් එක ගැන. සමහරෙන් වාහනයක් ගන්නකොට අපි එක එක කැමති වාහන පාට තියෙනවනේ. දැන් වාහන වර්ග තියෙනවනේ. සෙඩාන් තියෙනවා, හැච්බැක් තියෙනවා. සමහර කැමති අර අපි කියන පස්ස තියෙන කාර් වලට, ඒ කියන්නේ සෙඩාන් වලට. එතකොට තව සමහරු කැමති හැච්බැක් වලට. දැන් තව ඒ කියන්නේ උතන ප්‍රමාණ අනුව දැන් සමහරු ආසේ පොඩි කාර් එකක්, ඒ කියන්නේ එයාට ඩ්‍රයිව් කරන්න පහසුයි කියලා. විශේෂම අපේ කාන්තා පාර්ශවයේම හරි කැමති නෝ ලොකු නැව් වගේ වාහන පාවිච්චි කරන්න කැමති නෑනේ. ඔය අතර තව සමහරු ඉන්නවා දිග වාහන. ඔය දැන් මාක් 2 වගේ ඒවා නිකන් පොඩි නැව් වගේ ඒවා. ඊට පස්සේ බෙන්ස් වගේ ඒවා. බෙන්ස් වලත් ඔය 2025 26 වගේ 2025 වගේ ඒවා ඔය තියෙන එක එක තියෙන්නේ BMW වෙන්න පුළුවන්. ඉතින් පොඩි නේද අර ඉන්දියන් පොඩි කෑලි වාහන ටිකත් එහෙමත් පාවිච්චි සමාවෙන්න ඉන්දියන් වාහන ටිකත් පාවිච්චි කරන එහෙමත් ඉන්නවා. ඔය කොහොමනම් තව සමහර ඉන්නවා මෙහෙම. මගේ වාහනේ කවදාහරි මම ගන්න වාහනේ රතු පාට කාර් එකක් වෙන්න ඕනි. සුදු පාට එකක් වෙන්න ඕනි. කළු පාට එකක් වෙන්න ඕනි. එහෙම නැත්නම් මොකක් හරි නිල් පාට වෙන්න ඕනි. පාටත් වැදගත්. සමහරු ඉන්නවා කාර් එක ඕඩර් කරන්නෙම වැඩිපුර ගාණක් ගෙවලා හරි කමන්නේ සුදු පාට කාර් එක. ඔය දැන් මාකට් එකේ තියෙන සමහර කාර් වල සුදු සහ කළු කියන වාහන දෙක අතරේ ප්‍රයිස් වල තියෙනවනේ සුදු කළු ඒවා ටිකක් වැඩිපුර ගෙවන්න ඕනේ. අනිත් ඒවාට සාපේක්ෂව කියලා හැමෙහෙකුත් තියෙනවනේ. ඒක කාර් සේල් වල අය හදාගත්ත ඒවා දන්නේ. හැබැයි වාට මම මේ කියන්නේ හිරු එළියට නිරාවරණය වෙනකොට සියලුම මෝටර රත වර්ණ හා එක හා සමානව රත් වෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ වාහනේ වර්ණය අනුව ඇතුළට දැනෙන උණුසුම. හරි. දැන් මම හිතන්න තද වර්ණ මගින් වැඩි සූර්ය ශක්තියක් අවශෝෂණය කරගන්නවත් කියලා කියනවා. ලා පාට වර්ණ මගින් වැඩි සූර්ය ශක්තියක් පරාවර්තනය කරනවා කියලාත් කියනවා. හරිනේ. ඔය සුදු පාට ඇඳුම් ඇඳගෙන අවුවේ ඉන්න කොටයි තද වර්ණයක් කළු වගේ එකක් ඇඳගෙන ඉන්න කොටයි අතර වෙනස අන්න එහෙමයක් තියෙනවනේ. මේ தத்துவයේ වාහනයේක බාහිර පෘෂ්ඨය කොච්චර රත් වෙනවද යන්න කෙරෙහි ඍජුවම බලපානවා. ඒ අනුව එකම අවරශ්මියක් සහිත කාලගුණික தත්වයන් යටතේ කළු පැහැති මෝටර රත සාමාන්‍යයෙන් ඉහළම බාහිර උෂ්ණත්වයකට ළඟා වෙනවා. සුදු ඒවා අවම උෂ්ණත්වයකට ළඟා වෙනවා. කොහොම නමුත් මේ අගයන් දල වශයෙන් තීරණය කරලා බාහිර පෘෂ්ඨයේ උෂ්ණත්වයෙන් මේ අනුව ඒ කියන්නේ හිරියලුවේ ස්වභාවය අනුව කාලගුණය තීන්තවල නිමාව නේ ඔය කියන ඒවා අනුව මේ උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන් සහ ඇතුළට දැනෙන වාහනේ තත්ත්වය අනුව අපි හමු ජපන් වාහනයක් සහ ඉන්දියන් වාහනයක් අතර මේක වෙනස් වෙන්න පුළුවන්. හරි. දැන් අයිකින් මේකෙන් කියනවනේ කළු එකක් රත් වෙනවා වැඩි. අපි හමු කළු යුරෝපයේ වාහනයක් සහ කළු ඉන්දියානු වාහනයක් අතර ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවානේ. ඒක ඔයාට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. එතකොට සුදු පාට කාර් එකක් කියලා ගුවම හැම සුදු පාට කාර් එකක්ම එහෙම වෙන්නේ නැහැ. ඉන්දියන් එකක් කියලා ගමුකෝ. ඉන්දියන් සුදු එකක් රත් වුණාට පස්සේ ඇතුළට දැනෙන ඒ රස්නේ වැඩි. ජර්මන් එහෙම නැත්නම් අපි කියන යුරෝපයේ වාහනයක් නේ. ජපාන් වාහනයක් කියන එකකට වැඩි. එතකොට වාහනේ දිග පල්ලත් උකට යම් කිසි මට්ටමකට බලපානවා. තව හිතන්න සීතල රටවල ගොඩක් කාලවලට කළු පාට වාහනයක් වගේ එකක් ප්‍රශ්නයක් නැහැ කියලා හිතමු. එතකොට ටිකක් උණුසුම් කාලගුණයක් සහිත රටවලට සුදු පාට වාහන තමයි හොඳ කියලාද මේ කියන්නේ? අනේ නැන්ද. ඒ කොහොමනත් අපේ කැමැත්ත තියෙන රතු පාට වාහනයකට නම් අපිට මේ දෙකම අදහන්නේ. එහෙමනේ. පෞද්ගලිකව ගත්තම මං කැමති සුදු පාටේකට. සුදු පාට කාර්. සුදු තමයි කාර්. කාර් නම් සුදු වගේ එකක් මගේ ඔළුවේ තියෙනවා. තව සමහර කෙනෙක්ගේ ඒක වෙනස් වෙන්න පුළුවන්. කාර් එකක් නම් රතු පාට. ඈ. ඔය ගෑල් ළමයි එහෙම කැමති වර්ණ තියෙන පොඩි රෝස පාට, නියලා නිල් පාට, කහ පාට, දම් පාට. එහෙම ඒවා තියෙනවානේ. පිරිමි පාර්ශවයේ වැඩි හරියක් පාවිච්චි කරන්නේ සුදු කළු නේ අලු වගේ ඒවා. මේ අතර තව සමහර වෙන තමන්ගේ තත්ත්වය පෙන්නුම් කරන්න සුදු සහ කළු කියන වාහන වලට වැඩි ඇල්මක් සහ වැඩි මාකට් එකක් මේ කියන්නේ පොඩක් අපි කියන්නේ මුදල් ලතින් නේද හොඳ බලවත් අය පාවිච්චි කරනවලු ඔය කියන දෙක සුදු කළු. සුදු පාට කාර් එකක් පදින අඩු ආදායම් ලාභී. එතකොට මම කල්පනා කරනවා එතකොට මම මොකක් කියද? අත
හතයි විනාඩි 34 වෙලාව.

0: සුපුරුදු විදියට නැවතත් කෝටි දෙකක සුපිරි ත්‍යාගය රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාග ලක්ෂී ත්‍යාග සමගින් අනෙත් අර අපි කියන්නේ සිසු ත්‍යාග කියලා ඒ ඔක්කොම දිනා ගන්නවට අවස්ථාවක් තියෙනවා රුපියල් 40ක් වියදම් කරලා. හරි. ඒ මහජන සම්පත ගැන මතක් කරේ. වගේ මතක් කරනවා මේ පැයදිත් RDB බැංකුව ගැන. RDB කියලා කියන්නේ ඔයාට අපි හිතමු දැන් කෝටියක් ලක්ෂ 10ක් ලක්ෂ 50ක් වගේ ඇති තියෙනවා කියලා. අඩුතර ලක්ෂ 5ක් රුපියල් 50000ක් කර FD එකක් දානකොට ඔයා බලනවනේ පොලිය කොහොම හම්බෙනවද කියලා. RDB එකට එන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. එතන වඩ හොඳ පොලියක් දෙනවා FD වලට. ඉතින් ඒ RDB ගැන මතක් කරේ. ළඟම තියෙන බ්‍රාන්ච් එකට යන්න. ළඟම තියෙන බ්‍රාන්ච් එක කියලා කියන්නේ වාගේ ටවුන් එකේ තියෙන බ්‍රාන්ච් එක. හරි RDB බැංකුව පොතුවිල් වලත් අලුතෙන් බ්‍රාන්ච් එකක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් ලංකාවේ RDB ශාඛාවක් නැති තැනක් නැති. එහෙම නේද කියන්නේ? නැති තැනක් නැති තරම්. ඔව් හරි. හැම තැනම RDB බැංකුව තියෙනවා. හරි. ඒ RDB කියන මතක් කරේ රාජ්‍ය ආරක්ෂාව සහිතයි. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ රයිනෝ රූෆින් ගැන. ඔයාගේ වහලට යටින් ඔයා දාන නේද? සමහරවිට ඔයා දානවා සිවිලිමක් දානවා ලස්සන එකක්. ඊට පස්සේ වහලේ අර එල්ලෙන සිවිලින් දානවා. එක එක ඔය අවුරශ්මියෙන් එන උෂ්ණත්වය පාලනය කරන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. හැබැයි ඔයාගේ වහලට දැම් පුළුවන් කමක් තියෙනවා රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එකේ අර මැටි ආලේපනය සහිත ෂීට් එක දාන්න. මාකට් එකේ වැඩිම ඉල්ලුමක් තියෙන එක ජල විකර්ෂක ආලේපනය සහිත නිසා ෂීට් එකේ වැඩිපුර වතුර රැඳින්නේ නැහැ. ඉක්මනටම වතුර ටික ඉවත් වෙලා යනවා. ෂීට් එක දීර්ඝ කාලයක් ලස්සනට පාවිච්චි කරනවට අවස්ථාවක් තියෙනවා. හරි. ඒ රයිනෝ ගැන මතක් කරේ විජේ නිෂ්පාදන කැමරස කරන මේ අපි හැමදාම කතා කරන නිෂ්පාදනය ගැනත් කියන්න ඕනේ. මට අනුග්‍රහකේ ගොඩාක් ඉන්න නිසා ඉක්මනට කතා කරගෙන යමු අපි. එතකොට විජය නිෂ්පාදනය ගැන කිව්වේ මේ ඔයා හැමතිස්සෙම විජය කෝපි ගැන හැම නේ නිතර අවධානයක් තියෙනවා. මොකද කෝපි එකක් කියලා කියන්නේ තේ නැත්තම් කෝපිනේ නේ. කොහේ හරි අපි කියමු රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ කතාවක් වුණත් කෝපි එකක් බොන ගමන් කතා කරන්නේ. කෝපි වලට අන්න එහෙම ඩිමාන්ඩ් එකක් තියෙන. ඉතින් හොඳ කෝපි එකක් ගන්නවා නම් විජය කියන නමින් වාර ගන්න කියලා මතක් කරනවා. පැලත්ත නිෂ්පාදන කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට විශේෂම යෝගට් එකක් වගේ ගන්නකොට අමතක තියාගන්න ගුණාත්මක බව ගැන සෑහෙන හිතන්න ඕනේ. මොකද ලංකාවේ තව තව යෝගට් තියෙනවා. ඒවත් එක සංසන්දනය කරලා බලන්න කමක් නැහැ. ඉස්සර ඉඳලා කාපු යෝගට් එකක් තියෙනවා නම් ඒකෙම ඉන්න ඕනේ කියලා හේකුත් නැහැ. වඩ පොඩ වෙනස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. පැලත්ත කියන්නේ ප්‍රමිතියෙන් යුතු යෝගට් එකක්. 8යි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්
0: අටයි විනාඩි 47යි
7: වෙලාව ඔබ වෙත.

අටයි විනාඩි පනස් එකයි වෙලාව. මැච් එක යන්තම් අපේ ජයපරාජයෙන් තොරව අවසන් කරගත්ත නේද? හොඳ වෙලාවට. නැත්තං එහෙම ලෝක ලෙඩක් මේකත් පරදිනවා එහෙමනම්. හරි, කොහොමනම් මැච් එක මේ බැලන්ස් කරගත්තා. අපේ ටීම් එක හොඳයි අතින් ගත්තා. මොකද එකට බිංදුවක් විදියට තරගාවලිය කොහොමත් අරගොල්ලෝ දෙන්න මේක ඩ්‍රෝ කරගෙන තිබුණා නම් හොඳයි. එහෙම තමයි. ඉතින් හැම වෙලේම ඉතින් එහෙම බෑනේ නේ. හැම තාම ක්‍රිකට් ගහලා දිනන්න එහෙම පුළුවන්කමක් තියෙනවනේ. නියමයි. දැන් බලන්න මේ දවස්වල කාන්තා ලෝක කුසලාන යනවා. ඊට පස්සේ පාපන්දු ලෝක කුසලාන ගැන තමයි කාගේ අවධානය තියෙන්නේ. ඉතින් හිතමු නැති කන්න. ඕගොල්ලෝ හිතන්නේ කවුද මේ පාර FIFA World Cup එක දිනන්නේ? එහෙම අදහසක් එනවා දොළුවට නේ. ඕගොල්ලෝ පාපන්දු ගැන එච්චර උනන්දුවක් නැහැ වගේ. ඇත්තනේ නේද? ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩා මොකද්ද? ක්‍රිකට්ද? ක්‍රිකට් ජාතික ක්‍රීඩා. වොලිබෝල් වුණාට ජනප්‍රියම ක්‍රිකට්. ඒ හින්දා පොඩ පාපන්දු වලට පොඩි ඇල්මක් තියෙන, ඒ කියන්නේ ඒක පොඩි අඩුවක් තියෙනවා කියනකුත් තියෙනවා. නෑ, කාටරි කියන්නුල නෑ, එහෙම නෑ. ඔව්, පාපන්දු ක්‍රීඩා කරන අය දන්නවා ඒක ඇත්තටම. ලංකාවෙත් ඉන්න දැන් ඔය පාසල් මට්ටමින් එහෙම හොඳ පාපන්දු කණ්ඩායම ඉන්නවා. රග වගේ තමයි. රග ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් නේ. ඉතින් අපේ නැෂනල් ටීම් එක පාපන්දු කණ්ඩායමත් පහුගිය කාලවල ඉතා හොඳ ජයග්‍රහණ ගත්තා. ඔයාලා බලන්න මැච් එක, පාපන්දු මැච් එක බලනකොට කොච්චර මහන්සියක් දන්නවද කියලා. මම දැන් ක්‍රිකට් ගහනකොට එඩි ටිකක් අමාරු ඇති නේ. අතපය කඩා ගන්න වෙනවා වගේ කියනවනේ ඔළුවට. අර සමහර ක්‍රීඩක රගවලත් එහෙමයි නේ. ඔළුව බැන්ඩේජ් කරගෙන ලේ පෙරාගෙන ඒත් ගේම් එක අතාරින්නේ. හරි, ඉතින් ඔය ක්‍රීඩා කරනකොට විශේෂ දෙයක් තමයි ආබාධ කියන ඒවා. ඉතින් ලංකාවේ ක්‍රිකට් වල නම් නිතරම කතා කරනවානේ ආබාධ කියන ඒවට. ගොදුරු වල ඉක්මන ක්‍රීඩක. එතකොට ඒ ක්‍රීඩකයන්ගේ සමහරවිට ආහාරට ආවේ ප්‍රශ්න වෙන්න පුළුවන්, ව්‍යායාම වල වෙන්න පුළුවන්, වයස වෙන්න පුළුවන් වගේ ගොඩාක් දේවල් තියෙනවා. දැන් ක්‍රීඩකයෙක් වුණාම ශල්‍ය කර්මයක් කියලා කියන්නේ. එතකොට ඒ වගේ එකදී ආ සෑහෙන කාලයක් විවේක ගන්න ඕනේ. එතකොට ඉතින් ආයේ ක්‍රීඩාවට එනකොට සමහර රිද්ම එහෙම වෙනස් වෙන නිසා ආබාධ නැති වෙන තරමට ක්‍රීඩකයෝ කැමති. අපිත් සාමාන්‍ය මිනිස්සු විදිහට අපිත් කැමති. ඒ නිසා අපි පොඩි හරිනේ අපේ අතේ පය ආබාධයක් තියෙනවනේ ඒවට ඉක්මන් විසඳුම් හොයාගන්න ඕනේ. දැන් මැණික් කටුවේ ආබාධය කියන එක, එහෙම නැත්නම් අපි හිතමු ආතරයිටිස් වගේ එකක්, එහෙම නැත්නම් ඔයා කාර්යාලේ ගොඩාක් වෙලාවට පුටේ වාඩි වෙලා ඉඳලා කොන්ද රිදෙනවා, රිදිල්ලක් නේ මට තියෙන එක. මම මේ කිව්ව ඇත්ත නෝ තියෙන එක. පැය තුන දැන් අවුරුදු 7ක් මෙතන මෙහෙම වාඩිලා ඉඳලා පොඩ්ඩක් ඉස්සරහට නැමිලා මයික් එකට ඇවිල්ලා ඉන්නේ. එතකොට සාමාන්‍යයෙන් අංශක ගාන මට තේරෙන්නේ 90ට නෙමෙයි තියෙන්නේ, 75ට 80ට විතර. ඉතින් මේ කොන්දේ අමාරුවට මොකක් හරි විසඳුමක් හොයව ඉන්නකොට තමයි මට හම්බුනේ ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ෆැට්නා. මේක පර්යේෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා. හරියටම හරියනවා කියලා. මොකද කොන්දේ අමාරුව වගේ දේවල් වලට ඊට පස්සේ දන හිස් වේදනාවට, උරහිස්සට, බෙල්ලට, මැනි කටුවට, වලලු කරට, මේ හැම දෙයකටම හරියන විසඳුම තමයි ෆැට්නා ඕත ෂීල්ඩ් කියලා කියන්නේ. ඉතින් කාර්යක්ෂමව මේ ඕත ෂීල්ඩ් ඉතාම ඉක්මනින් වාට වේගවත් සහනයක් ලබා දෙනවා. සන්ධි වේදනාව ඉක්මනට සමනය කරනවා. ඉතින් විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕත ෂීල්ඩ් මේ නිෂ්පාදනය, මේක තෙල් එකක් නෙවෙයි, ස්වභාවික

කතා කරන්න මං කිලිම ෆැඩ් නයිගේ ලොකු මහත්තයෙක්ව සම්බන්ධ කරන්නම්. ඒ එතුමා හරහා ඔයාගේ ඔය ෆාමසි එකට නේ ෂොප් එකට උනත් ගෙන්න ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ ෆැඩ් ගැන මතක් කරේ අවුරුදු 18 ඉඳලා එතනින් එහාට ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්. වැඩිහිටියෙක් කියලා නෑ, අවුරුදු 18 ඉඳලා ක්‍රීඩකයෙක් උනත් නේද, පොඩි දරුවන්ට අරෙන්න ඕනම කෙනෙකුට දරුවෙක් කියලා ගැනීම 18ට අඩුවයි නෙමෙයි මං කියන්නේ. එතන ඉහාට ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරලා යන්නම්. ඩීප් ටෙක් කියලා කියන්නේ ලංකාවේ සෝලා සිස්ටම් වල, සෝලා පද්ධති වල මේ වෙලාවේ ලංකාවේ ඉන්න හොඳම සේවා සපයන්න කියලා මම කියන්නේ වගකීමෙන්. 0.71 711 711 කියන නම්බරයකට කතා කරලා වඩා වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්. සෝලා පද්ධතියක් හයි කරනවා නම් විශේෂයෙන්ම වාගේ ගෙදර ෆැක්ටරි එකේම නැත්නම් ව්‍යාපාරික ස්ථානයේ ඕනම එකකට වඩා පුළුවන් කමක් තියෙනවා. ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න. 0.71 711 711 කරන් බිල් එක අඩු කරගන්න හොඳම ඔප්ෂන් එකක් තමයි මේ කියන ඩීප් ටෙක් සෝලා. හරි, ඒගොල්ලෝ සෑහෙන ව්‍යාපෘති ගණනාවක් කරපු නිසා ඒගොල්ලෝ ගැන විශ්වාසය තියන්න පුළුවන්. බය නැතුව හොඳම සර්විස් එකක් දෙනවා. සා ප්‍රමිතින් යුතු නේද සෝලා පද්ධති. නැත්නම් අවුරුද්දෙන් අවුරුද්ද සමහරට මාස ගාණෙන් ආයි වද වෙවි ඌකට සල්ලි යට කරන්න බෑනේ. ඒ නිසා තමයි මේ අපි මතක් කරන්නේ ඩීප් ටෙක් ගැන. හරි, රයිට්. ඒ වගේ මතක් කරනවා සීට් ටයර් ගැන. ඉතින් ඔයාට හොඳ ග්‍රිප් එකක් සහිතව හොඳ නේ ධාවනයක් අවශ්‍ය නම් වාගේ බයික් එකට, ස්කූටර් එකට සීට් ටයර් එක වර්ග දෙකකින් ගන්න පුළුවන්. මේකේ තියෙනවා මේ X5 එක. එතකොට අනිත් එක තියෙනවා Zoom X5 එක. ඉතින් ඔය කියන ටයර් දෙකම වාට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඔයාගේ ටයර් එකට ගැළපෙන විදියට CI92 එහෙම වෙනවනේ ටයර් සයිස් එක. ඕන සයිස් එකක් තියෙනවා, බය නැතුව ගන්න. මොකද වතුරකදී, වැස්සකදී, බෙන්ඩ් එකකදී, කන්දකදී, ලන්දකදී, ඕන එකකදී ඔයාව පරිස්සම් කරලා වැඩිපුර මයිලේජ් එකක් දුවන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් ටයර් වලට වැඩිය වැඩිපුර කාලයක් ඔයාට මේ ටයර් එක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ සියට් ටයර් එක ගැන මතක් කරේ. ඉතින් සියට් කියලා කියන්නේ විශේෂම අපේ තාරුණ්‍යට එන්න කියනවා. ඔයාගේ ඔය ජීවිත ගමනේ තව නේ කිලෝමීටරයක් හරි වැඩිපුර දුවන්න පුළුවන් කමක් තියෙනවා මේ කියන ටයර් එකත් එක්ක. මාකට් එකේ තියෙනවා හොඳ අනිත් ටයර් එක සංසන්දනය කරලා බලනකොට තමයි වැඩිපුර කාලයක්, වැඩිපුර මයිලේජ් එකක් නේ දුරක් දුවන්න පුළුවන් මේ අර ගෙවෙන්නේ නැති ටයර් එකක්, අඩුවෙන් ගෙවෙන ටයර් එකක් මාකට් එකට දීලා තියෙන්නේ. ඒ සිය ටයර් එක ගැන මතක් කරේ. එහෙමනම් ඊළඟ පැයට යන් 8:56.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
2: අධිකරණ හා ජාතික ඒකාබද්ධතා මාධ්‍ය හර්ෂ ඩනක්කර මහතා නිකුත් කළ අතිවිශේෂ ගැස දෙවිතරයක් මගින් ගල් බහබුදුර ප්‍රදේශයේ නව බන්දනාගාරයක් පිහිටුවීමට නියම කර තිබෙනවා. බන්දනාගාර අඥාපනතේ දෙවන වගන්ති යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුවයි එම නිවේදනය නිකුත් කර තිබෙන්නේ. ඒ අනුව බහබුදුර නමින් මෙම බන්දනාගාරය පිහිටුවීමට කටයුතු යොදා තිබෙනවා. ඇමරිකාවේ ඉරානයේ ප්‍රදේශ තුනකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. සිරික්, කේෂ්මී සහ බන්ඩාර අබ්බාස් ආශ්‍රිත ගුවන් ආරක්ෂක හා බිසල පද්ධතියේ ඉලක්කය වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයට ඇමරිකාව චෝදනා කළා. ඊට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. එන් පුද්ගලයන් කිහිප දෙනෙකුත් තුවාල ලබා තිබෙනවා. මේලගල කණ්ඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
3: විසි හතර පෑම සිරුවෙන් ලක්

උදේ 9යි විනාඩි 6යි වෙලාව. Good morning සුබෝදෑසනක්. අවුරුදු 60ක් කියලා කිව්වම අපි ජීවිතේ ගොඩාක් තැන්වල අපි හිතනවා ජීවිතේ අවුරුදු 60යි කියලා කියන්නේ අයියෝ දැන් ජීවිතේ ඉවරයි කියලානේ. අපි එහෙම එකක් නේ අපේ ඔළුවේ ඔළුවට ගන්න අපි නෑ. එහෙම එකක් නෙවෙයි මම මේ කියන්නේ. මම කියන්නේ අමීර් ඛාන්ගේ ජීවිතයේ පහුගිය දවසක සිද්ධ වෙච්ච සිදුවීම ගැන. මොකද්ද මේ මොකද්ද උනේ? රයිට්. ඇත්තටම කිව්වොත් එහෙම මේ අමීර් ඛාන් ආයි බැන්දනේ අවුරුදු 61 තමයි ආ බැන්දේ. ඉතින් අවුරුදු 61 බඳිනවා කියන එක ප්‍රවෘත්තියක්ද කියලා හිතෙන්න පුළුවන්නේ. ප්‍රවෘත්තියක් තමයිනේ. ඇයි දන්නවද? සාමාන්‍යයෙන් අවුරුදු 60 කියලා කිව්වම ගොඩාක් තැන්වල මේ අපි කරන්නේ අපේ ජීවිතේ ගොඩාක් දේවල් අතාරින එක. එහෙම නැත්නම් මේ දැන් ඉතින් අනේ මේ සැඳෑ සමයේ නියන්නේ නේ. අවුරුදු 30-35 වෙනකොට සමහරලාට අපි හිතනවානේ මෙතනින් එහාට ආයි දැන් ආයි මොන කසාදද මොන විකාරද අනේ මේ එහෙම කියලා වගේ තැනකට එනවනේ. හැබැයි මේ අමීර් ඛාන් එයා ඔප්පු කරලා පෙන්නුවා එහෙම එකක් නැහැ. ජීවිතය කියන්නේ ආයි ආයි අලුතෙන් පටන් ගන්න. එහෙම නැත්නම් ආදරය කියලා කියන්නේ වයස කීය වුණත් අපිට ආයෙ අලුත් කරන්න පුළුවන් අපූරු දෙයක් කියලා. එයාගේ බිරිඳ තමයි 47 හැවිරිදි ගෞරි ස්පැට්. ඉතින් ගෞරි කියන්නේ නිකම්ම නිකන් කෙනෙක් නෙවෙයි. එයා විලාසිතා සහ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ සාර්ථක ව්‍යවසායිකාවක්. ඒ වගේම උපදේශිකාවක්. මේ වෙඩින් එක ලොකුවට සද්දබද්ද දාලා ගත්ත එකක් නෙවෙයි. හරිම සරලව මුම්බායිවල අමීර් ඛාන්ගේ පාලිහිල් රෙසිඩෙන්ස් එකේ නිවසේ චාම් උත්සවයක් විදියට ගත්තේ. පවුලේ සමීපය ඇවිල්ලා හිටියා. යාළුවෝ කීප දෙනෙක් ඇවිල්ලා හිටියා. ඉතින් ආදරයට සහ අලුත් ආරම්භයකට වයස කියන්නේ සීමාවක් නෙවෙයි කියන එක තුන්වෙනි වතාවටත් අතිශය ජයග්‍රාහි තුන්වෙනි වතාවටත් අමීර් ඛාන් ලෝකෙට පෙන්නවා. දැන් මේක ගැන එක එක විදියට එක එක කෙනාට එක එක දේවල් කියන්න පුළුවන්. අයියෝ මේ පිස්සුනේ මේ මිනිස්සුන්ට එහෙම කියන අපිට මොකද? අමීර් ඛාන් නෝදන අපිට මොකද? ඔයත් පුළුවන් නම් ආය අලුතෙන් ජීවිතේ පටන් ගන්න.

0: නවයයි විනාඩි 13යි වෙලාව. අපි මේ පැයට අවිල්ල ඉන්න අලුත් පැයකට අවිල්ල ඉන්නේ. මේ පැයදී මම මතක් කරන්න ඕනේ අනුග්‍රහකයා මතක් කරලා යන්නම්. ඉක්මනටම විජය නිෂ්පාදන ගැන කතා කරමු. කැමරාස් එක්ක කරන විජය නිෂ්පාදන, විජය නිවසින් ගැන ලුණු ගැන කිව්වොත් පිරිසිදු ලුණු නේ. ඉතින් වාඩ ප්‍රමිතියෙන් යුතු ලුණු පැට්ටයක් ගන්නවා නම් විජය කියන නමින් ගන්න පුළුවන් කමක් තියෙනවා. තව ගොඩාක් නිෂ්පාදන තියෙනවා, එකක් දෙකක් නෙවෙයි, නිෂ්පාදන ගණනාවක නේ. ලෝකෙම දිනපු බ්‍රෑන්ඩ් නේම් එකක්, සන්නාමයක් තමයි විජය කියලා කියන්නේ. රයිනෝ රූෆින් ගැන කිව්වනේ, වාගේ ගෙදරට ඕන කරන ෂීට් එක නේ. දැන් වහල එහෙම වෙනස් කරන්න හිතනවා නම්, අලුත් කරන්න හිතනවා නම් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක දාන්න පුළුවන්. මැටි ආලේපනයක් සහිත, ජල විකර්ෂක ආලේපනය සහිත නේ. ඒ කිව්වේ උෂ්ණත්වය ටිකක් අඩු කරලා දෙන ලස්සන පෙනුමක් දෙන අර මැටි ආලේපනය, ජල විකර්ෂක ආලේපනය කියලා කිව්වේ උඩ ෂීට් එක උඩ, يعني වැහි වතුර එහෙම වැටෙනකොට ෂීට් එකේ රැඳෙන්නේ නැතුව නේ. ෂීට් එකට ආරක්ෂාව, දිගු කාලීන ලස්සන පෙනුම, බර වැඩි නොවන ගතිය, මේ හැම එකටම ඉෆෙක්ට් එකක් වෙන ඒකට සපෝට් කරන ඒ විකර්ෂක ආලේපනය නිසා තමයි ඒ දේවල් වෙන්නේ. ඉතින් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙනවා ළඟම තියෙන ඒජන්ට් කෙනෙක්ගෙන්. විශේෂම මාකට් එකේ මේ දවස්වල තියෙන හොඳම ෂීට් එක තමයි මේ කියන රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන එක. අවුරුදු 60කට වැඩි මාකට් එකේ රයිනෝ කියන නමත් එක්ක බැඳුණු විශ්වාසය. ඉතින් ආයෙ හිතන්න දෙයක් නැහැ. වහලයක් ගහනවා නම් ෂීට් එක නම් රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක. 9යි විනාඩි 15යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100. මහජන සම්පත දැනු සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

උදේ 9 විනාඩි 22යි වෙලාව. හොඳට යන වැඩක් සාමාන්‍යයෙන් අවුල් කිරීම සම්බන්ධ ගත්තම ඔයාලට කාවද මතක් වෙන්නේ? හොඳට යන වැඩක් අවුල් කරන්න කවුද දක්ෂයා? ඔයාගේ වටපිටාව ඉන්න අයගෙන් කවුද දක්ෂයා? කියන්නේ සාමාන්‍යයෙන් වැඩක් හොඳට යනවා, ඒක අවුල් කළා, ඒක ආයි නිකන් අයියෝ අර අටුව කඩලා පුටුව හැදුවා වගේ වැඩ කරනයි. එහෙම ඉන්නෝනේ ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකට මේ දවස්වල නැගෙන චෝදනාව ඕක. මොකද ඉන්දියානු ජාතික කණ්ඩායම ලෝක කුසලානේ එහෙම දිනලා සූර්යකුමාර් යාදවගේ නායකත්වයෙන් හොඳ තැනක හිටියා. ඊට පස්සේ IPL එකේදී සූර්යකුමාර් යාදව ෆේල් වුණා. හරි, එතකොට ශ්‍රේයස් අයියර් තමයි IPL එකේ හොඳටම කරපු නායකයා වගේ එකක් ආවා. එහෙම අදහසක් ආවා. එතකොට කිංග්ස් 11 පංජාබ් කණ්ඩායමට නායකත්වය දුන්න නිසා. එතකොට ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක හිතුවා ද කියලා මට හිතෙනවා අයියර් හොඳයි කියලා යාදවට වැඩිය. අයියර් වගේ නාව ජාතික කණ්ඩායමට. දැන් අයියර් නානව නෑමක් කොහොමද දන්නවද? අයර්ලන්තයටත් පරදිනවා, එංගලන්තයටත් පරදිනවා, ලන්ත ඔක්කොම පරදිනවා තියෙන්නේ. දැන් ඔයා හිතනවාද ජාතික කණ්ඩායමේ නායකත්වයේ දීපු සූර්යකුමාර් යාදව නිසා ලෝක කුසලානේ දිනනවා ඒගොල්ලෝ T20. හරි, දැන් ඇවිල්ලා ඒගොල්ලෝ දිගටම පරදිනවා. යාදව වෙනස් කරා අයියර් ගෙනාව. අයියර් IPL එකට හොඳට කරාට මේ එංගලන්ත තනතීරුවල අයර්ලන්තේ තනතීරුවල හොඳට කළේ නැහැ. අයියර් අයර්ලන්තේට එරෙහිව තරගාවලිය අයර්ලන්තේ වගේ ටීම් එකකට ඉන්දියාව පරදිනවා කියලා කිව්වම හිතන්නු. හරි, මේ පරදුනාට පස්සේ කිව්වා මේ පිච් හොඳ නැහැ කියලා. ඒ තර කියන්නේ තනතීරු. එහෙම තමයි වැඩි බැරි වුණාම එක එක මොනවා හරි හේතු කියනවනේ. ඉතින් ඕක ඕනම තැනකට ඇප්ලයි කරන්න පුළුවන්. හොඳට යන වැඩක් අල කරලා ඒකට උඩින් කවුරු හරි ගෑනල එකපාරට දාලා නේ එහෙම සිස්ටම් අවුල් කරන එකට ඔස්තාර්ලා ඉන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ ආසියාවේ කියලා ගමුද? අපේ සමහර තැන්වලට ඕවා ඇප්ලයි කරන්න පුළුවන්. අපේ රටේ සමහර තැන්වලට ඇප්ලයි කළ බැලුවම හොඳට යන වැඩ ඔක්කොම අවුල් කරනවා මොකක් හරි මේ ළඟ බල්ලා ගන්න ඩිසිෂන් එකක් නිසා. ඉතින් එහෙම සාමාන්‍යයෙන් ඒවා ඕනතරම් අත්දැකීම් තියෙන නිසා මේක අයියර් යාදව කතාවෙන් එළියට ඔයාට අරගෙන යන්න පුළුවන්. ඔයාගේ ඔෆිස් එකේ එහෙම ඇති. හොඳට යන වැඩ අවුල් කරලා මම නාගෙන අර අපි කියන්නේ ඇඟේ ගාගෙන නෝන්ඩි වෙලා එහෙමනේ ඔය ආයතන කඩන් වැටිලා නේ ඒ සිස්ටම් එක කඩන් වැටිලා එහෙම තියෙනවා. ඒ නිසා සමහර ජාතික මට්ටමේ දේවල් වලට දැන් IPL කියලා කියන්නේ ඉන්දියාවේ ඇත්තම කියනනේ ෆ්‍රැන්චයිස් මොකක්ද ඒකට කියන්නේ ප්‍රීමියර් ලීග් එකක් ඇතුලේ යන එකක්නේ ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස් ලාවට අරක එහෙම නෙවෙයිනේ අරක ජාතික ක්‍රිකට් කණ්ඩායම. හරි, මේ මට ඒක මතක් වුණේ මේ මොකද මේ දවස්වල අයියර්ගේ තමයි මේ ඔය සෝෂල් මීඩියා සහ ඉන්දියානු මාධ්‍ය සෑහෙන්න අයියර්ගේ වැරදි කියන. ඉතින් වැරදි කෙනා වැරදි තැන තිබ්බේ. එයා ඉතනට හොඳ වුණාට IPL එකට ජාතික කණ්ඩායමට හරියේ නෑවෙන්න පුළුවන්. කල් වැඩිද මන්ද සමහරලාට මේ ගැන පුරෝකතර දෙන්න ක්‍රිකට් විචාරකයෝ. නමුත් එහෙම තමයි කතාව තියෙන්නේ. RDB බැංකුව ගැන කියන්නම්. 9:25 ඔයාගේ ෆික්ස් ඩිපොසිට් එක දාගන්න තියෙන හොඳම තැන. මොකද ඔයා සල්ලි ටිකක් දාලා යම් කිසි කාලයක් ඇතුලේ ඒක account එකේ තියලා හොඳ පොලියක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක දෙන්න පුළුවන් සල්ලි ටික පරිස්සමින් බලා ගන්න තැනකට. එහෙම තැනක් තමයි RDB එක කියලා කියන්නේ. ඉතින් branches 250කට වැඩියෙන් තියෙනවා. රාජ්‍ය ආරක්ෂාව සහිත සුරක්ෂිත නේද? මුදල් තැන්පතුවක් සඳහා හොඳම තැන RDB එක. හොඳ පොලියක්. අනිත් ඒවත් එක සංසන්දනය කරලා බලනකොට FD එකට දෙන හොඳම rate එක දෙන්නේ RDB එක. මං කියනවට වඩ පුළුවන් branch එකට visit කරලා බලන්න. ක්‍රිමරාජ නිෂ්පාදන වසර 77ක විශ්වාසයත් එක්ක මේ පැයදිත් මත් එක්ක ඉන්නවා. ඉතින් කරල් ගුලි ගැන අපි හැමතිස්සෙම කතා කරනවා. හැබැයි අපි කතා කරන්නේ කවුරුත් කියන්නේ කුරුලෑ සුව එක. කුරුලෑ කියලා කියන්නේ ජාතික ප්‍රශ්නයක්නේ. විශේෂයෙන්ම ඔය වයස අවුරුදු 15 නේද 26 විතර වෙනකන් කාලෙදී කුරුලෑ කියලා කියන්නේ අපේ පෙනුම පෞරුෂය සෑහෙන්න බලපෑමකට ලක් කරන එකක්. ඉතින් ඒකට කුරුලෑ සුවය පාවිච්චි කරන්න පුළුවන්. ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කළා මේක හදලා තියෙන්නේ. කෘතිම දේවල් කිසිම දෙයක් නැහැ. ශරීරයට අහිතකර කිසිම දෙයක් නැහැ. සමට අහිතකර ඉතින් ලප කැලල් නේ කුරුලෑ එහෙම නැත්නම් අවපැහැ ගැන්වීම් සමේ තියෙනවනම් පැචස් වගේනේ ඒ ඔක්කොම දේවල් සුව කරගන්න පුළුවන්කමක් තියෙනවා ක්‍රිමරාජ නිවසින් එන මේ කුරුලෑ සුවය. කෙලින්ම කියන්නේ නමින්ම කියනවනේ කුරුලෑ සුවය. ඉතින් නම වගේම තමයි වැඩ. හරි, එතකොට ඩෝමා මාක්ස්මෙන්
ගරුප් එක ගැන කියන්න ඕනේ. අලුතෙන් ජොබ් වේකන්සිස් ගණනාවක් තියෙනවා. ඔයාලට පුළුවන් ඇප්ලයි කරලා බලන්න. කොහොමද ඒගොල්ලන්ගේ ටීම් එක කියලා වැඩ ටික කරගෙන යන්න පුළුවන් පහසු වටපිටාවක් තියෙනවා. ඉතින් දැන් සේල්ස් ටීම් එකට ගන්නවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කමක් තියෙනවා පුහුණු කාර්මික ශිල්පියෙක් විදියට සම්බන්ධ වෙන්න. 0117 679 579. ඔය අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් ව්‍යවසායකයෙක් විදියට මැෂින් එකක් මොනවා හරි ගන්න ගන්න ඕනේ නම් ඔයාගේ ෆැක්ටරි එකට ඒ ඔක්කොම වෙනුවෙන් තමයි ඩෝමා එහෙම නැත්නම් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් එකට කතා කරන්න කියලා කියන්නේ. ඔය ඩෝමා කියන එකත් එක්ක තමයි ලංකාවේ ජනප්‍රිය මාක්ස්පෙන් කියන්නේ ඒගොල්ලන්ගේ මව් සමාගම. ඒකට අදාළව තවත් ව්‍යාපාර ගණනාවක් තියෙනවා. ඒ නිසා හොඳ පසුබිමක් ඇතුලේ තියෙන ව්‍යාපාරයක් ඔය මේ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස්. ඉතින් ඒ නිසා වඩ පුළුවන් නම් මේ කම්පැනියත් එක්ක ජොයින් වෙන්න ඉස්සරහට වැට්ටික් කරගෙන යන්න. ඒකත් වටිනවා. 0117 679 579.

0: Plantation Private Limited. I'm going to live a new green life.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
4: උදේ 9:00 විනාඩි 32යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබු ලොතරැයි නොවේ කිරුණ. මහජන සම්පත දැන් සතියේ දින 7:00. මහජන සම්පත රටටම සම්පත.
4: 9:00 විනාඩි 32යි. හීයගත ටිකට් වල වාසනාව තංක ටික බලන්න යන්නේ. ඉක්මනට කියනවා මහජන සම්පත ඒ අක්ෂරයත් එක්ක අංක 9 අංක 4 අංක 2 අංක 2 අංක 3 ජයග්‍රහ ප්‍රතිඵල. ඒ වගේම ගොවිසත ගතනම් කේ අක්ෂරයත් එක්ක අංක 32 අංක 38 අංක 46 සහ අංක 57. මෙගා පව ගතනම් ජේ අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 1 ජයග්‍රහ අංක 1 අංක 39 අංක 75 සහ අංක 80. ධන නිදානය ඉසේ අක්ෂරයත් එක්ක අංක 17 අංක 30 අංක 64 සහ අංක 70. හඳහන ලුතරයිය වෘෂභ ලග්නයත් එක්ක අංක 30 අංක 38 අංක 41 සහ අංක 55. අද සම්පත අංක 2 අංක 3 අංක 2 අංක 3 අංක 2 අංක 2 අංක 2 අංක 3 සහ ඒ අක්ෂරය. NLB ජය ලොතරැයි ගතනම් T අක්ෂරයත් එක්ක අංක 7 අංක 5 අංක 8 සහ අංක 9. ඒ වගේම ධනු ලග්නය සහිතව සුබ දවසක් ලොතරැයියේ නිල ප්‍රතිඵලයේ වාර්තා වෙනවා අංක 12 අංක 33 සහ අංක 53. ඉතින් අදත් ටිකට් එකක් ගන්න වාසනාවන්ත නේද? ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන් ඔයාව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරන්න.

0: නවයයි විනාඩි 42 වෙලාව. මං වාගෙන් ඇහුවොත් ඔයාට කවදාහරි දවසක විදුලි සැර වැදිලා තියෙනවද කියලා. නැ නැත්තම් හොඳයි. වාසනාවන්. ඒ කියන්නේ විදුලි සැර වද්ද ගන්න කියන නෙමෙයි විදුලි සැර වැදුණා කියලා කියන්නේ. ඉතින් ආයෙ අහන්න දෙයක් නැහැ නේ. ඔය අයන් එකේ එහෙම අර වයර් එකේ මම හිතන්නේ ලෝකේ තියෙන ගොඩාක් අයන් වල වයර් එකේ තියෙනවා පොඩි පොඩි විදුලි කාන්දුවෙන්. දැන් අපේ ගෙදර තියෙන එකේ තියෙනවා. සමහර වෙලාවට ආයෙ ගෙදර එකෙත් වෙන්න පුළුවන්. ඒක අර හරියාකාරව අපි අයන් කළේවල අපි ඒක හරියට අර දඟරයක් වගේ හදලා තියන්නේ නැහැ නේ. ඔහේ දාලා යනවා. ඉතින් ඔබ පිටියේ ගෑවෙනවා තැන් තැන් වල වැදිලා කොහොම හරි අයන් එකෙන් තමයි අපිට කරන්ට් එක වැදිලා තියෙනවනේ වැදිලා තියෙන්නේ නේ. එහෙම නැත්නම් එහෙම අපිට කරන්ට් එක වදින්න තියෙන අවස්ථා හරි අඩුයි. මොකද අපි ඒ තරම් පරිස්සම්. හරි. එතකොට අපි අර මෙහෙම කතාවක් කියනවනේ සාමාන්‍ය ඔය වැලමිට එහෙම කොහේ හරි වැදුනොත් අපි කරන්ට් එක වැදුනවා කි. එහෙම කියනවනේ. එහෙමත් වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන සමහර තැන් තියෙනවා කොහේ හරි වැදුනම එක්ක පොඩි වේදනාවක්. එහෙම නැත්නම් නිකන් හිරි වැටිලා වගේ යන ගතියක් තියෙනවා. දැන් ඔය අතේ ඇඟිලිවල එහෙම හිරියක් එහෙම තියෙනවා සමහරුන්ට නේ. මේක කරන්ට් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මං කිව්වේ ඔය හිරි වැටෙනවා කියන එක ටිකක් අමාරු නියම්. මතක් කරත් නිකන් අපිට එහෙම එකක් එනවනේ. එහෙම තියෙනවා. ඇඟිලි හිරි වැටෙනවා. දැන් වම් අතේ ඇඟිලි හිරි වැටෙනවා නම් අපි කියනවා අත හිරි වැටෙනවා නම් ඒක පොඩ්ඩක් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා උනා චෙක් කරගන්න කියලා. මොකද ඒක හાર્ට් ඇටැක් එක ලක්ෂණයක් විදිහට කියනවනේ. වම් අත හිරි වැටෙනවා කියන එක උරහිසත් එක්ක. ඒ වගේ දෙයක් ඇරෙන්න සාමාන්‍ය ඇඟිල්ලක් කකුලක් කොහේ හරි වැදිලා නේ පොඩ්ඩක් තැල්මක් වගේ එකක් තියෙනවා නම් එහෙම නැත්තම් පොඩි අපි කියන්නේ හන්දි පත්‍ර උදාවක් වගේ එකක් තියෙනවා නම් ඕනෑම හන්දියක් ගානේ අපිට පුළුවන් විසඳුමක් දෙන්න. කොහොමද මේ විසඳුම දෙන්නේ? ෆැඩ්නා ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් හරහා. ඒ කියන්නේ ඔයාට තියෙන සියලුම වේදනාවන්ට නේද සන්ධි සම්බන්ධ සියලු වේදනාවලට හරියටම හරියන ඔප්ෂන් එක තමයි මේක. මේක ඔයිල් එකක් කියලා නම් හිතන්න එපා. මොකද මේක ඔයිල් එකක් නෙවෙයි. තව තෙල් ගාලා දැන් එපා වෙලා තියෙනවා. ඉතින් ෆැඩ්නා ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් වැඩි දියුණු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ සන්ධි වේදනා සහනේ ඉතාම ඉක්මනට දෙනවා විතරක් නෙවෙයි. මේකෙදි ආයේ දැන් නිතර මේක පාවිච්චි කරනකොට ආයේ ඔය ඒ හන්දි අමාරු එන්නේ නැහැ. ඒ තරමට සහතික වෙනවා. මොකද ෆැඩ්නා පර්යේෂණ මධ්‍යස්ථානයේ විසින් ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සහ ඒගොල්ලොත් එක්ක එකතු වෙලා සහයෝගයෙන් කරපු නිෂ්පාදනයක් තමයි මේක. ඒ නිසා ස්වභාවික ආමුද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙන්නේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කරලා තියෙනවා. ඉතින් ඔය රස්සාව කරන තැනදී වෙන්න පුළුවන්. ඔය රස්සාව කරන කෙනෙක් නම් එක දිගට වාඩි වෙලා හිටගෙන ඇවිදලා ඔය ඔක්කොම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් ක්‍රීඩකයෙක් විදියට ක්‍රීඩා කරන්න ගිහිල්ලා නේද? යෝගා සහ යෝග්‍යතා ලෝලියෙක් නම් ඒ වගේ වෙලාවක සන්ධි වේදනා වලින් පෙළෙන ගෘහණියන්ට ශල්‍ය කර්ම වලින් පස්සේ 40ට වැඩි අයට 18 ඉඳන් යනකොට වැඩි වශයෙන් 40ට වැඩි අයට මේක මං කියන්නේ යන් යූසේජ් එක වැඩි ඇති නේ. අපි හිතනවානේ වයසට යනකොට තමයි අපිට ඔය ඉන්නේ නැහැ 18 ඉඳන් එනවා. හරි. දැන්ට මාකට් එකේ ගොඩක් අය මේක 40ට වැඩි අය තමයි ගන්නවා කියලා හිතන්නේ. එහෙම එකක් නැහැ. ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ආතරයිටිස් නිසා සන්ධි වේදනාවෙන් පෙළෙන වැඩිහිටියන් වයසට යාම නිසා ඇතිවන සන්ධි වේදනාවලට මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. හරි. ඉතින් ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා මිල්ලන්න 1920කින් සියලු වේදනාවන්ට ඔයාලට සහනය දෙනවා. ෆැඩ්නා විදිහින් තමයි මේ ප්‍රොඩක්ට් එක හඳුන්වා දෙන්නේ. ලංකාවේ ඉතාම නේද කීර්තිමත් සන්නාමයක් ෆැඩ්නා කියලා කියන්නේ. බය නැතුව ආඩ පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. නවයේ විනාඩි 46 වෙනකොට මම සී ටයර් එක ගැන මතක් කරන්නම්. සී ටයර් එක කියලා කියන්නේ ඔයාලට අවශ්‍යම කරන ටයර් එකක්. මොකද ඔයාගේ බයික් එකේ ග්‍රිප් එක කියන්නේ හරිය වැදගත්. ඔයාට දැන් කෙලින් වේගයෙන් ඩ්‍රයිව් කරනකොට නේ ඔයාට ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. වංගුවකදී බයික් එක බැලන්ස් එක තියාගන්න ඕනේ. ඔය කියන ඔක්කොම දේවල් හිතලා තමයි මේ ටයර් එක හදලා තියෙන්නේ. සීඩ් ග්‍රිප් X5 කියන ටයර් එක. ඉතින් බයික් එක එහෙම නැත්නම් ස්කූටර් එක නේ ඔයාගේ ප්‍රමුඛ පෙළේ ගමන් සගයනේ. ඉතින් ඔයාට ඒකට අවශ්‍ය කරන සුරක්ෂිතභාවය සහිතව තමයි වැඩිපුර තවත් නේ 1 කිලෝමීටරයක් හරි යන්න පුළුවන්. එක්ස්ට්‍රා මයිලේජ් එකක් යන්න පුළුවන් කමක් තියෙන විදිහට මේ ටයර් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ගෙවෙන්නේ නෑ ත්‍රෙඩ් පැටර්න් එක නිසා. අනිත් ටයර් එක සංසන්දනය කරොත් තව කිලෝමීටර් ගාණක් වැඩිපුර වඩ දුවන්න පුළුවන් කමක් තියෙනවා. හරි. ඒ වගේම වැස්ස කියලා ප්‍රශ්නයක් නෑ. නේ පාරි කඩතුළු තිබුණ කියලා හරි කාපට් පාරුවත් නෑන ගම්මල හෙම ඇතුල්ලොල්ල යනකොට තාමනේ සමහරලාට පරගන දාපු කාපට්ටගෙන අන්නතින් එහෙම වෙන්න පුළුවන් ලිස්සනාවෙන්න පුළන් ගැටි තියෙනවෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයන්න ඔයා පරිශ්මට එක් කියයනවා ඉතින් ස්ටයිලිෂ් පෙනුමක් තියෙනවා නේ ඇති හැමදීම ගැන මතක් කරේ සේටයර එක ගැන ඉතින් වට ගන්න පුළුවන් කමක් තියෙන දැන් ස්කූටර් වලට 90 100 10 එම නැත්තම් මොටර් සයිකල් වලට 100 90 17 නේ ග්‍රිප් X5 ටයර් ගන්න පුළුවන්. එම නැත්තම් සූම් X5 කියන එක වුණත් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙනවා කියලා මතක් කරනවා. 9:48
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් හීටරයක් කිලෝමීටර 80කට පැදී දුවන්න නම් මේක තමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
7: ලොකයියා මාරෙ වෙනනේ ඌනේ දුක්ඛි කිවානේ මඩ මෙමෙරි ලොස් කියලා.
8: Memory lost? Call the doctor. யாரு சொன்னது?
7: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙලනේ මුකු තතපය විඩකරන්නේ අයියා මට. සුපුරි ડોක්ටර්නේ. ડોක්ටර් හරියටම කියලා දෙනවානේ.
9: hina baby sindu hanna. FM 93.5. FM 93.7. හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
10: Evening Drive with Chamit and Charu.
11: Sama Anugrahaya.
10: Marksman Samuha Vyapare within Genwabita Harina than Navanimavakin in a Domas and Clear Vikitimi Anthraker, Sadam Himikaru Kumanda, Adamamatana, Midway Kaka Hatai, Haisi Hatanamea, Pansi Hatanamea.
12: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
13: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
14: සිහින් හැඩතින නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
13: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
14: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
13: නොවිනස් වන රසවත්ම රසය.
14: Vijay Green Tea saha Black Tea.
13: Vijay Products. Ape rasaya rate samata.
15: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
16: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
17: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
18: රිදම් වයිබ් බී It could mix better.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රෝදයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
0: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාතා රාත්‍රී නවයට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
2: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
4: නවයයි විනාඩි 52යි වෙලාව. එහෙනම් යන්නම් යන්න යන්න යනවද ඒ කාල මතක ඒ සින්දුව නානත් දෙනවා මම හිතන්නේ කමන්නේ නැහැ මේක. මේ යන කලින් මතක් කරන් දෙයක් තියෙනවා නේ මට කියන්න ඕනේ විජේ නිෂ්පාදන පැල්ලත් නිෂ්පාදන ගැන ලංකාවේ කුළුබඩු සම්බන්ධ කතා කරනකොට විජේ පැල්ලත් කියන්නේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට ඔයාලට හොඳම බ්‍රෑන්ඩ් නේම් එක නේ. ඉතින් ඒ වගේම RDB බැංකුව ගැන කිව්වා. RDB එකට ගිහිල්ලා ඔයාගේ ස්ථාවර තැන්පතුවල නේ ඒ හොඳම පොලියක් නේ අය දෙන්නේ RDB එකෙන් තමයි. ඒ වගේම මහජන සම්බන්ධ මේ දවස්වල සුපිරි කෝටිපතියෝ සෑහෙන ප්‍රමාණයක් බිහි කරන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කතා කරනවා. ඉතින් රුපියල් 40ක් කියලා කියනකොට දිනන්න තියෙන අවස්ථාව කෝටිපතියෝ ලක්ෂපතියෝ ඒ වගේම ලක්ෂී තෑගී සැනසිලි තෑගී මෝටර රථ ඊට පස්සේ බයික් ටීවී ඔයගේ ගොඩාක් ඒවා දිනන්න තියෙන අවස්ථාව ඒ තමයි මහජන සම්පත ජාතික ලොතරැයි මණ්ඩලය. ඔයාව අද දිනවන්න සූදානම් වෙලා ඉන්නවා. ලොතරැයි කෝඩුවලින් ආදරණීය මිත්‍රවරුන් නේ ඔයා එනකම් බලාගෙන ඉන්නේ වාට වාසනාව දෙන්න. රුපියල් 40ක් ඒ අයට දෙන්න. රට කෝටියක බලාපොරොත්තුවක් දෙයි ජාතික ලොතරැයි මණ්ඩලය. කීගෙන් නම් හෙට උදේ හම්බෙමු. සුබ දවසක් වාට.

0: හැම දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ක්‍රිය වී කෙටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා වය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් ග්‍රිප් X5 සහ සුම් X5
0: දශකහතක
6: ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණුරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රෝතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
3: මේකම බන්ධනාකාරයේ ගැටුමෙන් මියගේ ලෙදහරින් හත්දෙනාගේ දේහයන් වැලිකඩ බන්ධනාකාර විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ විතර රැකගෙන විත් තිබෙනවා. ඒ බන්ධනාකාර ලෙදහරින්ගේ ගෞරවාචාර මැදේ පෞලී ඥාතීන් සහ බන්ධනාකාර ලෙදහරින් දේහන්ට අවසන් ගෞරව පුද කළා. පැය දෙක කාලයක් එහි තැන්පත් කිරීමෙන් අනතුරුව දේහයන් ඥාතීන්ට බහර දීමට නියමිතයි. ඉරානයේ ආරක්ෂිත ඉලක්ක 80කට පමණ ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව සඳහන් කළා. ගුවන් ආරක්ෂක පද්ධතියේ අනදින බදස්ථාන වෙරළ රේඩාර් පද්ධතිය සහ නෞකා නාශක මිසයිල් පද්ධතියද ඒ අතර වනවා. ඉරාන විප්ලවීය බලකායට අයත් කුඩා බෝට්ටු 60ක් පමණ ඉලක්ක වූ බවත් ඇමරිකා ආරක්ෂක අංශ සඳහන් කළා. ඉරානයේ පවසන්නේ සිවිල් කලාපවලට ඇමරිකාව ප්‍රහාර එල්ල කර ඇති බවයි. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
2: සිහතර පෑම සීරුවෙන්

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: උදේ 10යි විනාඩි 3යි දැන් වෙලාව.
0: රිදම් වයි බීට් එකට මික්ස් වෙනා හාට් බීට් අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි?
3: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 20 ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න.

Good morning. හුදේ 10 විනාඩි 8යි. Heartbeat එක යෂවිල්ලා ඉන්නවා මේ පැත්තේට. 10 උදේ ඉඳලා දවල් 1 වෙනකන් ඉන්න පුළුවන් ආට මාත්‍රික ලස්සනම සින්දු අහන ගම. ඔයා කැමතිම සින්දු ඉල්ලන්නත් පුළුවන්. ඔයාට FM 93.5 මාව අහගෙන ඉන්න ගමන් 07.03.93.5.7 ඉක්මනට මැසේජ් එකකුත් තියන්න හරිද? ඔයා ආයේ පැත්තේ ඉඳලා වැඩ කරන ගමන් වෙන්න පුළුවන්, ඔෆිස් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ වෙලාවේ ගෙදරට වෙලා වැඩ ටික ඉවර කළා පුංචි රෙස්ට් එකක් ගන්නව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා කොහේ හරි දුර ගමනක් යන ගමන් වාහනේ සද්දට ලක්කන දාලා තිනව වෙන්නත් පුළුවන්. මේ කොහොම හරි කමක් නැහැ. ඔයා මාව අහගෙන ඉන්නකොට මට මැසේජ් එකක් තියන්න හරිද? දැන් ගෙදර එහෙම ඉන්නකොට දැන් ගෙදර අස් කරනවා නේද ඔයා? අර කුණුගොඩ එහෙම ඉන්න කැමති නෑනේ. කොහොමද ඉතින් ගෑල් ළමයි නම් කැමති පිළිවෙලට ඉන්න. ත්‍රිමි ළමයිත් එහෙම තමයි නේද? දැන් අපේ ගෙදර తీරුවනේ අනවශ්‍ය දේවල් ටික. ඒ ටික අපි හෙමින් හෙමින් පොඩ්ඩක් කුණුගොඩ ගාවට අරගෙන යනවනේ. දැන් ගෙදර අස් කරදී අනවශ්‍ය හැමදේම අයින් කරන්න අපිට පුරුද්දක් තියෙනවා නම් ගෙදර හැම වෙලේම ලස්සන වෙනවා නේද? ඔෆිස් එකක වෙන්නත් පුළුවන්, අපි ලස්සනට ඉන්න කැමති නම් අපිට තියෙන දේවල් ටික චුට්ට චුට්ට වෙනස් කරලා අපි කැමති විදිහට ඉන්න පරිසරය හදාගන්න පුළුවන් නේ. දැන් වා හිතන්නකෝ, දැන් අපිට අවශ්‍ය දේවල් තියෙනවා, අපි අකමැති දේවල් දින මේ දේවල් අපි අයින් කරනෝනේ. හැබැයි අපි පාවිච්චි නොකර විසි කරන්න හදපු ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. මේ වෙනකොට ලෝකේ බිලියන 200කට වඩා විකිණෙනවා කිව්වොත් පිළිගන්න පුළුවන්ද? පාවිච්චි කරන්න නැතුව විසි කරන්න හදපු දෙයක් මොකක් වෙන්න පුළුවන්ද හිතන්න බලන්න. ඒ තමයි බෝතල් මූඩි දන්නවනේ, ටොනික් මූඩි කියලා අපි අර පුංචි කාලේ හැම එකතු කරන්නේ සෙල්ලම් කරන්නේ හැම. දැන් මේකට කියන්නේ ක්‍රෝනික් ක්ලොක් කියලා. ඒ කියන්නේ ආව දන්නවද? දැන් මේ බෝතල් මූඩියක් හදන්නේ විලියම් පේන්ටර් කියන ඇමරිකන් ඉන්වෙන්ටර්. එයා 1892 තමයි මේ මූඩිය හදන්න පටන් ගන්න. මෙයාට ඕන වෙන්නේ කවුරුත් කරන්නේ නැති දෙයක්, මිනිස්සු ආපහු පාවිච්චි කරන දෙයක් හදන්න. පුංචි උත්සාහයක් අරගෙන තියෙනවා විලියම් පේන්ටර්. ඒ ඔයා දන්නවද, දැන් අපි මොන හරි දෙයක් නැවත අපි පාවිච්චි කරන දෙයක් අපි හදනවනම් ඒක හොඳ බිස්නස් එකක් වෙන්න පුළුවන් නේද දවසක? 1900 මේ වෙනකොට බෝතල් මූඩි බිලියන එකක් එයා විකුණනවා. කට්ටිය හිනා වෙනවා ওই වගේ දෙයක් බෝතල් මූඩිය දෝ විකුණන්නේ කියලා. නෑ, කවුරු හිනා වුණත් ඔයාට අවශ්‍ය විදිහට ඔයාට නිෂ්පාදනයක් කරන්න පුළුවන් නම් මිනිස්සුන්ට අවශ්‍යතාවයක් අනුව කවුරුත් හිනා වෙන්නේ නෑ නේ ඒක විකිණෙන්න පටන් ගන්නකොට. ඒ වගේම තමයි 1914 මුළු ලෝකෙම විකුණපු බෝතල් මූඩි ප්‍රමාණය 80%ක්ම අයිති වෙන්නේ මේ විලියම්ට. පිටින් බැලුවම පොන්චි බිස්නස් එකක් වෙන්න පුළුවන් පොඩි අර බෝතල් මූඩියක් විකුණනවා කියලා කාට හරි හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවද, බෝතල් මූඩියනුත් දිනපු මිනිස්සු හිටියා. ඉතින් ඔයාට අලුතෙන් හදන දෙයක් නම් මිනිස්සු නැවත පාවිච්චි කරන දෙයක් නම් ඒ වගේ දෙයක් තමයි ගැලපෙන්නේ නේ. පොඩ්ඩක් හිතලා බලන්න, ඔයා කරන වැඩේ වුණත් අලුත් විදිහට හිතලා පටන් ගත්තොත් පුංචි බෝතල් මූඩියක් වෙන්නත් පුළුවන් නේද? ඉස්සරහට යන්න ඕනේ නම් චුට්ටක් හිතලා බලන්න. ඉතින් උදේ 10:11 චුට්ටක් පැටලුණු ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන් දවල් 1 වෙනකම් ඉක්මනට මට මැසේජ් එකකුත් තියන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා දෙත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 02177 679 579
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 02 71 711 711 1
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

උදේ 10 විනාඩි 28යි වෙලා ඔබ ඔයාමව අහගෙන ඉන්න ගමන් හાર્ට් බීට් අහගෙන නේද ඉන්නේ ඔසතුටින් වැඩ කරන ගමන් FM 93.5 93.7 වට මාව අහගෙන ඉන්න පුළුවන්. ඒ අහගෙන ඉන්න ගමන් ඔයාට දැන් වැඩට එහෙම ගියාම දැන් වතුර බොන්න එහෙම අමතක වෙනවද ඔයාටත්? වතුර බොන්න අමතක වෙනවා නම් හරි ප්‍රශ්නයක් තමයි වෙන්නේ යන්නේ. මාර ප්‍රශ්නයක් වෙන්නේ යන්නේ ඇයි දන්නවද? දැන් වතුර බිව නැත්තම් ඔයාගේ ඇඟට අවශ්‍ය වෙන ජලය දවස ඇතුළත ලැබෙන්නේ නැහනේ. ඊපස්සේ අපි හිතන්නේ ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඔයාගේ අමතක වෙන ලෙඩේට මං ඔයාට බෙහෙතක් කියන්නද? මොකද දන්නවද? දැන් වතුර බොන්න හැම වෙලාවට අමතක වුණොත් දැන් සාමාන්‍ය වතුර බෝතලයක නම් වතුර ටික පිරලා තියෙනවා. ඔයාට මතක් වුණොත් බොනවා. එහෙම නැති වුණොත් ඉතින් නෑ. ගෙදර යනකම් ඔෆිස් එකේ තියෙන වතුර බෝතලේ එහෙමම පිරලා තියලා ආපහු අරගෙන යනවා වෙන්න පුළුවන් නේද? දැන් අර AC එකකෙ හිමි ඉන්නව නම් ගොඩක් වෙලාවට අර වතුර තිබහ දැනෙන්නේ නෑනේ. එළිය වැඩ කරන කෙනෙක් නම් අවුවක ඉන්න කෙනෙක් නම් මේක හොඳට දැනෙනවා. මේ දවස්වල එහෙම අවුව ටිකක් සැරයිනේ. දැන් ඔයා ලෝකයේ තියෙන බුද්ධිමත්ම වතුර බෝතලයක් කියලා දෙයක් තියෙනවා. මේ මොකක් වෙන්න පුළුවන්ද? දැන් වතුර බොන අමතක වෙන කෙනෙක්ට තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ. දැන් Apple සමාගම හඳුන්වලා දීලා තිනවා hybrid spark කියන Pro 2 කියන වතුර බෝතලේ ප්‍රතිචක්‍රීකරණය කරපු උසස් තත්වයේ ස්ටැන්ලස් ස්ටීල් කියන මැටීරියල් එකකින් හදපු අලුත්ම වතුර බෝතලයක්. ඒ හේතුව තමයි වතුර බොන අමතක වෙන කෙනෙක්ට මේක තමයි හොඳම විසඳුම. දැන් බෑය 24ක් යනකම් වතුර එක හොඳට උණුසුම් විදිහට එහෙම නැත්නම් සීතල විදිහට තියාගන්න පුළුවන් ඔයා කැමති විදිහකට. දැන් බෝතලේ මේසේ උඩ තිබ්බහම හැම වෙලාවෙම දැන් ඔයාට වතුර බොන්න අමතක වෙනව නම් බෝතලේ හරි වැඩක් කරනවා. ඒ වෙලාවට කොච්චර වතුර ප්‍රමාණයක් බීවද කියලා සෙන්සර් එකකින් ඔයාට ස්වයංක්‍රීයව දැනුවත් කරනවා. හරිද? උන අමතක කළා පාඩුවේ ඉඳ වෙන්නේ නැහැ. බෝතලේ හරි ඔයාට මතක් වෙන ඔයා වතුර බොන්න බීලා නැත්නම් බොන්න ඕන ප්‍රමාණය. දැන් Bluetooth එකක් හරහා ඔයාගේ hybrid spark app එක හරහා ඔයාට app එකක් download කරගන්න පුළුවන්. ඒ app එකෙන් ඔයාට දැනගන්න පුළුවන් ඔයා කොච්චර වතුර බීලා තියෙනවද, එහෙම නැත්නම් ඔයාට තව කොච්චර වතුර බොන්න ඕනද, ඔයා දැන් උදේ ඉඳලා කරපු වැඩ ප්‍රමාණයට හරියන්න. එහෙමත් නැත්නම් ඔයාට වතුර බොන්න පරක් වුණා නම් එහෙම අන්න බෝතලේ ඔයාට අංශක 360ක් හරි කියලා පොඩි light එකක් එහෙම දාලා පුංචි සද්දකුත් දානවා වතුර ටිකක් බොන්න. දැන් තමයි ඔයා වතුර බොන්න ඕනේ හොඳම වෙලාව. ඔයා වතුර බොන්න පරක්කු වෙලා ඉන්නේ කියලා. හරිද? දැන් ලේසි වෙන්නේ. දැන් ඔයාට කවුරුත් මතක් කරනකන් ඉන්න ඕනේ. මේ වතුර බෝතලේම ඔයාට මතක් කරනවා වතුර බොන්න ඕනේ වෙලාව. ඉතින් Apple Watch එකක් එක්ක වගේම Apple Health කියන එකත් එක්ක ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. කෙලින්ම Apple Watch එකෙන් දාගෙන ඔයාට විස්තර ටික දැනගන්න පහසුකම් හදලා දීලා තියෙනවා. දැන් ලේසියෙන් වතුර බෝතලෙන් ඔයාට පුළුවන් අවශ්‍ය වෙන වතුර ටික ප්‍රමාණය දැනගන්න බොන්න ඕනේ. දැන් වතුර බෝතලේ බැරි වෙලා හරි නැත උනා කියමුකෝ. එතකොට Apple Find My කියන විශේෂාංගයත් එක්ක ඔයාට වතුර බෝතලේ තප්පර ගාණකින් දැනගන්න පුළුවන් කොහෙද තියෙන්නේ කියලා. හරිද? දැන් වතුර බොන්න අමතක වෙන අයට නම් මේක කියාපු වතුර බෝතලේ. දැන් වතුර ටිකක් එහෙම බොන්න අමතකුණාට බෝතලේ දැනුවත් කරා කිම් කොයාව? දැන් ඔයා වතුර ටිකක් බොන්න, දැන් වතුර බොන්න ඔයා පරක්කු වෙලා තියෙන්නේ එහෙම කියලා. දැන් මේ වගේ වෙලාවකට වතුර ටිකක් බොන ගමක් දැන් ඊට පස්සේ ටිකක් ඔන්න අපිට එනවා ටී ටයිම් එකක් වගේ 10:00 වෙලාව. ඔයාට ටී ටයිම් එකට මොනවා වගේද බොන්න තිබ්බනම් හොඳ? රසට උකුවට ටී එකක්, රස උකු කිරි එකක්. එහෙනම් ඔයාට පැල්වත්ත නිෂ්පාදන ගාවටම යන්න වෙනවා. රසට උකුවට හොඳ ගුණ රසවත් එකක් බොන්න නම් පැල්වත්ත කිරි වීදුරුව කරගෙන බලන්න. අරගෙන මේ වෙලාවේ රස බලන්නක පොඩක් රිෆ්‍රෙෂ් වෙලා ඔයාට වැඩ ටික හොඳ හිතපු විදිහටම කරගන්න පුළුවන්. අද උදේම මමට කෝල් කරපු කෙනෙක් ඉන්නවා. අද දවසේ වාසනාවන්තය නෝරින් සංජීව. ඔයාව එකතු කරගන්නම්. හරි මාදරේ. එයා කිව්වා සින්දුවක් දෙන්න කියලා. අනිවාර්යෙන් අපි බලමු මේ ලිස්ට් එකේ හැටියට ඔයාට දෙන්න පුළුවන් වෙයිද කියලා. බැරි වුණොත් හෙට අනිවාර්යෙන් දෙන්න. හාද? හෙලෝ, ගුඩ් මෝර්නින් යෂ්. ගුඩ් මෝර්නින් ඔයාට. ඔයාට ගොඩක් හොඳින් ඉන්නවද? මාත් ගොඩාක් හොඳින් ඉන්නවා. ඔයාත් ගොඩක් හොඳින් ඇති කියලා මට හිතෙනවා මේ මැසේජ් එකේ. ඔයාව අහගෙන ඉන්නේ. ඔන්න මම මැසේජ් කරා. මම දිනවල මම බහරේන් වලින් තමයි මේ මාව අහගෙන ඉන්නේ. ආනේ ළඟ එක නෙමෙයි, ගොඩක් දුර ඉඳලා නේද? එයා ඒ වගේම අබුඩාබි වලින් එයා බහරේන් වලින්
මොකද්ද මේ? මම ඉන්නේ බහරේන් වල හයිකමක් නේ. චන්දනකේ හන්නදී වගේම ජපන් වලින් පොඩි දුව දිල්සි තලංගමින් ආදරණීය බිරිඳ එකතු කරගන්න කෙනා ශාම්‍යා, චාන්සි වගේම ජෝන් පුතාව එකතු කරගන්න කියනවා මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න. සබම සබ වසනවන්ත උදැසනක් වේවා ඔයාත් එක්කම හැමෝටම. කොහොමද ඔයාට මැණිකේ කියලා හදන මම ගොඩාක් හොඳින් ඉන්නවා. කොටිකාවත්තේ චන්දිමා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යාගේ දෙවුනේ තිමිර පුන්සඳිත් එක්ක යුවෙන්දිවත් එකතු කරගන්නම් හරි මාදරේ මේ වෙලාවේ සද්දට ලක්කන අහගෙන ඉන්නවා කියලා දන්නවා. ඉතින් මේ වෙලාව මේ විදිහට ඔයාට දවල් එක වෙනකම් ආවාගෙන ඉන්න පුළුවන්. උදේ 10:34 දැන් වෙලාව.

0: හාඩ්බීට් අහගෙන ඉන්න වෙලාව උදේ 10යි විනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176479.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන?
5: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
4: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
5: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් රිප් X5 සහ සුම් X5 සියට් දර ඕල් ඉස් යුවර්ස්.
2: ජූලි
6: 8 බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී
7: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාඩ් රැලිය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍යම තුනද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරැකිමු මගතොට.
0: දැන් වෙලාව උදේ 10යි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
8: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
9: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

අපි 10 බැහැ දැන් ගොඩක් ගිහිල්ලා තියෙන්නේ. කොච්චර දුර ගියාද? අපි හිතන්නේ නැති දුරක් ගිහිල්ලා තින් 10 විනාඩි 48 වෙලාව. ඔයාමම හැගෙන ඉන්න. දැන් වෙලාව නම් හරි ඉක්මනට ගෙවිලා යනවනේ. අපේ ජීවිතේ සමහර දේවල් කරන්න මුළු ජීවිත කාලෙම උනත් ගෙවිලා යන්න පුළුවන් නේද? ඒ වගේ කෙනෙක් තමයි මේ වැස්ස කියන්නේ. මුළු ජීවිත කාලෙම මහන්සි වෙලා පුංචි මී පැණි ටිකක් නිකුතු කරන්නේ. අපි නම් හරි ලේසියෙන් ගිහිලා එයා හදන පැණි කූඩියේ කඩනව නේද? මී වදේ කඩනව. හැබැයි අරගෙන පැණි ටික ගන්නවනේ. හැබැයි මේ පැණි ටික හදන්න කොයිතරම්නම් මහන්සි වෙනවා කියලා ඔයා හිතුවද? මී මැස්සෙක් ජීවිත කාලය පුරාම දැන් තියෙන හරි පුදුම කතානේ. දැන් ඇත්තටම සංඛ්‍යාලේඛන එක බලද්දී ඒක ටිකක් වෙනස් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ උෂ්ණ කාලේ වෙනකොට මී මැස්සෙක්ගේ ආයුෂ කාලය සති 4ක් 6ක් වගේ අඩු වෙනවා. එයා මුළු ජීවිත කාලෙම එකතු කරන මී පැණි ආදන්නවද කොයිතරම් ප්‍රමාණයක් වෙන්නේ නැද්ද? තේ හැන්දකිනුත් 12න් එකක් වගේ චූටි ප්‍රමාණයක් තමයි මේ මී මැස්ස මුළු ජීවිත කාලෙම මහන්සි වෙලා එකතු කරන්නේ. දැන් මේ පුංචි මේ පැණි බිඳුවක් එකතු කරගන්න මී මැස්ස දැන් ජීවිත කාලෙම මල් දහස් ගානක පැණි එකතු කරනවා. දැන් මේ හැම තැනකදීම දැන් මල් පැණි එකතු කරගෙන ආපහු කූඩුවට ඇවිල්ලා ඒ කූඩුවේ ඉන්න වැඩකාර මැස්සෝ ඒ මැස්සන්ට තමයි බාර දෙන්නේ. ඊට පස්සේ ඒකේ තියෙන වැඩි වතුර ප්‍රමාණය අයින් කරලා ඝන මී පැණි බවට පත් කරනවා ඒ වැඩකාර මැස්සෝ ටික එකතු වෙලා. ඊට පස්සේ දන්නවද දැන් මේ හැමදේම කරන්න එකමුතුකම ඉන්නේ. දැන් කාගේව සහයෝගයක් නැතුව දැන් වැඩක් ඉස්සරහට යන්න බෑනේ. ඒ වගේ තමයි මේ මී මැස්සන්ගේ කූඩුවේ. දැන් මී මැස්සෝ ටික මේ ටික පැණි ටික ඝන මී පැණි වලට පත් කරගෙන ඒගොල්ලෝ දැන් තියාගෙන ඉන්නවා. දැන් වැස්ස කාලෙකද එහෙම නැත්නම් කාලගුණය වෙනස් වෙනකොට මේ වගේ කාලෙකට පාවිච්චි කරන්න නේද? දැන් අපිට අද ඒ වගේනේ. අපි දැන් හිතුවට තනියම ගොඩ යන්න බෑනේ. හැමෝගම එකමුතුකමක් එකතුවක් තියෙන්න ඕනේ. ආයතනයක් වෙන්න පුළුවන්, ඉන්න ගෙදර වෙන්න පුළුවන්, මේ ඕන තැනක හැමෝම එකට හිටියොත් තමයි නේද පුළුවන් වෙන්නේ ලස්සන ගමනක් එකතු වෙලා යන්න. දැන් අර මේ පැණ ටික වැස්ස කාලේ එකතු කර ගන්නකොට දැන් අර කලින් ගෙනල් එකතු කර ගන්න තියා ගන්නවා. ඊට පස්සේ වැස්ස කාලේ ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ තමයිනේ වැඩක් එකතු වෙලා කරද්දී හරි ලස්සනයි. එකතු වෙලා අපි අමුද හાર્ට් බීට් එකෙන් ගමනක්. ඔයත් එනවද යන්න? මේ වෙලාව වේවාව සද්දර පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් අහගෙන ඉන්නවා. ඔයා ගැන කිසිම දෙයක් මට කියන්න නෑනේ. මොකද හැමදාම පූර්ණිමා සඳ ලංකාවේ කවුරුත් ආ එකතු කරගන්න හැම කැමති නැද්ද සින්දුවකට කියන්න බලන්න. ඔයා තරහ වෙලා දින්න අනිත් අයත් එක්ක. තමරා කුමාරි මට කාල් එකක් දීලා කියනවා නී බුදුසරණයි මගේ පිස්සු පඬිත කෙල්ල. මම පඬිත නෑ අනේ. හැබැයි අපේ අම්මනම් කියනවා මං චුට්ටක් විතර පඬිතයි කියලා. එහෙම තමයි නේද? මට දෙන්න පුළුවන්ද ආස කෙනා? පුළුවන්ද ආස කෙනා? මටම මවාපු කෙනා සින්දුව. මම රත්නපුරේ රත්න පාරේ ඉන්නවා. රත්න තමර කුමාරි තමයි මැසේජ් එක දාලා දින. හරිම ආදරින් සුබ දවසක් මාව සින්දුවකට එකතු කරගන්න කෝකෑගල්ල මීදෙනී ගමේ උපලන්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ආව එකතු කරගන්න කේඩිය සම්මත සිංහය. එයාත් එක්ක එයාගේ යාළුවෝ හැමෝම පවුල හැමෝම එකතු කරගන්න ඕනි. දොම්පේ පැත්තෙන් අශෝකා කියනවා මාවත් එකතු කරගන්න කියලා. ආව එකතු කරගන්න නැතුව කොහොමද අශෝක? රෝහිණි ෆැෂන් එකෙන් චන්දිට උන හැදිලා නේ. ඊයේ කිව්වා නේද අපි ඉක්මනට හොඳ වෙයි. හරිද? ඉක්මනට මේ දෙකක් අරගෙන දෙන්න. යාළුවෝ ටික චුට්ටක් බලා ගන්න චන්දිව. හරි ආදරෙන්. අර පොඩක් ආදරෙන් බලා ගන්න උනත් ඉක්මනට ලෙඩ ටික අඩු වෙනවා කියනවනේ. ඉතින් පරිස්සමට ඉන්න නේද මේ දවස්වල ඩෙංගු රෝගය තියෙන. ඉතින් ඒ ගැනත් හිතන්න. දැන් වාගේ ඉන්නවට පරිසරය පිරිසිදු තියාගන්න තමතක කරන්න එපා. ලස්සන සින්දුවක් අහන තමයි මේ හදන්නේ ශෂිකා නිසංසලාගේ. අහලා බලන්නකෝ. ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න පුළුවන් 11 පැයේදී. අපි ආපහු හම්බෙමු.

0: අද දවසේදී ටේකියා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා ශාන්ත බණ්ඩාරනායක ශාන්ත ජෝසප් විද්‍යාලය. ඉතින් ඒ පිළිබඳව විස්තර දැනගන්න මේ වෙලාවේ සජීවීව සම්බන්ධ වෙනවා ගිහන් ගීත් ඉෂර. ගිහන්
1: අයන් සුබදාසන කැෂෝරා. අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ ටේකියා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ තවත් එක නැවතුම්පලකට. අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ ඌපලාතේ බදුල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙනමින් බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත්, එවැගේම බණ්ඩාරවෙල අධ්‍යාපන කොට්ටාසයට අයත් බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයයි අපි අද දවසේදී සත්කාරක පාසල විදිහට තෝරාගෙන තියෙන්නේ අශෝරා. ඉතින් දැන් මේ වන විටත් අද දවසේදී මේ පාසලවට දුවදරුවන් 650කටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන සඳහා සහභාගී වුණා. අද බණ්ඩාරවෙල නගර මැදේදී තමයි පැවැත්වුනේ මාර්ගනතුරු සංදර්ශනය. ඉතින් පාසල් දුවදරුවන් පමණක් විතරක් නෙවෙයි බණ්ඩාරවෙල නගරයට පැමිණි ජනතාව පවා මේ සංදර්ශනයේ නැරඹීමට අපිත් එක්ක එකතු වෙලා හිටියා. ඉතින් රටට වගකින මාධ්‍ය නාලිකාවක් විදිහට මේ දිනෙන් දින හිරයන මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජයට රැගෙන යාම වෙනුවෙන් ඔයි අපි මේ වැඩසටහන් මාලාව ක්ලේන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ආරම්භ කළේ. දැන් ඉතින් දෙවන අදියරේ අපි අතිසාර්ථක වැඩසටහන් 14ක් ඊයේ දිනෙමෙට දිනවන විට අපිට නිමාව කිරීමට හැකියාව ලැබුණා. ඊ අපි දවසේදී මොණරාගල දිස්ත්‍රික්කයට ගියා ඌපලාතේ. දැන් අද දවසේදී ඌපලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් අධ්‍යාපන කලාපයකට ආවා. මේ විදිහට මේ දිනෙන් දින ඉහළ යන මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජයට රැගෙන යාම තමයි අපේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් මේ දුවදරුවන්ට පුළුවන් යම් සමාජයක යම් වැරැද්දක් සිදුවනවා නම් එය දිවරදි කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඔවුන් තමයි මේ සමාජයේ සිටින ප්‍රබලතම සමාජ සජීවීකාරකින් වගේම නිර්මාණශීලීම සංවේදකින් බවට පත්වලා තියෙන්නේ ශෝරා. ඉතින් අපි ඔවුන්ව මූලික විලක්ක කරගෙන මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරනවා. මේ මාර්ගනතුරු වැළැක්වීම යතුරු පැදියක ගමන් කරද්දී කොහොමද ආරක්ෂිතව ගමන් කරන්නේ. ඉතින් මේ පිළිබඳව හදවතේදීත් අපිත් එක්ක ශ්‍රී ලංකා පොලිසියත් වල බැඳගෙන ඉන්නවා. මේ දුවදරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් ඒ වගේම ක්ලේන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වය අරගෙන තමයි කටයුතු කරන්නේ. ඒ වගේම තමයි අධ්‍යාපන අමාත්‍යාංශය මේ ආදරණීය පාසල් දුවදරුවන් අපිට සම්බන්ධීකරණය කරමින් මේ පාසල් අපිට සම්බන්ධීකරණය කරමින් අපිත් එක්ක එකතු වෙලා සිටියා. ඉතින් මේ සියලු දෙනාගේම අපි සියලු දෙනාගේම බලාපොරොත්තු වෙලා තියෙන සුරක්ෂිත මහවගක් අනතුරු වලින් තොර එන දවසක් බිහි කිරීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට අද දවසේදී බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී මේ වැඩසටහන් මාලාවේ 15 වැඩසටහන මේ විදිහට ක්‍රියාත්මක කරනවා. අපි තවත් අවස්ථාවක සූදානම් ලක්ඛඬ ඔස්සේ තොරතුරු කියන්න දෙවෙනි ස්තුතිය ශෝරා අපිව සම්බන්ධ කරගත්තට.
0: ස්තුතියි ගිහාන්. අපිත් එක්ක මේ වෙලාවේ සජීවී තොරතුරු ලබා දෙන සම්බන්ධ වූවාට ඉතින් වෙලාව මතක් කරන උදේ 10 විනාඩි 59යි.
2: ලක්ඛඬ රේඩියෝ ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන මොළින් ඒසල්
2: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: 99.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ.
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රෝතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීක අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: තීරුබදු රහිතව මෙරට කෙද්වූ බීඩිකුළු තොකයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවද දෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. දංකොටු පොලිසිය වැටලීම සිදු කළේ දංකොටුව රෝහල්පාර ප්‍රදේශයේදී. සැකකරුවන් ළඟ තිබේ බීඩිකුළු කිලෝග්‍රෑම් 1483ක් අඩංගු ඇසුරුම් 37ක් සොයාගෙන තිබෙනවා. ඔවුන් වයිකල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ. පාකිස්තානය ලියාපදිංචි බාඩ ප්‍රවහන යානයක් අතුරුදහන් වී තිබෙනවා. ඒ කාර්යබල සමාජිකයන් පස්තරෙකු සමග සජා සිට කරච්චි දක්වා පිසර කරමින් තිබියදී එහි තාක්ෂණික ගැටලුවක් මතුව තිබෙනවා. ඒ අනතුරුව පාලක බැදිරිය සමග පැවති සම්බන්ධතා ඇනහිටි බවයි බලධාරීන් පවසන්නේ. යානය පිළිබඳ සෙවීමට පාකිස්තානය විශේෂ බෙහෙවුමක් ආරම්භ කළා. අරාබි මුහුදු කලාපයේද සෝදිසි කිරීම සිදුවන බවයි ඔවුන් පවසන්නේ. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති 10:12
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

ඔන්න මං ආවා හරි වෙලාවට. උදේ 11 විනාඩි 7යි මේ විදිහට පටන් ගන්නේ. ඔයාගේ මගේ දෙවෙනි පැය හાર્ට් බීට් එකේ දෙවෙනි පැය තමයි මේ විදිහට පටන් ගන්නේ. ඔයා තාම මේ පැත්තට ආවේ නැද්ද? ඉක්මනට එන්නකෝ. හොර වැඩක් ගැන කියන තමයි මේ හදන්නේ. ඒ මොකද? හොර වැඩක් කරන්න ඔයා කැමතිද? ඔයයි මමයි දන්න කතාවක් තියෙනවනේ. මොකක් හරි හොර වැඩක් කරනවා නම් තක්කෙටම හරියන්න ඕනේ. හරිම විදිහට කරන්න ඕනේ. කාටවත් අහුවෙන්නේ නැති වෙන්න. හාද? නැත්තම් මොකද වෙන්නේ දන්නවද? ලෝකෙටම අහුවෙලා පස්සේ ලැජ්ජ වෙන්න තමයි වෙන්නේ. ඔයා හැබැයි ලෝකෙටම අහුවුණත් කමක් නැහැ කියමුකෝ. මේක ඔයා ඔයාටම කරගත්තොත් හොර වැඩක්. ලැසි වෙන්නේ නැහැ. අර ඉතින් නිකන්ද කියන්නේ උගුරට හොරා බෙහෙත් බොන්න ලෑස්ති වෙන්න එපා කියලා. ලෝකෙම ඔයාට හංගන්න බැරි දෙයක් කොහොම හරි උත්සාහ කරනෝනේ හංගන්න. ඔයා හිතන්න ඔයා දැන් මේ වෙලාවේ ඔෆිස් එකක එකම විදිහට ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගුරුවරියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා එල්වස් වලට පාඩම් කරන, එහෙම නැත්නම් වෙන උසස් අධ්‍යාපන කටයුත්තක් වෙන්න පුළුවන්, විභාගයක් වෙන්න පුළුවන්, මේ ඕන දෙයකට පාඩම් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ක්‍රීඩකයෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ශල්‍ය කර්මයක් කරලා ආපහු සුවය ලබන කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ ඕන කෙනෙක්ට හැදෙන්න පුළුවන් ලෙඩක් තියෙනවා තමයි. තමයි සන්ධි වේදනාව. දැන් ඔයාගේ කොන්දේ වේදනාව, බෙල්ලේ, උදන හිස, උර හිස මේ කියන තැන්වල සන්ධි වේදනාවක් ඔයාට තියෙනවා නම් අර වැඩි ඔයා හිතනවා දැන් මේකට තාවකාලික විසඳුමක් ගත්තනම් හරියයි කියලා. ඕක ගණන් ගන්න දෙයක් නෑ. ඕක ඉක්මනට අද වෙලায়යි. මොන හරි බොන්න ඕනේ. එහෙම හිතනවා නේද? මොන හරි චුට්ටක් ගාගෙන බලන්න ඕනේ ඊට පස්සේ අඩුවේ. හැබැයි ඔයාගේ මතුපිටින් මේ ලෙඩේ අඩු වුණාට ඇඟ ඇතුලේ තාම තියෙනවා. ඒකනේ කියනවානේ උගුරට හොරා බෙහෙත් බොන්න එපා කියලා. ඉතින් ඔයාට හොරෙන් බෙහෙත් බොන්න ඕනේ නැහැ. ඔයා අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාට ඕනම කෙනෙක්ට පුළුවන් සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක් නම් 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදලා තියෙන ෆැඩ්නාවෙන් හදනවලා තින ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස් එකම ලෙදී අරගෙන බලන්න. මේ ආලේපනය අර සැර ගඳක් එන්නේ නැති හොඳ සුවඳක් කියන ඒ වගේම තමයි ඔයා ගාපු ගමන් හැමහමට ඉක්මනින් ඇබ්සෝබ් වෙනවා. ඒක නිසා අර ඇඳුමේ ගෑවෙන්න ඔයාට කොහරි යනවා නම් ඊට කලින් ගාගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මිල රුපියල් 1920ක් විතරයි වෙන්නේ. දිවෙනපුර අතින ෆාමසි, හැම නැත්තම් සුපිරි වෙළඳසල් මේ ඕනම තැනකින් ඔයාට මිලදී අරගන්න පුළුවන්. උගුරට හොරා බෙහෙත් බොන කලින් ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක අරගෙන බලන්න. උදේ 10යි උදේ 11යි පොඩක් ඉතින් වෙලාව වැරදෙනවානේ. උදේ 11යි විනාඩි 10යි වෙලාව. මේ සින්දුව මගෙන් ඔයාට.

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට් හට් බීට්.

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනේ
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රෝතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය
7: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.
8: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
9: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
10: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේෂ්නේ.
9: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
10: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් රිප් X5 සහ සුමිට්ස් 5 සියල් රෝඩිස් යුවර්ස්.

සෙනෙහස පාල හිත බැඳුන කෙනෙක් ඉන්නවද? ඉන්නවා වෙන්න පුළුවන් නේද? ඉන්නවනම් කියන්න බලන්න. මේ වෙලාවේ හાર્ට් බීට් චැට් එක පෙරිලා ඉතිරිලා ගිහිල්ලා දෙන්නේ. හාද? බොහොම ස්තුතියි ඉතින් මෙතරම් ආදරෙන් මැසේජස් එවනවට. අද කොහොම හරි ආගේ නමත් කියනවා. මේ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්නවා එස්කේඩී ගාමන්ට් එකේ මාෂා දිල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා, විනිතා, චන්ද්‍රලතා තව ගොඩාක් අය ඉන්නවා. ඔය හැමෝම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් මේ වෙලාවේ. අයිබෝවන් ඔයාටත් අයිබෝවන්, ආයුෂ බොහෝ වේවා. ඔයාට සුබ දවසක් කියන ඔයාටත් ඒ විදිහටම වෙන්න ඕනේ. මේ පුළුවන් නම් සුබානි හර්ෂණිගේ සිදුවක් දෙන්න. බරුදැල් පොල LS ප්‍රනාන්දු තමයි ප්‍රනාන්දු කියන්නේ. ඔයාට අපි බලමු පුළුවන් තරම් උත්සාහ කරනනම් මේ වෙලාවේ සිදුව දෙන්න පුළුවන්ද කියලා. අදවත් අපිව සිදුවකට එකතු කරගන්න. ඇයි අනේ මම ඊයේ එකතු කරගත් ඔයාව. එහෙම වෙනස්කම් කරන්න පාරිද? මෝදර ද ලසල් පැවිදි සහෝදරතුමන්ලගේ තාපසරාමි, ඒ වගේම කවිඳු ඩේමියන් සහෝදරතුමා ඉන්නවා ලක්කන හાર્ට් බීට් අහගෙන. මේ වෙලාව එකතු කරගන්නන් හරි මාදරේ. මේ වෙලාවේ හાર્ට් බීට් එකට හાર્ට් එකක් කියලා දෙනවා. සුබම සුබ උදෑසනක් කියනවා ජෝතිපල් මහත්මයාගේ සින්දුවක් දෙන්න පුළුවන් කියලා හරත්න. අපි බලමු අනුලාවති අනුරගම අනුලාවති, වගේම මහත්තයා සිරිල් පුතා ප්‍රදීප්, දුව අනුශිකා, පුතා හර්ෂණ, දුව පේශලා ඇමේලියා සමරසේකර. පේශලා ඇමේලියා සමරසේකර ලස්සන නමක්. අයබෝවන් මඩපත ලක්ෂ්මන් තමරා නිශානී චේතනා තේජ අවෝල් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක මේ වෙලාවේ සේරුවාවල කේඩිකේ සම්බර සිංහත් එකතු කරගන්න කියලා තියෙනවා. හරි මාදරෙන් එකතු කරගන්නම් මේ විදියට හાર્ට් බීට් එකට. ඔයා පුංචි වෙලාවක් වින් කරලා මං වෙනුවෙන් මැසේජ් එකක් දෙලා තියෙනවා. බොහොම ස්තුතියි. ඉතින් ඔයාට කියන්න දෙයක් තියෙනවා. මේ වෙලාවේ පොඩ්ඩක් දැන් ඩයට් එහෙම කරන අය ඉන්නවනේ නේ. ඩයට් එකක් කරනවා නම් මොනින් කෑම පාලනය කරන කෙනෙක් ඉන්නවනම් එහෙම අර අපිට ඕනේ ඊට පස්සේ හොඳ කෑම වේලක් ඊට පස්සේ එක වේලක් හරි නේද? ඉතින් යෝගට් එකක් එහෙම අරගෙන බලන්න. කෑම ටිකක් ගන්නකොට රසට කනකොට හොඳ ගුණ යෝගට් එකක් අරගන්න එපා. ගන්න එහෙම ගන්නව නම් ආ දන්නවද නම මොකක්ද කියලා? එතුමයි පැල්වත්ත. ගුණ යෝගට් එකක් නම් ඒ පැල්වත්ත. ඉතින් යෝගට් විතරක් නෙමෙයි ක්‍රියාශීලී නිෂ්පාදනයට ඕන දෙයක් මෙලදී ගන්න පුළුවන්. පැල්වත්ත යන නමින්ම අංක 1 ක්‍රියා නිෂ්පාදන සන්නාමය තමයි පැල්වත්ත. පැල්වත්ත නිෂ්පාදනාගාරයේ කිරිගොවීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙලාවේ වැඩ කටයුතු කරනවා. ඉතින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගමං රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් ඔයාට පුළුවන්. ඔයා ගන්න පුංචි පැල්වත්ත කිරි පැකට් එකකින්, එහෙම නැත්නම් යෝගට් එකකින්. ඉතින් ඔයාට පුළුවන් රටේ තියෙන සල්ලි රටේම ඉතුරු කරන්න. උදේ 11:00 විනාඩි 31යි.

0: උදේ 11 විනාඩි 36යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: ලොකයා මාරෙ වෙනනේ ඌනේ. දොක්කිගේ වාලේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්?
2: කවුද ડોක්ටර්? යාරු සුන්නදේ. මම කිලිටි බුන්නේ අය සීනි වෙලනේ මුකුත් අතපය වැඩ කරන්නේ අය මට.
3: සුපුරි ડોක්ටර්නේ. ડોක්ටර් හරියටම කියලා දිනවානේ.
1: hina baby sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: 11 විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
3: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ.

වෙලාව බලලා අපි ඉක්මනට මේ පැත්තට ආවනේ. වෙලාව නම් හරි ඉක්මනට ගෙවිලා යනවා අපි හිතනවට වඩා වේගී. ඔන්න දැන් තප්පරයකුත් ගියා 11 විනාඩි 42ක් වෙලා. වෙලාව කොයි තරම් ගියාද? අපිට ආදරේ පුතා ගන්න තියෙන වෙලාව තව තියෙනුම්. දවල් 12 වෙන්න කලින් තව චූටි වෙලාවක් තියෙනවා. ඔයා තාම මේ පැත්තට ආවේ නැත්නම් ඉක්මනට මේ පැත්තට එන්න. FM 93.5 93.7 මම අහගෙන ඉන්න ගමන් ඔයාට කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් තියන්න පුළුවන්. 07.03.93.5.93.7 ඔයා කැමති මායව එකතු කරගන්නත් පුළුවන්. හරිද? කැමති මාය ලෙඩ වෙනවට හිමවක් කැමතිද? නෑ නේද? උණ හැදෙනවට, හොස්පිටල් ඉන්නවට, මේ කිසිම දෙයක් වෙනවට අපි කැමති නැන අපේ ආදරණීය අය. එතකොට අපිට දුක හිතෙනවා, අවඥාන් දරා ගන්න බැරි වෙනවනේ. එහෙනම් මේ දවස්වල ඩෙංගු රෝගය වැඩිපුර ව්‍යාප්ත වෙලා තියෙනවා. ඔයා ළඟම තියෙන දේවල් ඉක්මනට පිරිසිදු කරන්න. අර උද්ගෙවල් පැත්තේ එහෙම එනවා නේද උදේට? එහෙම ලොරියා අර ඕන් නැති දේවල් අරගෙන යන්න. පස්සේ බේසමක් හරි ගන්න. ඔයාගේ ගෙදර වැඩිපුර තියෙන දේවල් ටික දීලා, අනවශ්‍ය තියෙන දේවල් ටික දීලා, වතුර එකතු වෙන්න පුළුවන් තියෙන දේවල් ටික දෙන්න. බේසමක් හරි අරගෙන මේ වෙලාවේ ඔයාට පුළුවන් අයරින් මේ වෙලාවේ උදව් කරන්න. ඒ PHI මහත්වරුන්ට වාගේ පරිසරය පිරිසිදු කරන උදව් කරන අයට, ඉතින් ළඟම ඉන්න අයව පරිස්සම් කරගන්නකත් ඔයාට තියෙන වගකීම. ඉතින් මේ රෝගය වැඩිපුර ව්‍යාප්ත වෙලා තියෙන නිසා විශ්වවිද්‍යාල මේ වෙනකොට වහලා දෙනවා. ඉතින් එතකොට හැමදේම චුට්ටක් ආපස්සට යනවා නේද? මේ ගැනත් ඉතින් චුට්ටක් හිතන්න. දැන් වාගේ අල්ලපු ගෙදර වෙන්න පුළුවන්, ළඟම අසල්වැසියෙක් වෙන්න පුළුවන්, මේ කවුරු හරි ලෙඩ වෙලා හොස්පිටල් එකේ ඉන්නව නම්, ඩෙංගු රෝගයට බෙහෙත් ගන්නව නම්, ඒ ගැන විතරක් හිතලා ඔයා පිරිසිදු වෙනවා. ගාවට පරිසරෙත් පිරිසිදු කරගන්න. දැන් සමහරක් වෙලාවට අපිට අහන්න හම්බ වෙනවනේ, දැන් ගෙදර ලෙඩෙක් ඉඳලා හොස්පිටල් එකට එක්කන් ගියත් තාම ගෙදර අපිට සුද්ධ කරගෙන නැහැ. ඉතින් එහෙම වෙන්න එපානේ. පුළුවන් තරම් වාත් දායක වෙන්න මේක අඩු කරගන්න ඩෙංගු ව්‍යාප්තිය. එගම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ. ඩුබායි වලින් මාව අහගෙන ඉන්නවා මහේෂ්. ලක්කඳ අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ. සින්දුවක් දෙන්න අනිවාර්යෙන්. ඉතින් ආට සින්දුවක් නොදී කොහොමද මේ තරම් දුරක ඉඳලා මාව අහගෙන ඉන්නකොට නේද? සුබ උදෑසනක් ඔක්කොටම. ඔයාට සුබ උදෑසනක්. තාම කියන්න පුළුවන් අපිට සුබ උදෑසනක් කියලා. සරච්චන්න ඩයස් ගලේ කඩේ රයිගම පැත්තින් තමයි මට ඔබ මැසේජ් එක දාලා තියෙන්නේ. අපි සේර මහන්නේ ලක්කඩෝ. එහෙම තමයි ඉන්න ඕනි. අපිත් සින්දුවකට එකතු කර ගන්න ලීලරත්න ප්‍රියන්ත ප්‍රේමතානේ දොපු යශික අංජන ලිතුලී යතුම් ඒත් එකම ප්‍රියන්ත විජයසිංහ එකතු කර ගන්නවා අම්බලංගඩ පැත්තින්. වෙස්මෝනු එහෙම තියනා නේද? දැන් විස්තර කාලේ නම් අර වෙස්මෝඩු දැන් එහෙනම් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබ්බනේ වෙස්මෝණු කර්මාන්ති රම්බලංගොඩ. දැනටත් ඉතින් ඒක යම් ප්‍රමාණයකට තියෙනවා නේද? වෙස්මෝණක් එහෙම එවන්න බැඳ අපේ මේ පැත්තට, ITN එක පැත්තට. ඔයාට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ දැන් ලක්කන අහගෙන ඉන්න ගමන් හොඳම දේවල් ලැබිය ඔයාට කියන්නේ ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න, හැඩ කරගන්න, ඔය අලුත් හේනකට යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගන්න ඕනි NLB මෙගා පවර් ලොතරැයි පත. ඔයාට පොන්ජි රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න, හීන හැබෑ කරගන්න. මේ හැමදේටම අර මූලික ප්‍රාග්ධනයක් ඕනේ නේද? මුලින්ම සල්ලි ටිකක් ඕනේ මොන වැඩේ පටන් ගන්න. එදින් ඔයාගේ තියෙන මේ මුදල් හීනේ හැබෑ කරගන්න පුළුවන් NLB මෙගා පවර් ලොතරැයි පත අරගෙන ළඟම තියෙන ලොතරැයි කුඩුවට ගිහිලා දැන්ම අරගෙන බලන්න ඔයාගේ වාසනාව අද වෙන්න පුළුවන්. හෙට උදේ දිනුම් වාරේ කියති ඔයාගේ වාසනාව තියෙන්න පුළුවන් එතන. පරක්කු වෙන්න එපා ඒක නිසා. අපායට උනත් කලින් යන්න ඕනි කියනවනේ. ඒක නිසා අරගන්න අද හවසම. දැන් දවල්ට කෑම එහෙම හදනව නේද මේ වෙලාවේ? කෑම ටිකක් හදනවනම් පැල්වත්ත එකෙන් හඳුනලා දෙන ගිතෙල් චුට්ටක් දාලා බලන්න. පැල්වත්ත ගී කෑම ටික සුවඳට රසට ගන්න පුළුවන්. මාර සුවඳක් එනවා. ඉතින් ඔයාට අර කාට හරි කෑම ටිකක් හදලා දෙනවනම් අර බය නැතුව ගී ටිකක් එකතු කරලා හදලා දෙන්න බලන්න. එතකොට අර කවදාවත් ආපු නැති රසයක් සුවඳක් එක්ක කෑම ටික දෙන්න පුළුවන් ගෙදරට එන කෙනෙක්ට. එම නැත්තම් ඔෆිස් එකක යන කෙනෙක්ට කෑම ටිකක් හදලා දෙනවනම් රසට හදලා දෙන්න. පැල්වත්ත නිෂ්පාදනයත් එකතු කරගන්න. උදේ 11:00 විනාඩි 46යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: ඒකියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ඒකියා මීළඟ වැඩසටහන
1: ජූලි 8 මණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී
2: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේකිමු මගතොට.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: na stole.
1: Dengue අවතාරම තවත් ඉහළට රෝගීන් 63000 ඉක්මවයි. දේපිදූ බන්දනාගාරල් දහරිගේ දේහයන් දිවස් වෙත. මේගමුව බන්දනාගාර සිද්ධිය ගැන ජගත් සංවිධානයේ ශෝකයේ පළ කරයි. ගල් මහබෝධරට අලුතින් බන්දනාගාරයක්. 2027 අයවැය ගැන ජනපති පූර්ව සාකච්ඡා අරඹයි. ගොවීන්ට දිත්වා වගාවන්දි ගෙවීම අවසන්. පාකිස්තානයේ ගුවන් යානයක් අතුරුදන්. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දරමාර සිංහ දුගී බව තුරන් කිරීම සඳහා පවුල් ඒකක කේන්ද්‍ර කරගත් එකහබද වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාරසනායක මහතා සඳහන් කළා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සේවල කැඳවීම අවශ්‍යතාවට අදාළව 2026 වසරේ වෙන් කළ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය හා ලබන වසරේ අයවැය යෝජනා පිළිබඳ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සමාජ සුබසාධනකම් වේදයන් යටතේ ප්‍රතිලාභ ලබන පවුල් සැබෑ ලෙසම සයිබලකන් වේදයන්ද බැනිය හැකි විවිධ ක්‍රමයක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ගොඩනැගීම රජ ආරම්භයක් වී තිබෙනවා. ප්‍රජා සංවර්ධන ඉලක්ක කරගත් ප්‍රජා ශක්ති වැඩසටහන සහ අනෙකුත් ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රාදේශීය සභා බට්ටමින් බෙදී ගොස් ඇති ආකාරය මෙන්ම ඒවායේ ප්‍රගතිය පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වුණා. අඩු ආදායම් ලාභීන් හුදෙක් සනතර බත රඳවා නොගෙන අර්ධකාලීන ශ්‍රම දායකත්වයක් සඳහා යොමු කිරීම වැදගත් වන බවයි ජනාධිපති අනුර කුමාරසනායක මහතා සඳහන් කළේ. මිගමුව බන්දනාගාරය ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශෝකය පළ කළා. බන්දනාගාර ආරක්ෂාව ශක්තිමත් කිරීම, වැඳුම් තත්ත්වය වැඩිදියුණු කිරීම සහ නිලධාරීන්ගේ යහපැවැත් ප්‍රවර්ධනය වෙනුවෙන් තාක්ෂණික සහයෝගීතාවය ඇතුළු කාර්යයන්ට අඛණ්ඩ සහයෝගය ලබා දීමට සූදානම් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිවාසික සම්බන්ධී කාරක බාග් ඇන්ඩ්‍රී ෆ්‍රෙන්ච් මහතා සඳහන් කළා. තෝල් ලැබූ සිරු දෙනාට කඩම් සුවේද ප්‍රාර්ථනා කර තිබෙනවා. මෙම කෙද වාචකය ශ්‍රී ලංකාවේ බන්දනාගාර පද්ධතිය සඳහා ප්‍රතිසංස්කරණවල වැදගත්කම අවධාරණය කර තිබෙනවා. ආරක්ෂාව සහ යහපැවැත්ම සම්බන්ධ ජාත්‍යන්තර බාණ්ඩ හිමිකම් ප්‍රවිතීන් හා මෙම ක්ෂේත්‍රයේ ඇතිවන අභියෝග බගහරවා ගැනීම සඳහා වැදගත්වන මාර්ගපදේශයන් සපයන බවයි ලිපිය වකින් පෙන්වා දී තිබෙන්නේ. සිද්ධිය පිළිබඳ විභාෂණය කිරීමට ස්වාධීන කමිටුවක් පත් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන තිබෙනවා. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂ නඩැක්කර මහතා නිකුත් කළ අතිවිශේෂ ගැස නිවේදනයක් මගින් ගාල්ල මහබෝධර ප්‍රදේශයේ නව බන්දනාගාරයක් පිහිටුවීමට නියම කර තිබෙනවා. බන්දනාගාර ආරක්ෂා පරිදී දෙවන වගන්ති යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුවයි එම නිවේදනය නිකුත් කර තිබෙන්නේ. ඒ අනුව මහමුදිර ඩබින් මෙම බන්දනාගාරය පිහිටුවීමට කටයුතු යොදා තිබෙනවා. මේ අතර බීගමු බන්දනාගාරයේ සිටි රැඳවුවන් 60 දෙනෙකු බඩකල්පු බන්දනාගාරය වෙත මාරු කරවා තිබෙනවා. විශේෂකාර බලකාය සහ යුද හමුදාවේ දැඩි ආරක්ෂාව මතේ ඔවුන් බඩකල්පු බන්දනාගාරයට යොමු කළා. මේ වන විට බීගමු බන්දනාගාරයවට සමකමි වාතාවරණයක් දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් රදවියන්ගේ ජාතීන් බන්දනාගාරයේ අවට ප්‍රදේශවල අදත් රැස්ව සිටියා. මිගමුව බන්දනාගාරයේ ගැටුමෙන් බියගිය ධාරින් 7 දෙනාගේ දේහයන් වැලිකඩ බන්දනාගාර විශෝධන පුහුණු බද්ධස්ථානය වෙත රැගෙන ආවා. ඒ බන්දනාගාර ධාරින්ගේ ගෞරවාධාර පත්තේ පවුලේ ජාතීන් සහ බන්දනාගාර ධාරින් දේහන්ට අවසන් ගෞරවය පුද කළා. අධික ඩාබාත්‍ය හර්ෂ ඩාරක්කාර මහතාද බන්දනාගාර නිලධාරීන්ගේ දේහයන්ට අවසන් ගෞරව දක්වා ජාතීන්ට ශෝකය ප්‍රකාශ කළා. මෙම සිද්ධියට සාධාරණයක් ඉටුකන ලෙසයි නිලධාරීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ. සෑම කරුණකටම සාධාරණ ඉටුකන බවට අමාත්‍යවරයා එහිදී පොරොන්දු වුණා.
2: උදේ කැන්ටි මේ අපිත් එක්ක එකට කෑවේ සර්.
0: නවල්ට කන්නෝ ගිටිය නෑ සර්.
1: දේහන් පෑ දෙක පමණ කාලයක් වැලිකඩ බත්රාකාරයේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබීමෙන් අනතුරුව ජාතීන් වෙත බහර දීම සිදු කළා. මෙම සිදුවීමෙන් බියගේ එක්ලධාරියෙකු බුලත් සිංහල දෙල්මෙල්ල ප්‍රදේශයේ පදිංචි කරවේ. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඔහු බාස හතක බිලිදීක ගේපේ. මිගමු බන්ධනාගාර ගැටුමෙන් රොෂාන් සංජීව නැමැති ඩියාමකවර අදමිය ගියා. ඔහුගේ අවසන් කටයුතු මුරුගම්පල සඩභූමියේදී සිදු කිරීමට නියමිතයි. මෙම ඛේදවාචකයේ බේගිය බීඑන්එන් තරංග නැමැතිල ධාරියා බලංගොඩ ප්‍රදේශයේ පදිංචි කරවේ. මිගමු බන්ධනාගාරයේ ගැටුම විසඳීමට ගොස් සිටියදී ඔහු ඝාතනයට ලක්වුණේ. අන්තර්ජාලය හරහා දරුවන්ට සිදුවන හිංසන වැළැක්වීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකණ්ඩා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
2: ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමක් හෝ නොයසේනම් සීමා කිරීමක් පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේද? එසේනම් ඒ සඳහා වන රජයේ ප්‍රතිපත්තිය කුමක්ද? ළමයින්ගේ සුරක්ෂිතතාවය සහ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ජාතික මට්ටමේ සාධනීය ක්‍රියාමාර්ග මොනවාද?
3: ප්‍රශ්න අංක 1. ඔව්, මේ සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අවධානය යොමුව ඇත. තවද අන්තර්ජාලය හරහා සිදුවන හිංසනයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් වර්ල්ඩ් විෂන් ආයතනය සමග එක්ව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව සඳහා සාක් සංවර්ධන අරමුදලේ මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීම සඳහා මූලික කටයුතු සිදු කරමින් පවතී. රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මූලික සාකච්ඡා මේ වන විට පවත්වනු ලබයි. තවද අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යුනිසෙෆ් සංවිධානයේ සහයෝගය ඇතිව ගුරුවරුන් සඳහා ඩිජිටල් නිපුණතා රාමුවක් සකස් කර ඇත. එහි අන්තර්ගත මොඩියුල 7න් 1ක් ඔන්ලයින් සේෆ්ටි පිළිබඳ මොඩියුලයකි. මෙම මොඩියුල යටතේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන යටතේ පුහුණුකරුවන් 750ක් පමණ පුහුණු කර තිබේ. අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වන කාර්යසාධක බලකායේ මඟ පෙන්වීම යටතේ එම පුහුණුකරුවන් විසින් සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි තොරතුරු තාක්ෂණ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථාන 106ක් හරහා සියලුම විෂයන්ට අදාළ ගුරුවරුන් පුහුණු කිරීම මේ වන විට ආරම්භ කර ඇත. තවද පාසල් සිසුන් සඳහා වන ඔන්ලයින් සේෆ්ටි, සයිබර් සිකියුරිටි සහ ඩිජිටල් වෙල්බීන් පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයක් කාර්යසාධක බලකාය විසින් සකස් කරමින් පවතී. මෙම මාර්ගෝපදේශ සංග්‍රහය මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් කෙරෙනු ඇත. එමෙන්ම සිසුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා ඊ තක්සලාව වෙබ් අඩවිය තුළද සයිබර් සිකියුරිටි පිළිබඳ දුරස්ථ අධ්‍යාපන පාඨමාලා මොඩියුලයක් ඇතුළත් කර ඇත. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් පළාත් මට්ටමින් සයිබර් සිකියුරිටි දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක්ද පවත්වා තිබේ. වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කිරීම හෝ සීමා කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වන මූලික සාකච්ඡාවක් විවිධ ආයතන සම්බන්ධ කරගනිමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කළ ඇත.
1: මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වරප්‍රසාද ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
4: මේ ස්ථාවර නියෝගයේ යටතේ 2026-07-08 දින මා විසින් ඉදිරිපත් කිරීමට නියමිත වූ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය ඛේදවාචකය පිළිබඳ ප්‍රශ්නය මම ඉදිරිපත් කරා.
5: මම දැනගන්නට කැමතියි විපක්ෂ නායකතුමා මේ ඉදිරිපත් කරන්නේ වරප්‍රසාද ප්‍රශ්නයක්ද 27-2ක්ද මොකක්ද මේ කරුණ කියන එක?
6: වරප්‍රසාද කඩ වුණා කියලා තමයි එතුමා කියන්නේ.
5: ඉදිරිපත් කරන තිබුණ එකද දැන් කියන්නේ?
0: නෑ නෑ, වරප්‍රසාද කඩවීම තමයි මේකේ කන්ටෙන්ට් එක අන්තිම ටික කරු.
4: මම ගරු නානාගතුමාට ඉදිරිපත් කරපු දේ තමයි මම මේ කියවන්නේ. වරප්‍රසාද ප්‍රශ්නේ. ඒ කියන්නේ මං අහපු ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරා. ඊයේ හැන්දෑවම ප්‍රතික්ෂේප කරා. විපක්ෂ නායකවරයා වශයෙන් පාර්ලිමේන්තු කාර්යභාරය හා වගකීම් ඉටු කිරීමට ඇති වරප්‍රසාදයට හානි වන බැවින්ද?
6: මම කියනවා ඔබතුමාට මේක සහමුලින්ම වැරදි ක්‍රමවේදයක් අද මෙතන කළේ. පාර්ලිමේන්තුවේ තිබෙන එක පිළිගත් ක්‍රමයක් තමයි කල්තැබීම් විවාදයක් පැවැත්වුවට පස්සේ ඒ හා සමාන දෙයක් සමහර අවස්ථා තිබිලා තියෙනවා. අවුරුද්දක් යනකනුත් දෙන්නේ නැහැ. ඊයේ දිනේදී අපි පැය 3ක් දුන්නා. ස්ථාර නියෝගනුව තියෙන පැය 2යි. පැය 1මාරය ඇත්තරම තියෙන්නේ. අපි පැය 3ක් දුන්නා. ඒකේ විවාද කළා. ඒකේ විවාද කාට පස්සේ අද මොකක්ද මේ කරන්නේ? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කියලා කියන්නේ භාෂණයේ නිදහස තමයි. ඒ භාෂණයේ නිදහස 225ටම සැලකෙන්න ඕන නිසා, මේ සභාව එකම කටයුත්ත කතා කිරීම පමණක් නොවන නිසා, මේ ස්ථාර නියෝග වලින් ඒ භාෂණයේ නිදහස ක්‍රියාවට නගන්නේ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී පිළිගත් ක්‍රමවේදයක් හදලා තිබෙනවා. ඒකෙන් උල්ලංඝනය වෙන්නේ ඉතුරු 224 දෙනාගේ ඔබතුමාගේ දැතුරු වරප්‍රසාද සහ මුලින්ම වැරදි දෙයක් මේ කළේ. ඒ නිසා මම ගරු කථානාංගතුමන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න. මෙහෙම එහෙම වුණොත් එහෙම හැම කෙනාටම පුළුවන් නේ වරප්‍රසාද කියලා එක එක ප්‍රකාශ කරන්න.
4: සභානායකතුමා කියනවා ඒක වැරදි කියලා, අපි කියනවා ඒක හරි කියලා.
5: මේ විහිළුවට ඉඩ දෙන්න එපා. මේ විහිළුවට ඉඩ දෙන්නත් එපා. මේ විහිළු කාණ්ඩ ඉඩ දෙන්නත් එපා. දැන් වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා 27-2 ප්‍රශ්නයකට අදාළ සියලු දේවල් පාර්ලිමේන්තුවේ කියවනවා. දැන් මේකට උත්තර දෙන්න ඔබතුමාද මේ ප්‍රශ්නෙට 27-2 උත්තර දෙන්න ඕනේ.
7: මොකද කරන්නේ කොහොමද කියන්නේ?
5: දැන් කාටද කියන්නේ? කවුද මේක උත්තර දෙන්නේ? කතානායකතුමාද?
7: යොමු කරන්නේ ඔබතුමා කොහොමද කියන්නේ කරු කතානායකතුමා?
0: ඔව් පැහැදිලි. කරු මේ සම්බන්ධයෙන් පරීක්ෂණය කළා.
5: දෙන්න එපා මේ අවස්ථාව. මේවා මේ විහිළුවක් කළා තින්නේ.
0: හොඳයි.
5: මේ විහිළු කාරණාවට ගමක් නෑ. පාර්ලිමේන්තු ඇතුළේ විහිළු කාර වෙන දෙන්න එපා.
1: ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 63839ක්. ඉන් වැඩිම පිරිස වන 12968 දෙනෙකු වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයේද රෝගීන් 12929 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය වෛද්‍යධාරී කොට්ටාස 142ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. ඩෙංගු දුරතුරන් කිරීම සඳහා පරීක්ෂා කිරීම සහ පිරිස්තු කිරීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මකයි. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍යධාරී කාර්යාලයේ මූලිකත්වයෙන් සිදු කළ මදුරු මර්ධන වැඩසටහනකදී ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිශ්‍රය පවත්වාගෙන ගිය 16 දෙනෙකුට එරෙහිව අධික ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කුරුණෑගල නගරයේද ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ජාතික ඩෙංගු වර්ධනයේ කේවැඩ බල අධ්‍යක්ෂ කපිල් කණ්ඩාගර මහතා අදහස් පළ කළා.
8: අද දින ඩෙංගු රෝගී තත්ත්වය ගැන කියතොත් දැනට අපිට වාර්තාවල දෙන රෝගීන් සංඛ්‍යාව 63835 දක්වා වැඩි වෙලා තිබෙනවා. අද දවසේ ජූලි මාසෙට 8451ක් වාර්තා වෙලා තිබෙනවා. මරණ සංඛ්‍යාව 42ක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේක දැන් මේ තත්ත්වය තාමත් ඒ විදිහම පවත්වාගෙන යනවා. බලාපොරොත්තු වෙනවා සියලුම ආයතන මේ සම්බන්ධව පළාත් පාලන ආයතන, සෞඛ්‍ය ආයතන ඒ සියල්ලක්ම සඳහා තමන්ගේ සම්පූර්ණ කැපවීම මේ ඇති කරගෙන මේක අවම කරගෙන යීම සඳහා උත්සුක වෙයි කියලා. ඒ ආයතනත් සමග ඒ හා සමානම වගකීමක් තියෙනවා රටේ ජනතාවට. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ජනතාව මේකට සම්බන්ධ විය යුතුයි. තමන්ගේ අපි හැමදාම කියන විදිහට තමන්ගේ පරිශුද්ධ කරගත යුතු වෙනවා. සියලු දෙනාම ජනතාව සමහර විට තමන්ගේ අදහසක් ඇති මේ සෞඛ්‍ය අංශ වලින් සහ එහෙම නැත්නම් පළාත් පාලන ආයතන වලින් ඇවිල්ලා තමන්ගේ පරිශුද්ධ කරගනි කියලා පරිශුද්ධ කරලා දෙයි කියලා. එහෙම කරන්න බෑ. ඉතින් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අපිට තියෙන ප්‍රධානම කාර්යය තමයි රෝගී වෙච්ච ජනතාව සුව කර ගැනීම. ඉතින් ඒක මම හිතන්නේ මේ අද දවසේ සියලුම රෝහල් පරිම ධාරිතාවට පැමිණලා මේ දේ කරා තාමත් විශාල රෝගීන් පිරිසක් මේ ප්‍රධාන රෝහල් වල ප්‍රතිකාර ගන්නවා. ඉතින් ඒක තමයි අපිට සෞඛ්‍ය අංශ වශයෙන් ඇවිල්ලා අපිට උපදෙස් දෙන්න පුළුවන්. ගවට පළාත් පාලන ආයතන වලට ඇවිල්ලා සීමිත පරිශ්‍රවල පිරිසුදු කර ගැනීම මේ අයට අදාළ තැන් වල. නමුත් ජනතාව දැනගත යුතු වෙනවා මේ පරිශ්‍ර තමන් පිරිසුදු කර ගැනීම සඳහා. මොකද ලැබෙන ඒ අවාසනාවන්ත ප්‍රතිඵල ලැබෙන්නේ ජනතාවටම තමයි.
1: බත්තරමුල්ල සෞඛ්‍ය වල්ධාරී කාර්යාලය ඩෙංගු වර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කළා. කඩුවෙල නගරාධිපති රංජන් ජලාල් මහතාද ඊට එක්ව සිටියා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසීල ගුණවර්ධන මහතා එහිදී අදහස් පළ කළා.
9: සියලුම මහජනතාවගේ කාරුණික සහයෝගය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද අපි දැක්ව දෙයක් තමයි විශේෂයෙන් පොදු ස්ථානවල අපි කීට විද්‍යා සමීක්ෂණ අනුව මදුරුවන් බෝවෙන්ද තියෙන ප්‍රමණතාවය වැඩි වෙලා තියෙන විශේෂයෙන් පාසල්, රජයේ ආයතන, ආගමික ස්ථාන, විශේෂයෙන් මේ වගේ ඉදිකිරීම කරන ස්ථාන. ඉතින් ඒවා පිරිසුදු කිරීම අපි සියලු දෙනාගේම වගකීම. තමන්ගේ ගෙදර සුද්ධ කරගන්න ගත් අපේ වගකීම. කසල බැහැර කිරීම සහ ඒ කසල බැහැර කරාට පස්සේ ඒවා මං හිතන්නේ ප්‍රාදේශ සභාව හෝ නැත්නම් මහනගර සභාව මගින් ඉතාමත්ම විධිමත් ලෙස ඒවා ඉවත් කළ යුතුයි. මේ ටික අපිට කරගන්න පුළුවන් නම් එතනවා අපිට මේ ඉහළ යන රෝගීන් ප්‍රමාණය, වාතාවරණ රෝගීන් ප්‍රමාණය අපිට නැවතත් අඩු කරගන්න හැකි වේ.
1: දිට්ව සිලිකුනාට්වෙන් බලපෑම් එල්ල වූ ගොවීන් දෙලක්ෂයකට අධික පිරිසකට වග හරිවන්දි කිවා අවසන් බව කෘෂිකාර්මික හා ගෝජන් රක්ෂණ මණ්ඩලයේ පවසනවා. විනාශ වූ කුඹුරු අක්කර 1,48,000 වෙනුවෙන් රුපියල් බිලියන 8,800කට වැඩි මුදලක් ගෙවා තිබෙනවා. බඩේරිගු එළවලු සහ අනිකුත් භෝග සඳහා ගොවීන් 85,000කට වැඩි පිරිසකට රුපියල් බිලියන 3,453ක් ගෙවා ඇති බවයි කෘෂිකාර්මික හා ගෝජන් රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ. ඒ අනුව ගොවීන් 2,25,000 දෙනෙකුට වෙත රුපියල් බිලියන 12,341කට වැඩි මුදලක් ගෙවා තිබෙනවා. රජයේ දෙවරදි ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආර්ථික අර්බුද මැදේ වොද මෙවැනි විශාල මුදලක් ගොවි ජනතාව වෙනුවෙන් ගෙවීමට හැකි වූ බවයි ගොවිජන් රක්ෂණ මණ්ඩලය පවසන්නේ. පසුගිය පාලන සභේ සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය භවත්ත මහතා හෙළිදරව්වක් කළා. ඒ බාධ්‍ය හබුවක් පවත්වමින්
10: ගම්පහ ප්‍රදේශයේ බැලුම් මහර අවට ඒ බැලුම් මහර පාර අයිනේ අන්නාසි කඩ තියෙනවා ඔබ දැකලා ඇති. මේ අන්නාසි කඩ කිහිපයක් රජයට අයිති කරගෙන රජයේ වියදමෙන් ගොඩනගලා තියෙනවා. හැබැයි දැන් කඩ පාවිතා කරනවා ඒ කඩවල හිමියන් 7-5ක්වත් රජයට ගෙවන්නේ නැහැ. මේක තමයි හෙළිදරව්ව. මේ කතාව ආරම්භ වන්නේ 2014 ජූනි මාස 23 වෙනිදා නිකුත් කරපු අතිවිශේෂ ගැසට් පත්‍රයක් හරහා. දැන් මේකේ හේතුව විදියට දක්වලා තියෙන්නේ මහජන කටයුත්තක් සඳහා කියලා. අපි දැන් බලමු මොකද්ද මේ ක්‍රියාත්මක වෙච්ච මහජන කටයුත්ත. එතකොට මේ කාලේ හිටිය දේශපාලඥයා පරිසර ඇමති විදියට කටයුතු කරපු අජිත් මාන්නප්පෙරුමගේ හෙංචයියන්ට මේ අන්නාසි කඩ අත්පත් කර දීම උදෙසා ගහපු 18:68 ඇලිරක් 4 කියන ගැසට් පත්‍රය. මෙන්න මේ ගැසට් පත්‍රය හරහා පාරයිනේ තිබිච්චි ඉඩම රජයට පවරාගෙන මේ ඉඩම ඇතුලේ අන්නාසි කඩ 16ක් හදනවා. ඒ ප්‍රදේශවාසීන් යයි හැඟවෙන්න අන්නාසි කඩ දෙකක් දෙනවා. ඉතුරු 14ම දෙන්නේ කාටද? අජිත් මාන්නප්පෙරුමගේ හිතවතුන්ට, අජිත් මාන්නප්පෙරුමගේ හෙංචයියන්ට. ඒකෝර අපි කරුණාකරලා කියන්නේ මේ 7-5ක්වත් ආදායමක් නැති එවුව රජේ තියාගෙන නැහැ. කරුණාකරලා පෞද්ගලික අංශයට මේක විකුණලා දාලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වියදමින් මේ වැඩේ කරගෙන යන්න කියලා දෙන්නේ. රජේ මැදිහත් වෙන අවශ්‍යතාවයක් නැහැ. ඊට කලින් මේක පෞද්ගලිකව තිබිච්චි පවරා ගැනීමක් තමයි කරලා තියෙන්නේ. ඉතින් නැවතවතාවක් ඒගොල්ලන්ටම දීලා ඒ විදිහටම කරගෙන යන්න ඉඩ දුන්නා නම් හරි කියන එක තමයි සිවිල් බුද්ධි පෙරමුණ විදිහට අපි කියා සිටින්නේ. ඒ වගේම අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට දූෂණේ නැමැති වරද යටතේ මේ චෝදනාව ගොනු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
1: රුපියල් කෝටි 3කට අධික හෙරොයින් මත්කුඩු සමග සැකරුවෙක් වතල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සංවිධානාත්මක අපරාධ හා භද්‍රව්‍ය ජාවාරම් කරයෙකු බව කියන බ්ලූමෙන්ටල් රවි යනායගේ භද්‍රව්‍ය ජාවාරයට සම්බන්ධ පුද්ගලයෙකු බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ. ගම්පහ පොලිසිය සිදු කළ වැටලීමකදී අයිස් මද්‍රව්‍ය සහ ජීවපතරම් සමග සැකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ දිවස පරීක්ෂා කිරීමේදී සගවා තිබූ මිලිමීටර 90 වර්ගයේ ජී පතරම් 16ක් හා ටී 56 පතරම් 18ක් සොයාගෙන තිබෙනවා. මේ අතර තීරුබදු රහිතව මෙරට කෙරවූ බීඩිකුළු තොගයක් ලොරතේ කීල් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවද දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දඟකොටුව පොලිසිය වැටලීම සිදු කළේ දඟකොටුව රෝහල්පාර ප්‍රදේශයේදී. සැකකරුව ළඟ තිබේ බීඩිකුළු කිලෝග්‍රෑම් 1,483ක් අඩංගු ඇසුරුම් 37ක් සොයාගෙන තිබෙනවා. ඔවුන් වයිකල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ. පාකිස්තානයේ ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන යානයක් අතුරුදන් වී තිබෙනවා. ඒ කාර්ය මණ්ඩල සාමාජිකයන් 5 දෙනෙකු සමග සජුව සිට කරචි දක්වා පීසර කරමින් තිබියදී එහි තාක්ෂණික ගැටලුවක් මතුව තිබෙනවා. එඩරතුරුව පාලක බැදරී සමඟ පැවති සම්බන්ධතා ඇනහිටි බවයි බලධාරීන් පවසන්නේ. යනය පිළිබඳව සෙවීමට පාකිස්තානය විශේෂ බෙහෙවුමක් ආරම්භ කළා. අරාබි මුහුදු කලාපයේද සෝදිසි කිරීම් සිදුවන බවයි ඔවුන් පවසන්නේ. මේ අතර ඇමරිකාව ඉරානයේ ප්‍රදේශ තුනක ස්ථාන 80කට පමණ ප්‍රහාර එල්ල කර තිබෙනවා. සෙරෙක් කේශ්වි සහ බණ්ඩාර අබ්බාස් ආශ්‍රිත ගුවන් ආරක්ෂක හා මිසයිල් පද්ධති ඉලක්කය වී ඇති බවයි ජාත්‍යන්තර බාධ්‍ය සඳහන් කළේ. හෝමු සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයට ඇමරිකාව චෝදනා කළා. ඊට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර බාධ්‍ය සඳහන් කළේ. එන් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉරානයේ පවසන්නේ කලාපයේ පිහිටේ ඇමරිකා මධ්‍යස්ථාන 85කට පමණ ප්‍රහාර එල්ල කළ බවයි. ශ්‍රී ලංකා බටහිරින් දෙකොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයපරදුමින් තොරව අවසන් වුණා. පළමු ඉනිමේ මුලින් පන්දුර පහර දුන් ශ්‍රී ලංකාව කර්ලු ඩවයකට ලකුණු 549ක් ලබා ගත්තා. කොදෙව් කණ්ඩායම සිය පළවෙනි වෙනුවෙන් ලකුණු 499ක් රැස් කළා. දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු සංඛ්‍යාව 251ක්. ඒ අනුව තරගයේ ජයග්‍රහණයට කොදෙව් කණ්ඩායමට ලකුණු 302ක් හිමි වුණා. කෙසේ වෙතත් කිසිදු කඩුල්ලක් නොදෙවේ දිනේ අවසන් වන විට ඔවුන් ලබා ගත්තේ ලකුණු 109ක් පමණයි. ඩෙංගු අවදානම තවත් ඉහළට, රෝගීන් 63,000 ඉක්මවයි. දිවිපිදු බන්ධනාගාරල ධාරින්ගේ දේහයන් දිවිස් වෙත. මීගමු බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් සංවිධානය ශෝකයේ පළ කරයි. ගල්ල මහබෝධරට අලුතින් බන්ධනාගාරයක්. 2027 අයවැය ගැන ජනපති පූර්ව සාකච්ඡා ආරම්භයි. ගොවීන්ට දිත්වා වගාවන්දි ගෙවීම අවසන්. පාකිස්තානයේ ගුවන් යානයක් අතුරුදන්. මිලගලක්හඬ ප්‍රවෘත්ති පස්වරු එකට බලාපොරොත්තු වන්න. දැන් ඉන්සයිඩ් ස්ටෝරි විශේෂාංගය.
11: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
12: The inside story. The story behind the news.
13: ලෝක බැංකුව නිකුත් කළ නවතම ආර්ථික වර්ගීකරණයට අනුව පසුගියදා ශ්‍රී ලංකාව යලිත් වරක් ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වුණා. අද The inside story ඒ ගැනයි.
12: The story behind the news.
13: ලෝක බැංකුව වාර්තාවලට අනුව අපේ රට හඳුන්වන්නේ කොහොමද?
14: ඒ ලෝක බැංකු වාර්තාවේ තිනවා ඉතා හොඳින් අපි ගැන හඳුන්වලා දීලා 2022 දරුණු ආර්ථික අරුද්දයකට ලක්වෙච්ච රටක් තා කෙටි කාලයකින් වසර 3ක් වගේ කාලයකදී ඉතා සීග්‍රයෙන් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වූ රටක් කියලා හඳුන්වලා තියෙනවා.
13: ලෝකය අපේ ශ්‍රී ලංකාව පිළිගන්නේ මොන ආකාරයෙන්ද?
14: පළවෙනිම වැදගත් වන්නේ අන්න ඒක. ඒ කියන්නේ ලෝකය දැන් අපිව පිළිගන්නවා තවදුරටත් ආර්ථික අරුද්දයක් නැති එහෙම නැත්නම් ස්ථාවර රටක් කියලා. අන්න ඒ කියන ටැග් එක, අන්න ඒ කියන ලාංඡනය ලබා ගැනීම, ඒ කියන සීල් එක ලබා ගැනීම තමයි මේකේ පළවෙනිම ජයග්‍රහණය.
13: මෙතපි විදේශීය ආයෝජකයන්ට දෙන්නේ මොන වගේ පණිවිඩයක්ද?
14: ආයෝජකයන්ට විදේශීය ආයෝජනය කරන බලාපොරොත්තු වන ඍජු විදේශ ආයෝජකයන්ට හොඳ පණිවිඩයක් දෙනවා. දැන් මේ රට ස්ථාවරයි, මේ රටේ ඉහළ මැදි ආදායම් තියෙන රටක්. ඔබට ගිහින් එහි ආයෝජනය කරන්න ඉතාම හොඳ වාතාවරණයක් තියෙනවා කියන එක. ඒ කියන්නේ ආයෝජකයන්ව ආකර්ෂණය කරගන්න හම්බෙන ටැග් එක. ඒකෙම තව එකක් තියෙනවා, ඔය ඉහළ මැදි ආදායම් තියෙන රටක් කියන්නේම, ඒ කියන්නේ පහසුකනොත් කිසියම් ප්‍රමාණයකම ඒ රට තුළ ඉහළ යනවායි කියන පණිවිඩය.
13: ඒ අදහස වර්ලත් ගණකාධිකාරී ආර්ථික විශ්ලේෂක අමරසේන අතුකෝරළ. ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස මේ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යාමට අපි මොකද කරන්න ඕනි කියලා විමසීමක් කළා පෙරදිග විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාන අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළගෙන්.
15: දැන් මේ මත්තම අපි දිගින් දිගටම පවත්වාගෙන යන්නට ඕනේ. ඒ එහෙම යන්නට නම් අපේ ඒක පුද්ගල ධනජාතික ආදායම ක්‍රමක්‍රමයෙන් වැඩි කර ගැනීම අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා ඇත්තටම ජනතාව එක පැත්තකින් රාජ්‍ය ප්‍රතිපත්ති ඉතාමත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්නට ඕනේ. රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, ඊට පස්සේ ආර්ථික ස්ථාවරත්වය, ආර්ථික සංවර්ධනය, මේවා මෙහෙවන්නේ මධ්‍යම බැංකුව සහ මුදල් අමාත්‍යාංශය. ඉතින් මේ පැත්තෙන් ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යමින් මේවා ළඟා කර ගැනීම සඳහා ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා අපි ක්‍රියා කරන්නට
12: ඕනේ. Behind the news.
15: අනිත් පැත්තෙන් ජනතාවගේ පැත්තෙන් සහන මතම බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙනවා වෙනුවට මේ ආර්ථිකයට සක්‍රීයව දායක වෙලා ඔවුන් යම් උපයීමක් තුළින් ආදායම් ලබාගෙන ක්‍රියා කිරීම සඳහා කටයුතු කරන්නට ඕනේ. ඒ ඇත්තටම ඉහළ මැදි ආදායම් ලබන රටක් විදිහට අපි මේ ආර්ථිකය ඉස්සරහට මෙහෙවන්නට නම් අවශ්‍ය වෙන්නේ ඉහළ ආර්ථික වර්ධනය. ඉහළ ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම රාජ්‍ය ප්‍රතිපත්ති වගේම ජනතාව විසින් සක්‍රීයව ආර්ථිකයට කරන දායකත්වය ඉතාමත් වැදගත්.
13: 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය නිසා මෙරට ආර්ථිකය දැඩි ලෙස කඩාවැටීමකට ලක් වුණා. එහි ප්‍රතිඵලයක් වුණේ ශ්‍රී ලංකා දීපය පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත වැටීම. කෙසේ වෙතත් අද වෙන විට මෙලෙස ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව වර්ගීකරණය කර තිබීම අපේ රටේ ආර්ථිකයේ නව දිශානතියක් පෙන්නුම් කරන කාල සීමාවක් බවට පත්ව
12: තිබෙනවා.
16: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: 12 වෙනි 30යි දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

දොළහයි විනාඩි තිස්තුනයි අපි නිවුස් සහලා හැම ඉක්මනට මේ පැත්තට ආවනි. ඔය අවදි ඉක්මනට මං නැදි වෙලාවේ ඔයාගේ ඔයා ඉන්නවද කියලා මං බලන්නකො චුට්ටක් හාඩ් බීට් එක චැට් එක පැත්තට ගිහිල්ලා. මේ වෙලාවේ FM 93.5 FM 93.7 මාව අහගෙන ඉන්නවා කියලා මන් දන්නවා. තව චූටි වෙලාවයි තියෙන දවල් එක වෙන්න ඔයාට ඉක්මනට මේ පැත්තට එන්න පුළුවන්. 0703 93.5 93.7 මැසේජ් එකකුත් තියන්න. හරිද? ඒ විදිහට මට මැසේජ් එකක් තිබ්බේ කවුද කියලා බලන්න යන්න තමයි මම මේ හදන්නේ. කවුද මේ ඊජී අනුර පුස්සල්ලා ඔබ BF ජනපදයේ ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනවා. කලින් තමයි දාලා තියෙන්නේ. හැබැයි ඉතින් මන් දැන් තමයි කියෙව්වේ. ගුඩ් මෝර්නින් දන්නම් ගුඩ් මෝර්නින් දෙවේනේ. ඔයාව එකතු අහන වාලස්සන සින්දුවකට එකතු කරගන්න ට්‍රින්කෝ පහේ කණුවේ පුංචි බන්නයි ෆැමිලිය එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ එකතු කරගන්න කියලා. මේ වෙලා අපේ අයිබෝවන් අපිත් ලස්ස අලා අපිත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න හන්නේ. මම ප්‍රියන්තා ප්‍රියන්තා කුවෙට් වලින් තමයි දාල ප්‍රියන්තා කුවෙට් වලින් යාගේ වයිෆ් කාන්තිපත්ති එකතු කර ගන්න කියන බලන්නකො. ඉතින් රටෙන් කොච්චර ඇතට ගියත් තමන්ගේ අයව අමතක කරන්නේ නැහැ නේ. ඉතින් ඒ වගේ තමයි ලක්ෂණ ලක්ෂණ අහන ගමන් රටෙන් කොච්චර දුර වුණත් අහගෙන වැඩ ටික කරගෙන ඉන්නවා නේද. ගුඩ් මෝර්නින් දැන්නම් ගුඩ් මෝර්නින් නෙමෙයි හලෝතු ගොඩ එයා අපරල් එකක වැඩ කරනවා. ඉතින් ඒ වෙලාවේ ලස්සන සින්දුකට එකතු කරගන්න කියනවා මේ වෙලාවේ ලක්කන්න අහන හැමෝමත් එක්කම. ලක්කන්න රේඩියෝව හාඩ් බීට් සින්දු ටික ලස්සන එකක් දෙන්න හලාවත ප්‍රැක්ටික් කරනවා පල තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඇන් සහන් රශ්මිහෙත් එක්කම ලිලි මොනිස්ට අදුවවත් එකතු කරගන්න කියනවා මාවත් එක්කම. තව ගොඩක් අය ඉඳා මේ වෙලාවේ ලක්කන්න අහගෙන හරිම සතුටින් වැඩ කරනකම හාඩ් බීට් අහගෙන නේද ඔහාව එකතු කරගන්න ලස්සන සින්දුකට මේ සින්දුව මගින් ඔයාට.

0: රටට වග කියන රේඩියෝ
1: 12 විනාඩි 45 දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් හීටරයක් කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: සුපරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 හැන්දෑවෙ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
0: evening drive with chamit and charu
1: sama anugrahaya
4: උදේ 8ට සම අනුග්‍රහය
5: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතරට මහජන සම්පත රටටම සම්පත.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: ෙන්ඩින්ම සිදුව හඳ පුළුවන් ඔයාට එේ මනුතු නැදශම් පහ නුතුන දශම හතින් මවාහගෙන ඉන්න ගමන් මෙ වෙලාවේ ආදමිත සංගගේ සිින්දුවට එකතු කරගන්න ඕනි ඉටලිවලින් මෙන්ඩිස් එකතු වෙලා ඉන්න මේ වෙලාවේ. එවගේ මතමයි බර්ධයකුත්තියෙනවා ඩුබයි වල ඉඳලා සමන්මලි තමයි මට කියන්න යාගේ චූටි පුතාගේ බර්ධයක ඕකේෂ්නය ඕකේෂ්ක බර්ධයක අද චූටි පුතාට විශ්කරනවා LGLNG එකේ පැකිනක ඉන්න නැන්දල මමල ඔක්කොම ටික සුබම සුබ නිරෝගී උපන්දිනයක් වෙන්න කියලා. ඔය එක්කම මතක් කරන්න ඕනි මාපලක්ම පියල්ජේ කියන ඔයාගේ නමින්ම මේ සින්දුව අහන්න ඕනි කියලා. මේ සින්දුව මගින් ඔයාට

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයිනේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් ද රෝඩි ස්වර්ස්
2: ටේක් යම් සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජූලි 9 වැලිමඩ ජාතික පාසලේදී
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
4: පූර්ණ මාධ්‍යම තුනද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට
5: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. වතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න

0: ගැන ආදරේ බෙදාගන්න ඕනම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with

0: heartbeat.
1: මටත් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ අලවන්තියක් වෙන්න කලින්. ලස්සන සින්දු අහන ගමන් වාරේ ඉන්න පුළුවන් මම හැබැයි යන්නම්. යන්න කලින් එකතු කර ගන්න ඕනේ අක්කිය අපිට ලස්සන සින්දුවක් දෙන්න කියපු දියකඳු අසංක දියකඳ අසංක ප්‍රියතිස් මහත්මයාගේ සින්දුවක් ඉල්ලලා තියෙන අපි බලමු චාමි අක්කගෙන් හරි ඉල්ලගමු නේද? දෙම්මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ලක්කන්ද අහනවා කියලා තිනවා මේ වෙලාවේ මැසේජ් එක කියවන්න ඉති ලස්සන සින්දුවක් දෙන්න කැලණියේ ලොකු තාත්තක් ඒ වගේම යාගේ පුතා අරුණ පිටිකල ධර්මදාර මේ හැමෝම එකතු කරගන්න කියන ලස්සන සින්දුවකට සුසන්ත ප්‍රේමවත් එකතු කරගෙන සුසන්ත සම්පත් තමයි මට මැසේජ් එක දාලා තියෙන මේ වෙලාවේ. හරිනු එකතු කරගන්න කියනවා චූටි දෝනි චූටි අයියා මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි මේ හදන්නේ. නම කියලා නැහැ කවුද මේ මට මැසේජ් එක දැම්මි කියලා. ඔය හැමෝම එකතු කරගෙන මම අද ගිහින් එනම් පරිස්සමට සතුටින් ඉන්න.
2: Are you feeling it? This goes out to all the people out there who need to feel some love.

0: එකට මික්ස් වෙන හාට්බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි මේක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් ගා

0: දශම 5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:01
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රෝපියක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

0: සහයෝගීක අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
3: භූමිති ලියුදා දහවලේ කෙඳ බස්වත වැටලීමේ බෙහෙවුම් දිවයිනේ ප්‍රදේශ රැසක පැවැත්තුණා. රත්නපුර නගරයේ කේන්ද්‍රකර කණිමින් පැවති වැඩසටහනේදී එසේ ධාවනය කළ බස්වත පහක්සවා කැඩීමට හැකිව තිබෙනවා. අදාළ නිෂ්පාදකවරයා නියම කරන ඉන්ධන වර්ගයේ හැර වෙනත් ඉන්ධන යොදා හෝ මිශ්‍ර කර ධාවනය කිරීම නීති විරෝධී බවයි පොලිසිය පවසන්නේ. අම්බලඟුඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීද භූමිතිල් යොදා ධාවනය කළ බස්වත හතරක් හඳුනා ගැනීමට හැකිව තිබෙනවා.

0: දකුණු ලෙබනඩී ප්‍රදේශ රැසක් ඉලක් කරමින් ඊශ්‍රායල් ගුවන් හමුදාව බෙහෙවුමක් ආරම්භ කළා. හිස්බුල්ලා සංවිධානයේ මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර වාද්‍ය සඳහන් කළේ. කෙසේ වෙතත් සිදුව ඇති හානි පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. දකුණු ලෙබනඩේ පුරා ගුවන් අනතුරක්වීමේ ශබ්ද නිකුත් කළ බව බලධාරීන් පෙන්වා දුන්නා. මේක ලක්ෂණ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට S

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකුට

0: Lakhanda Radio ITN.
1: Dawal ekai, vinadi hatarai.

0: Lakhanda Radio ITN.
1: දවල් එකපහු වෙලා විනාඩි 8යි වෙලාව. ආයුබෝවන් සුබ දවලක්. අද ජූලි මාසේ 8 වෙනිදා අපි බාතත දවසක තමයි මුණ ගැහෙන්නේ. නරක මිනිස්සු හොඳ මිනිස්සු නරක දවස් හොඳ දවස් නරක දේවල් හොඳ දේවල්. සමහර වෙලාවට හොඳ සහ නරක අතර පරතරය හරීම සීමිත වෙන්න පුළුවන්. සමහර මිනිස්සුන්ට හොඳ දේවල් සමහර මිනිස්සුන්ට නරක වෙන්න පුළුවන්. සමහර නරකම සිදුවීම් තවත් මිනිස්සෙක්ට ආශිර්වාදයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා නරක කියන වචනයට බය වෙන්නේ නැතිව ඕනෑම නරක දෙයක් ඇතුළේ වුණත් හොඳ දෙයක් හොයාගන්න තරම් වා දක්ෂ මිනිස්සෙක් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ වට පුළුවන් නරකම මිනිස් එක්ක වුණත් නරකම දවස්වල වුණත් ඔයාටම ආවේනික වෙච්ච විදිහට සතුටින් ජීවත් වෙන්න. අපි හිතන විදිහ වෙනස් කරගත්තාම ඕනම තැනක ඕනම විදිහක අපිට හිතේ සනසීමෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. පැහැදිලි? අද තේනම් හවස 4 වෙනකන් ඕල් ටයිම් බෙට්ස් ඉච්චාමි අහන් ඉන්න පුළුවන්. FM 93.5 හරි 93.7 හරි මාව අහන් ඉන්න ගමන් 0.7 0.3 93.5 93.7 මැසේජ් එක කවන්නත් පුළුවන්. දවල් එකයි වෙනදි

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Pasaru ekai venade da hatarai.
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
4: ලුකයා මාර වෙනනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
5: මෙමරි ලොස්
4: කෝල් ද ඩොක්ටර් යාරු සුන්නද මම කිරිති බුන්නේ අයියා සීනි වෙනනේ මුකු තතපය වෙඩකරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
0: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
1: Evening Drive with Chamit and Charu.
0: Sama Anugrahaya.
1: Marksman Samuha Vyapare within Gen Vabita Harina than Navanimavakin in a Domaso and Tree Week Kitty Mianthrika, Sadam Himikaru Kumanda, Adamavatana, Midway Kaka Hatai, Hai Sehatanamai, Pansi Hatanamia.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ කැමතිම ලක්කාන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කාන YouTube නාලිකාවට
1: ලක්කාන YouTube channel එක දැන්ම subscribe කරන්න

0: දැනගෙනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සඳදීතර
2: එකයි වෙනදී 16යි වෙලාව. එවලතින මැසේජස් ටික ස්ටේයි. මේ සිද්ධි පස්සේ බලන්නම්.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: Pasaru ekai venate vese dekai.
2: Rajya Bankuka Surakshita Bhavaya. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN
1: එකයි විනාඩි 23 වෙලාව 0.7 0.3 5 93.7 ඒ අපේ මැසේජ් නම්බර් එක හවස 4 වෙන්න කලින් ඔයාලට මැසේජ් එකක් කියවලා තිබුතින් මට පුළුවන් මේ මැසේජ් එක කියලා යන්න. මැසේජස් කියන්න කලින් තව තියෙනවා වැදගත් දෙයක් ගැන කතා කරන්න මට ඔයාලත් එක්ක. hina wala කියන උන කාරණාවක් නෙවෙයි. ඩෙංගු ගැන චුට්ටක් කතා කරන්න හිතුණා. මේ වෙනකොට ඩෙංගු රෝගෙන් 63,000 ඉක්මවලා තියෙනවා. මරණ සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කරනවා. මේ දක්වා වාර්තා වෙලා තියෙන සමස්ත ඩෙංගු රෝගීන් කරන 63,835ක් එක අපි වටවලා බැලුවොත් 64,000කට ආසන්නයිනේ. එතකොට ජූලි මාසෙට පමණක් තාම, ඒ කියන්නේ ජූලි 1 සිට ජූලි 8 දක්වා පමණක් වාර්තා වෙනවා රෝගීන් 8,450ක්. 8,450ක් දවස් 7ක් ඇතුළත. එතකොට මේ තත්ත්වය අපි සොළුවෙන් කතා කරන්න ඕන දෙයක් නෙවෙයි කියන කාරණාව ඕන කෙනෙක්ට පැහැදිලි. අපි විටින් විට ඔබට මතක් කරා මේක අවධානම බාර ගන්න කියලා. ඒක නිසා ඒක අවධානයෙන් පසු වෙන්න කියලා. තමන් ජීවත් වෙන අවට පරිසරය ගැන මීට වඩා වෙනදට වඩා උනන්දුව යොමු කරන්න. ඔබ ගෙවත්ත, ඒ වගේම ඔබ ආයතන පරිශ්‍රය, විශේෂයෙන්ම ඔබේ දරුවා යන පාසල, පන්දිය, මේ තැන්වල ඒගොල්ලෝ ආරක්ෂිතද කියන එක ගැන අවධානය යොමු කරන්න. දෙයක් උනාට පස්සේ අනේ අපොයි කියලා නේද හිස වදාගෙන අඳන්න වෙනවට වඩා අපිට පහසුවෙන් අපේ අත් දෙක යොදලා අපේගේ අවට පිරිසිදු කරගන්න අවස්ථාව දීලා තියෙන නිසා නේද තාම අපිට chance එක තියෙනවා. ඒක නිසා වත් පිටිය සුද්ධ පවිත්‍ර කරගන්න අපි මීට වඩා උනන්දු වෙමු. ඒ ඩෙංගු මර්ධන ක්‍රියාවලියට ඔබ යොමු වෙන අවස්ථාවේදී තමන්ගේ ආරක්ෂාව ගැන 100%ක් සහතික වෙන්න, නිරාවරණය වෙලා යන්න එපා. එතනදී සමහර වෙලාවට ඩෙංගු තවන් දින තැන්වලට යනවා නම් එතනදී ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්න කියලා මතක් කිරීමක් කරනවා. මේක අමතක කරන්න ඕන කාරණාවක් නෙවෙයි, හොඳේ පොඩ්ඩක් සීරියස් ගන්න ඕන නෙමෙයි, හොඳටම සීරියස් ගන්න ඕන කාරණාවක්. එහෙමනම් අපි යමු මැසේජස් ටිකත් බලන්න. ආපු එකේ 0.7 0.3 93.5 93.7 11:56 මැසේජ් එකක් එවේ ආචාමි කියලා. මොකද වෙලා තියෙන්නේ? හරණින් මහින්ද මහත්මයා මං චාමි කියලා දැක්ක නිසා මැසේජ් එක බැලුවේ. අද වාකෙත් එක ලක් අදහන් ඉන්නවා. දෙනියායේ කොළවෙනිකම සුසන්ත දඩල්ලගේ පියාසිරිපාල මව ලීලාවති බිරිඳ මොනරාකල දඹගල්ලෙන් නිමේෂ උදයන්ගනේ දුව නෙතුමි නිතෝෂා ඌරලින් සඳමාලේ බෑනේ මං කියන්නේ මේ නම් ටික වාට කිව්වා. කුබල මල හේනෙන් සුමති. ඊට පස්සේ කටබුරාවෙන් කවුද ඉන්නේ කියලා බලමු. ඉමාෂින්නව වදුරබ මා බොටුවෙන් ඉසුරු මදුෂන් යමුනා චන්ද්‍රිකා එකතු කරගන්නවා කියලා තමයි කියන්නේ. මංකෝ මීට වඩා අමාරු නම් තියෙනවා නම් ගම්වල හොලමට එවන්න කියලා. ඔයා එක නියමිටම කරලා දිනනවා. සුම දවසක් ශාවි ලක්කඩහගෙන වැඩ කරනවා කියලා තියෙනවා චින්තක කොරියාවෙන්. ලස්සන සින්දුවක් අහන්න දෙන්න චින්තක, thank you message එකක් එව්වට. චන්දිය වගේ මැසේජ් එක වගේ කටකාර හඬ අහන්න ආවාදත් කියලා තියෙනවා. හස්බන්ඩ්වත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වගේ සින්දුවක් මං හිතනවා මොනවායි. එකයි විනාඩි 27. ඒක කලබල කරගන්න එපා. මේ සින්දුවේ පස්සේ මං ආයි මැසේජස් කියනවනේ. එතන ඔයා ඉන්නවා.

0: එකයි වෙනාඩ දෙයයි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

ජීවිතය හදාගන්නව නම් මං කියන්නේ ඒ සින්දුව ඇහුවා උනත් ඇති නේද? ජීවිතය ගැන කොච්චර පුංචි කෙටි කාලයක් තුල අපිට විඳ ගන්න තියෙන දෙයක්ද? අපේ ජීවිතයේ විඳවන්න තියෙන සමහර දේවල් ගැන හිත හිතා ලත වෙවි කාලය නාස්ති කර ගන්න ඕනේද කියලා ඒ සින්දුවෙන් අපේ හොඳම ප්‍රශ්නයක් ඇහුවා මං හිතන්නේ. වෙලාවක් තියෙනවා ওই සින්දුව ආය අහන්න. අහලා ජීවිතේ හදාගන්න ওই සින්දුවම ඇති මං හිතන්නේ. මොකද්ද කිව්වේ කියලා බලන්න ආයේ සින්දුව අහන්න. අහන්න හරියට බැරි වුණා නම් ඔය දුව දුව නම් උය උය නම් ඇහුවේ. වචන පොඩ්ඩක් ඇහෙට මෙට මිස් වුණා නම් මල්්‍යහනාව කිලෝකේ සින්දුව පොඩ්ඩක් සර්ච් කරලා නිවිසන සෙල්ලේ හල බලන්න. එතකොට ජීවිතේ හදාගන්නවට හොඳ කමටහනක් ලැබෙනවා. විශ්වාසෙන් මම මේ කියන්නේ මම මේ සින්දුව හොඳට අහගෙන ඉතියි කයි කිව්වේ. 1:35 වෙලාව 0.7 2 3 3 5 7 අපේ මැසේජ් නම්බර් එක. සින්දුවක් අහන්න ඕනේ කියලා මාපලගම පියල් ජයවමට මැසේජ් එකක් එවලා තිබුණා. චාමියාගේ ලස්සන සින්දුවක් අහන්න ඕනේ විල් පොතින් සමුදුනි හායි සෑහන දවසකට පස්සේ අම්මා ශිරාණී එකතු කරගන්න සුබ දවසක් වේවා ඔයාටත්. සුබ දහවලා කපි ග්ලෝබල් අපරල්ලක යනෝම කොහොමද? ජාන්තින්නවා සුසිලාමිස් මතු ලතා මාහිර්ස ශහනා නදේ සෙනෙහ ලතා ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනු. මතු නංගි ඉන්නවා දැන් ඔතන. මතු අද ඔයාගේ බර්ත්ඩේ එක කියලා මට මැසේජ් එකේ කියලා තියෙනු. නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා ඔයාට හැමදාම සතුටින් ඉඳලා ලැබේවා කියලා මම ඔයාට ආතරෙන් ආශිර්වාද කරනවා. සිසරයිය මේ හැමෝමත් එකතු කරගෙන හොඳ පෝස්ට් එකකුත් එවලා තියෙනවා. බැඳෙන්න දවසක තනි වෙන බව දැනගෙන ආදරය කරන්න වැඩියෙන් දුන්නොත් අගේ අඩු වෙන බව දැනගෙන ළඟ ඉන්න කිසිම කෙනෙකුට හැමදාම අපිව විශේෂ වෙන්නේ නැති බව දැනගෙන ජීවත් වෙන්න අවසානයේ තමන්ට තමන්ම පමණක් ඉතුරු වෙන බව දැනගෙන ලස්සන වැදගත් පෝස්ට් එකක් ඔයා එවලා තිනු. ඒ වෙනුවෙන් ස්තුතියි. ඊට පස්සේ ඔපෙල් ෆැෂන් එකේ විමල සේන දිලංක නදේශන් රසික චනිතු පසිදු චවොත් ගයම් සිරිවංශ ගාමිණි ලසිත චුටි අනුර ශාන්ති කුමාරී නිරුෂා හර්ෂිනී සුභා දිනුෂා කමනි චන්ද්‍රානි ඉරේෂා නයිනි දෙල්පත් චිත්‍රවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනි කියලා මැසේජ් එකක් තිබුණා. චාමියක්කේ කොහොමද මාතෙන්නවකී කියලා ධර්ණිය කලින් තරුෂි බස්නායක ආගේ මැසේජ් එක. ඊට පස්සේ මම ආසම කටහඬක් ඔයාට තියෙන්නේ. තව චැනල් එකක ලස්සන කතාවක් යන අයත් ඔයාගේ කටහඬ දාලා යන්න බැරුව ඉන්නේ කියලා තියෙනවා. බොස්ට එක ඇහෙයිද? බොස්ට එක ඇහුණාද? අද බොස් නෑ. වෙලාව තමයි. ඊට පස්සේ අයවවන් මඩ පහත සුබෝදේ වැඩිහිටි සංගමේ පොඩි හිටියන් එකතු කරගන්න කියලා ඊළඟ මැසේජ් එකේ තියෙනවා. සභාපති ඉලේ පෙරම අනන්ද නන්දලාල් හිමපාල ජතිස්ස සෝමදාස කරුණදාස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් වලවත් එකතු කරගන්න පොඩි හිටියක ලස්සර නමක්. චාමි කොහොමද? අපේ තෙන්නවා රයිගොමින් සරච්චන්ද්‍ර ඩයස්සගේ මැසේජ් එක ඔන්න දැක්ක. ඊට පස්සේ බරුදැල් පොලට යන්නේ බරුදැල් පොලින් එස් එල් ප්‍රනාන්දු ලහිරු ශහනි නතාලි ෂනාරා දුමිද සරේෂනාල් මිරෝන් වයකතු කරගෙන මං කල්පනා කළේ මේ වෙලාව යනේ ඉදිසිදුවක් අහන්න ඕනේ කියලානේ. සම්හරන්නනේ ධනයාන යනේ කියලා කතා කරනවාට ඉතින් නේද? අනේ අනේ අනේ කියන්නත මුකුත් කියන්න බැයිදානය කියලා මං අහනවා. 1:38 යනේ සින්දුවක්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: එකයි වෙනඩේ 44යි.
2: හැමෝම එකම රේස් එක දුවද්දී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන?
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල්ල ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් මෙත් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි බෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල්ල ග්‍රිප් X5 සහ සුම් X5 සියල්ල ඔල් ඉස්වර්ස්.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: සුපිරි බෙට් ඇන්ඩ් රයික් ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
0: එකයි විනාඩි 46යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර් එක ගෙවුවාම යනවා
6: ඉවරයි
7: TVS Sport 110 පෙට්‍රල් ලීටර් එකට කිලෝමීටර් 80කට වැඩි දුවන්න නම් මේක තමයි
8: රටට වග කියන්නේ

0: FM 93.7 Lakhana Radio ITN
1: දවල් එකයි විනාඩි 51යි. බටකොඩ සිරෝෂන් ගාමන්ට් එකේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ අක්කි කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. හා හොඳයි. සින්දුවක් දෙන්න උගල එකතු වෙන්න ඕනේ. හරිද? හයි චාමි අක්කා, සුබදවලක් වේවා. හෂුනි, හස්බන්ඩ් මනෝජ් අපි දෙන්නවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනු උම්පාරේ. ඔය වට්ස්ඇප් මැසේජ් එකක් එවලා නේ වෙනස් වෙලා. ඔය හැමදාම මට ටෙක්ස්ට් මැසේජස් එවව හිටපු හෂුනි, අද ඔයා වෙනස් වෙලා. ආතරෙන් පිළිගන්න හොඳ. කියනවා අපි කවුද කියලා මිනිස්සුන්ට ඔප්පු කරලා පෙන්නන්න අවශ්‍ය නැහැ. මිනිස්සු කවුද කියලා අපි දැනගෙන හිටියම හොඳටම ඇති. සහතික ඇත්ත. සහතික ඇත්ත හොඳේ. ගුඩ් ආෆ්ටර්නූන් ශාමි. අදත් අපි හගෙන ඉන්නවා බැලුම්ගල කන්දෙන් ධෝනි හසඳරත් එක්ක මහත්තයා රුවන් සාගර. මට රුවන්ගේ නම තමයි ටිකක් අමතක වෙලා තිබුණේ. දැන් හරි, ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ මේ කවුද? මහියංගද නේහා. ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ. හොඳින් කියන හුඟක් තැන්වල ලොක දුකක් හැංගිලා තියෙනවා. මුකුත් නැහැ කියන හුඟක් තැන්වල පුංචි හැර දෙයක් තියෙනවා. ඒකට කමක් නැහැ කියන අයගේ හිතවල ලොකු ඉවසීමක් තියෙනවා. පුංචි වචනයකින් උත්තර දෙන තැන්වල ලොකු කතාවක් හැංගිලා තියෙනවා. ඒක ඇත්තනේ. ඊට පස්සේ තියෙන මැසේජ් එක ජෝදානේ කාන්ති ඔයාගෙන්. සිල්වා මිස්, මානෙල් මිස්, ඉරෝෂණි ඉසුරුත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා කියන්නේ. ඊට පස්සේ සිරු කුමාර ස්තුතියි මැසේජ් එකක් කෙවුවට. මේ කවුද මේ? අකට 366 ඔයාගේ නම එව්වා නම් වටිනා. නම නෑනේ, කියන්න විදිහක් නෑ. චා, මේ ලස්සන සින්දුවක් ඕනේ අද මගේ මුණු පුරාගේ උපන්දිනයට අවුරුදු 8ක් කියලා තියෙනවා. මතුකා ඔයාගේ මැසේජ් එක. අම්මා මතු, ආචි ලීලා, සියා සිරිසෙන මිනිපිරිගේ උපන්දිනයත් හෙට, එයාටත් සුබ පතන්න කියලා තියෙනවා. සියා තාත්තාවත් මතක් කරන්න කියලා තියෙනවා. බණ්ඩාරකමින් චම්රිකා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. මාම මතුක නේද? එහෙමද තිබුණේ? මම කියලා එක මං කියව ගත්තානේ. පස්සේ බැලුවා තව මම කියලා කෙනෙක් ඉන්නේ කෙසේද කියලා. හරි හරි, එතකොට මොනුපුරාගේ නම එවලා නැත, මිනිපිරියගේත් නම එවලා නැත. නමුත් ඒ දෙන්නටම මම සුව සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. හරි. ඊට පස්සේ හෙලෝ චාමි, සුබ දවසක් අයිබෝ වේවා ලකද කියලා මැසේජ් එකක් එවලා තියෙන්නේ බහරෙන් වලින්. චන්දනකේ හැම්මදේ, ජපානෙන් පොඩිතුව දිල්ෂී, තංගල්ලෙන් ආතරේ බෙන්ද ශාම, ජෝන්වත් එකතු කරගන්න කියලා තියෙනවා. මම අර ගම්බල නම් කියවද්දී නිකන් අමාරු නම් කියන්න එපා කියද්දි මෙයා අහලා එවලා මරඩුල්ල කොහෙද තියෙන්නේ කියලා පුළුවන් නම් කියන්න කියලා. දන්නේ නැහැ. දන්නේ නැහැ. මම නොදන්න ගමුත් ඉතින් තියෙන්න පුළුවන් නේද? කියන්න බලන්න කොහෙන්ද කියලා. ගෙදර වැඩ කරන ගමන් ඔයා වහගෙන ඉන්නවා කියලා ජාලෙන් එවලා තියෙන මැසේජ් එක. ඇන් ඉරෝෂණි පවුලෙ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන මතක ගොඩාක් ඉතුරු කරලා දරුවෝ හරි ඉක්මනට ලොකු වෙනවා. ඒත් අම්මෙකුගේ සෙනෙහසේ වෙනසක් නැහැ. දරුවෝ කොච්චර ලොකු වුණත් අම්මෙකුගේ සෙනෙහස හැමදාමත් එක වගේ කියලා ලස්සන පෝස්ට් එකක් ඔයාලා තියෙනවා. ඒක ඇත්ත නේද? දරුවෝ කොච්චර උස්මහත් වුණත් කැමතිනේ අම්මගේ අතින් බත් කඩක් කන්න කවා ගන්න. ඒක රස කොච්චර ලොකු වුණත් නේ වෙනස් වෙන්නේ නැහනේ. ඒ අතේ තියෙන අමුතු දෙයක් නේ. මොකද්ද මන්ද බැජ් එකක් තියෙනවා. සමහර දරුවන්ට ඒ හැඟීම ඉතින් මතකයක් විතරයි. ඒක නිසා අම්මලා ඉන්න කාලේ ඒගොල්ලොත් එක්ක සතුටෙන් ඉන්න හැමදේම හැමදාටම නැහැ. හරිද? මං යනවා ඊළඟ පැයට. ඕල් ටයිම් බෙඩ්ස් ඉස් චාමි. අපි දෙවෙනි පැයදී මුණ ගැහෙන. මැසේජ් නම් දෙක දන්නත් 0.7 0.93 93.5 93.7.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඳ
1: දේශීය ප්‍රවෘත්ති අල්ලස් කුමිස බගින් අත්තරඟුට ගත් හිටපු අබාධ්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ඇප මත බුදහැර තිබෙනවා. දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් කුමිස බගින් ඔහු අද පෙරවරුවේ අත්තරඟුට කෙන තිබෙනවා. 2014 ඌව පළාත් සභාවේ මැතිවරණය ප්‍රකාශය පත් කර තිබියදී රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පෝස්ටර් හා අත්පත්‍රිකා 250,000ක් මුද්‍රණය කර තිබුණා. ඒ සඳහා හලාවත හා කුරුණෑකල වැවිලි සමාගම් මගින් රුපියල් 26,65,000ක මුදලක් වැය කිරීම එක් චෝදනාවක්. 2013 හා 2014 මැයි පෙළපාලි වලට සහභාගී වන්නන්ට හලාවත වැවිලි සමාගමේ ටී ෂර්ට් 2000ක් සහ සාරි 1500 බැගින්ද කුරුණෑකල වැවිලි සමාගමෙන් ටී ෂර්ට් 2000ක් සහ සාරි 1500 බැගින් ලබා දීමට ලෙදහරින් පෙළඹවීමද ඔහුට එරෙහි තවත් චෝදනාවක්. හෙටපු අබාධ්‍යවරයා කොළඹ ප්‍රධාන බහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඇප මත බුදහැර තිබෙන්නේ. බහරීනේ සහ කුවේටේ ගුවන් ආරක්ෂණ පද්ධතිය සක්‍රිය කර තිබෙනවා. ජනතාවට අනතුරු ඇගවීමේ නිවේදනද නිකුත් කළ බවයි බලධාරීන් පවසන්නේ. ඉරානයේ එම රටවල පිහිටේ ඇමරිකා මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පීවරගත් බවත් බලධාරීන් පෙන්වා දුන්නා. ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර වැළැක්වීමටද ඔවුන් පීවර කළ තිබෙනවා. මේරක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු තුනට.
2: ලක්

0: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකුට

හවස දෙකයි වෙනට දහයයි වෙලාව ඔල්ටයිම් බෙට්ස් චාමී අපේ අපේ දෙවැනි පැයේ 0.7 0.3 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක. දේශන ලාභ කඩේ අපිට වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ කියලා මැසේජ් එකක් ගවලා තියෙනවා ධර්ණියගලින්. සෙද්ව කහන්න දෙන්නම් චාමි. අපි දෙන්නවා අපි වාතුව පොතු පිටියෙන් සමන්ත තැන්කියු මැසේජ් එකක් ගෙවුවට. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? සුබ සුබ දවසක් වේවා. බුලත් සිංහලෙන් දහරක් කොහොමද? අම්මා තාතා චුටි මල්ලි ලොකු මල්ලි ඉඳුනිල් ප්‍රනීත් කෞෂි ධෝනි මදු තුහින බබා ආදි බබා මතුගම පැලවත්තෙන් හස්බන්ඩ් රංග ඉනුකී ඔයව තාතරෙන් මම මතක් කරනවා. ඊට පස්සේ මේ කවුද මේ අපිත් අහගෙන ඉන්නේ සම්පත් එන්දික යසිරු ගෞතමී ඉතාලියෙන් නේද? හරි, ඔයව තාතරෙන් එකතු කරගන්න. චාමී ග්ලෝබල් එකේ සිසිර අය අපි එක තරහ වෙලා කියලා තියෙනවා. සිසරයි තරහ වුණාට කමන්නේ, ඔයා එක දිගටම කටිනු කරගෙන යන්න ඕනේ. යාළු වෙන්න එපා හොඳේ. පොඩක් අගයක් දැනෙන්න ඕනේ. ඔයා නැති අඩුව ඒගොල්ලන්ට දැනෙන්න ඕනේ. ඒ නිසා තරහව ධම්ම නිකන් අඩු කරලා ඒගොල්ලන්ට යාළු වෙන්න යන්න එපා. එහෙම නේ වෙන්න ඕනේ අනුම්මා. අපි හැම අපි සාධාරණීය වෙනුවෙන් පිණි සිටිනවානේ. සිසරට කේන්ති යන්න මොන හරි දෙයක් ඔකුල එකතු කරලා ඇති. එක පොඩක් ඉන්න නිවනකම්. හරිද? එහෙනම් එක පාට යාළු වෙන්න කියන්න බෑනේ. හෙටවෙදි යාළුවෙයි හෙට මැසේජ් එකක් එවන්න බලන්න. අතට දවසක් වේවා ඔයාට. පොකුණු විට සංජීවනි වගේ මැසේජ් එක. මහත්තයා දමින්ද පුතාලා දෙන්න සඳළු සහ විශ්මිතවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. අපි ලෝකෙට බෙදෙන දේ තමයි අපිට ලැබෙන්නේ. ඉතින් සතුට බෙදෙන කරුණාවන්ත කෙනෙක් වෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ තියෙන පෝස්ට් එකේ මෙහෙම දෙයක් තමයි තියෙන්නේ. ගමනක යනකොට ප්‍රශ්න කරදර එනවා, කලකිරීම එනවා, හේත්‍රදීම් වෙනවා. සමහර අය මග හැරෙනවා, සමහර අය මග අරිනවා. සුන්දර මිනිස්සු මුණ ගැහෙනවා, අමාරු කාල එනවා, සුන්දර කාල එනවා. ඒ හැමදේම එක නොනවති ඉදිරියට යන එකට තමයි අපි කියන්නේ මොකද්ද? හා මොකද්ද? ඒකට තමයි අපි කියන්නේ ජීවිතය කියලා. හරිද? ඉතින් මම ලොකු දෙයක් කියයි කියලාද? ධාරලුවෙන් ආයුෂ බොහෝ වේවා. ඕල් ටයිම් බෙට්ස් චාමි කියලා දෙනවා. චාමරල් ලියනකේ නේද? ඔයා එකතු කරගන්නවා තනුවත් එක්ක. ලස්සන සින්දු ටිකක් ඕන කියලා දෙනවා. අපි ලස්සන සින්දුවක් අහමු. ඊට පස්සේ තියෙන මැසේජ් එක කාගෙන්ද? සුබතාවලක් ලක්කට ලස්සන සින්දුවක් අහමු. ත්‍රිකුණාමලයේ පහේ කමුවේ පුංචි බණ්ඩ එකතු කරගන්න ඔයාලගේ පවුලේ හැම දෙනාම. දැන් ඇයි ඒගොල්ලන්ගේ නම් ටික එවන්නේ නැත්තේ? ඔයාගේ නම විතරක් කියවගන්නේ. ඇයි ඔයා එම ආත්මార్థකම වෙන්න එපා. පොල් අනිත් එකේ නම් ටිකක් දෙවන්න. හරිද? ඊට පස්සේ හවස දෙකයි විනාඩි 13යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: අවස දෙකයි විනාඩි 17යි.
2: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ලොකයා මාර වෙනනේ ඌනේ දුක්ඛ කිවානේ මඩ මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස්
4: කවුද ඩොක්ටර්? යාර සුන්නද? මම කිරිත බුන්නේ අයියා සීනි වෙලනේ මුකු තතපය වැඩ කරන අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5. FM 93.7. හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
6: Evening Drive with Chamit and Charu.

ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. වතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න.

0: විසදකයේ වෙනට විසදකයි.
1: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. Rita, why?

0: අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: ලක්කඩ සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

හවස 2:25 වෙලාව අයිබෝවන් ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා කුවෙට් වලින් ප්‍රියන්ත කාන්ති ඔයාලා දෙන්නම මැසේජ් එකක් එවලා මතක් කරන්න කියලා තියනවා නේද? චාමි එල්ලුම් ගහ ගේන්න කියලා රැල්ලක් හදන්න බැරිද කියලා මගෙන් අහලා තියෙනවා. ඔය රැලි මාල හදනවට වඩා වටින්නේ නැද්ද? අපේ තනි තනිව සමාජය කියලා ගත්තහම තනි තනිව මේ අපිම නේද සමාජය කියලා කියන්නේ. ලැජ්ජාව බය කියන දෙක නැති වෙච්ච දවසක තමයි කවදා හරි මේ ලෝකේ පරිහානිය කරා ගමන් කරන්න කියලා කතාවක් තියෙනවා. ඒක තමයි අපි දැන් මේ අත්විඳිමින් ඉන්නේ ලෝකෙ දිහා බැලුවාම. මිනිස්සු පවට බය නැහැ, පයවට ලැජ්ජාව නැහැ. ඒක නිසා සිද්ධ වෙන අපරාධවල නිමාවක් නැහැ. ලෝකෙ දිහාම අපිට බැලුවාම ඒ දේ සමාත වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒක නිසා තනි තනිව හැදෙන්න ගන්න, එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන කතාවට අපි ඒ අදාළ බලධාරීන්ට අවස්ථාව ලබා දෙලමු. රැලි රැලි ඇති කරන ගැන මගේ මනාපයක් නැහැ. නමුත් අපරාධ කරන්න සමාජ නිර්මාණය කරන්නේ අපි විසින් කියන කතාවට මම එකඟයි. අපි විසින් හැදෙන්න තීරණයක් ගන්න තාකල් අපි අපේ දරුවන්ව ලැජ්ජා බිය සහිතව මේ සමාජයට මුදාහරින්න උත්සාහ කරන තාකල් මේ ප්‍රශ්නයක් විදිහටම තියෙයි. ඒක නිසා අපි ගෙදරින් පටන් අරගෙන තමන් විසින් තමන්ව නිවැරදි විදියට හසුරවන්න උත්සාහ කරන්න මුලින්ම පටන් ගමු. හරිද? යනව මම මැසේජ් එකක් බලන්න. HKD ගාමන්ට් එකේ මාෂා දෙල්හානේ, කමල් දේශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගී, කාන්ති, චන්දනී, හර්ෂණී මේ කට්ටියම එකතු කරගන්න ඕනේ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. හයි සුපුන්, මොකද්ද මේ කියන්නේ?

ඩොක්ට මගේ ඔලුවරදනව හොඳටම. වාට වෙන්න හැනම් ඉක්මනට. තිබ්බේ නලාව පපුවේ වම් පැත්තට. බෙහෙත් ඕනෙම දවට මේකට. පැනඩෝල් නම් බෙව්ව මං හැමදාම හවසට. පැනඩෝල් බීලා වැඩක් නැහැ මේවට. ඇත්ත කියන්න. ඔයා මෙච්චර ආදරය කරන කාටද? ලස්සන වර්ස්ට් එකක් ස්තුතියි සුපුන් අපිත් එක්ක ෂෙයා කරගත්තට. ඊට පස්සේ බලම් ගොඩින් ප්‍රියදර්ශනී ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ ආයි මැසේජ් එකක් එවලා තියෙනවා. මං තරහයි මගේ මැසේජ් කියන්නේ නැහැ නේ කියලා. ඒක මං කලින් දැක්ක මැසේජ් එකුණා නම් මම මැසේජ් එක කියන්නේ නැහැ. ඔයා කොහොමද තරහයිනේ? අසින්දුව කියලා තියෙන අපි බලමු එක අහන්න හොඳ. ඊට පස්සේ තියෙන මේ මැසේජ් එක කාගෙද කියලා බලමු. අපි වත් එකතු කරගන්නක් අපි හෝමා කමින් හින්දි සින්දුවක් ඕනේ කියලා තියෙනවා. ඔයාලත් මං වගේ අයියානේ හින්දි සින්දු වලට ඔච්චර අහසයි. හැබැයි දැන් දෙන්නේ හින්දි සින්දුවක් නෙමේ. ඊළඟට බලාපොරොත්තු වන්න. හරිද? දැනට මේ සින්දු අහන්නකෝ. හවස 2:00 වෙනාඩියේ විසේ

0: FM 93.7 Lakhana Radio ITN
1: රහස් ෆිල්ම් එකෙන්ම සින්දුවක් ඕනේ කියලා කිව්වේ කවුද? ඔයාට අහන්න සින්දුව දුන්නේ ඔයා මාතක තරහයි කියලා මැසේජ් එකක් කියලා තියෙනවා.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩේ 37යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: අපේ අම්මා ගෙදර ආවද
4: නැහැ අම්මෝ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ත්‍රය වී කෙටිමියන්ත්‍රයක සාදම්බර හිමිකරුවකු වන්න අදමම තන්න බිදුව එක හැතයි හයිසි හැතනමයයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් විලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271711711
3: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න
0: හවස 2:00 වෙනදි 46
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගෙවුවාම යනවා
7: ඉවරයි
8: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: ධන්වද කුලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින් මොකද ජන්න කිව්වහම ජන්නම

0: දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: All time beats with Charmy.

It's it, Jami. හවස දෙකයි විනාඩි 44යි වෙලාව. දැන් ගෙදරදීම ඔයාට පහසුවෙන් පොල් තෙල් ඇතුළු සමහර බෙහෙත් වර්ගවලට සමහර කෑම වර්ගවලට උමනා වෙන තෙල් ටික හදා ගන්න පුළුවන් ලේසි විස්තුමක් මම කියන්න යාවේ. දැන් ගොඩක් අය දන්නවා, හැබැයි නොදන්න එක්කෙනෙක් දෙන්නේ කරේ ඉන්නවනේ. ඩෝමා හෝම් ඔයිල් මේකක ගැන අපි කතා කරන්න යන්නේ. මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ සිංගල් පේස් විදුලියෙන්. ධාරිතාවය ගතතින් පැයට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින්, ඒක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්න. මිලවෙන රුපියල් 88.117 679.579 කෝල් එකක් අරගෙන වාට තව ඔන්න විස්තර දැන කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. 0.7, 0.3, 0.3, 5, 0.7 අපේ දැන් මල්ලඟ තිර නම්බර් එක. හවස හතර වෙන කලින් ඔබට මැසේජ් එකක් එවනවා මම බලන්න. මාතරට ගියාම කිත්සිරිද සිල්වා ඉන්නවා, නිට්ටබෝධිය සානායක, ගම්පහ පිරිස්වත්තෙන් ලක්ෂ්මන්, රතාවඩුන්නේ ගාමිණී වේදසිංහ, ශශික, අශාන්, දුලනී, රෝහිණී, රූපවති, නයනී, කුමාරි, නිමල්, බර්නාට්, ගුණරත්න, කුමාරි කටිය මහන් ඉන්නවා කියලා තේනවා. දහර කියන නම ලස්සනයි නේද කියලා අහලා තියෙනවා. තරෝෂි දහර කාටද ආඩම්බර? ඒ නම කියපු මට නේද? ඔයවත් එකතු කරගන්න හොඳ. චාමි මිස් අපිට දෙන්න ලස්සන සින්දුවක් කියලා වාතිවේ රූපසේන සහ සුනන්දනි මැසේජ් එකක් කියලා තියෙනවා. ඔබ ලස්සන සින්දුවක් ඊළඟට තෝරගෙන තියෙන හරිද? දෙන්න දෙමහල්ලාට අහන්න හොඳ ගැළවෙන සින්දුවක්. අයියම කිව්වේ කියලා සින්දුව අවසානේදී වාට තේරුම් ගන්නවා. අය ගැන කතා දෙකක් නැහැ. සුබ දහවලක් වේවා චාමි. අපිත් ඉන්නවා ලස්සන සින්දුවක් අහන්න. මහත්තයා ජෝඩ් කුමාරයා, පුතා මිනෝල්, දුව දිසනි, කංජුක්කුලියෙන් අනුෂ තමයි මට මැසේජ් එක වෙලා තියෙන. ගමේ නම ගැන මං හරි කැමති කංජුක්කුලියෙන්. චාමි ඉතින් ඉතින් මෙච්චර වෙලා අහගෙන හිටිය හොඳේ දන්නව නේද කියලා තියෙනවා. ආතරේ පිරුණු පැය තුනෙන් එකක් ගෙවුණා ඉතින් හී එක වේගෙන් කියලා දුක පල කරලා තියෙනවා. ඇත්තටම සාතිශ්‍ය සංවේගය මම බාර ගන්න. ඉතින් මේ පැයත් ඉවරයි යනේ 2:47. ඊට පස්සේ කවුද මේ කියලා කිව්වේ නෑනේ. තුෂාරි ඔයාගේ මැසේජ් එකව මොකද්ද මේ කියන්නේ? ඕමනාවකට විතරක් මාව මතක් වුණ ගොඩාක් අයට මම වෙනසක් නැත උදව් කරා. මොකද එයාලා එහෙම වුණාට මං එහෙම නැති නිසා මං මෙහෙමනේ. ඒක නිසා තමයි මෙහෙම. මේ රංචි රංචි තුෂාරි ඔයා ගැන පොඩ්ඩක් ගලපලා බලන්න මෙහෙමද කියලා. පොඩ්ඩක් මට කියන්න බලන්නේ මේක පැහැෙනව නේද කියලා මේ සින්දු වල දෙන්නට. අපේ ඉන්නන් ඉතින් එච්චරම ගලපෙන්නේ නැහැ. 2:48.

0: ලකඩ රේඩියෝ ITN
1: එෂෙන් දුකන අදහස් හැම දෙනවද මට කමෙන්ට් එකක් දාන්න බලන්න මැසේජ් එකක් විදියට WhatsApp එකට දෙකයි විනාඩි 54යි

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පසර තුනයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝතයක් NLB මෙගා

0: සහනෝලිකා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: දිවිනි පුර හඳුරාගත් පුරාවිද්‍යා ස්ථාන දහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ වුණා. පුරාවිද්‍යා ස්ථාන සියක කැඩීම් කටයුතු මේස දෙක තුල ආරම්භ කිරීමටද නියමිතයි. 136 වන පුරාවිද්‍යා දින සැමරුව හා සම්මන්ත්‍රණය කොළඹ දීපැත්තුනේ නියෝජාභාත්‍යකමගේ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. පුරාවිද්‍යා දෙසතේ තුල වැඩසටහන් කණ්ඩායමක් ක්‍රියාත්මක කිරීමයි සැලසුම වී තිබෙන්නේ. චීනයේ ගුවන්සි ප්‍රදේශයට ඇති වූ අධික වර්ෂාව සමග ගංවතුරු තත්වයක් හටගෙන තිබෙනවා. එන් පුද්ගලයන් 17 දෙනෙක් මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. තවත් සියක් පමණ තුවාල ලබා තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් වලටද බලපෑම් එල්ල වුණා.

0: නැතත් විපතට පත්වුවන්ට සාරසැලසීමට කටයුතු කරන බවයි බලධාරීන් සඳහන් කළේ. මේනකල කණ්ඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනස

හවස 3 වෙනාඩි 5යි. All time bets are charming. අපි අපේ අන්තිම පැය පටන් ගන්නවා. 0.7යි 0.3යි 93යි 5යි 93යි 7ට තම મેસેජ් එකක් එවුවේ නැත්නම් ඔයාට වෙලාවක් තියෙනවනම් මට મેસેජ් එකක් එවන්න පුළුවන්. හවස 7

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: ධන්වද කුලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින්. මොකද ජන්න කිව්වහම ජන්නම

0: එක්ක නෙවෙයි, දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතිය දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: ඕල් ටයිම් බීට්ස් විත් චාමි.

හවස 3යි විනාඩිය 11යි. බිඳුවයි 7යි බිඳුවයි 3යි 93යි 5යි 93යි 7ට අසල සම්පතව මොකද මේවල තියන්නේ? මා අතරගේ අය කිසි වෙතකත් මට මා අත නොහැර ඉන්නට ඉගැන්විය. මා බිඳ දමන්නට උත්සාහ කළ අය තව තවත් ශක්තිමත් වීමට මට ඉගැන්විය. මගේ ජීවිතය අඳුරු කරන්නට උත්සාහ කළ අය මට තව තවත් බබලන්නට ඉගැන්විය. මාව නොවටිනා අය මගේ වටිනාකම මටම දකින්නට ඉගැන්විය. ඉතින් ස්තුතිය නොකියා කොහොමද යායට ඔවුන් මගේ ජයග්‍රහණය කොටස් කරවන්නේ. මටත් තිබෙන ස්තුතිය කියලා කියන්න. අසර සම්පත්ව නියම පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. ලස්සනයි, වටිනවා. ඒ වෙනුවෙන් ස්තුතියි ඔයාලට. ඊට පස්සේ මේ මැසේජ් එක MLA ගාමුන්ට් එකේ. හායි හායි, හැමදාම මට මැසේජ් එව නනුෂ්ක. අද ඔයාගේ බර්ත්ඩේ එක කියලා මට මැසේජ් එකක් එවලා තියෙනවානේ. ඔයාලට අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ සුබ උපන්දිනයක් වේවා කියලා. හැමදාම කාගේ හරි හිතක් හැදෙන්න ඔයාමට ලස්සන පෝස්ට් එකක් හොයලා එවනවා. ඒක හරි වටින දෙයක් නේ. කාගේ හරි හිතක් හැදෙන්න වචනයක් අපිට කියන්න පුළුවන් නම් හිතරි දෝනවට වඩා ඒක ඔයාලට ආශිර්වාදයක්ම වෙලා යනවා. ඒක ගැන විශ්වාසය තියාගන්න. ඔයාලට සුබ පතනවා තාත්තා ෂෙල්ටන්, ලොකු අක්කා වත්සලා, පුංචි අම්මා, ලොකු අම්මා, ඒ වගේම විශේෂ කාර්ය බලකාය වසන්ත අයියා, මිරිහන පොලිසිය අජිත් අයියා, වගේම MLA ගමට හැම දෙනාමත් එකතු කරගන්න කියලා තිනවා. පොඩියක් අයේෂා, ඒ හැමෝමත් එක මම තවට අනිවාර්යෙන්ම සුබ පදනයක් වේවා කියලා ආදරෙන් ආශිර්වාද කරනවා. පෝස්ට් එකක් අදත් එවලා තියෙනවා. මොකද තියෙන්නේ කියලා කියන්නද? කෝප ඌ විට කිසිවක් පිළිතුරු නොදෙන්න. කෑ ගන්න එපා. සතුටින් ඉන්නවට පොරොන්දුවක් දෙන්න එපා. දුකින් ඉන්න විට තීරණයක් ගන්න එපා කියලාත් කියනවා. දුකින් ඉඳලා තීරණ ගන්න එපා, මුලින් කල්පනා කරලා තීරණ ගන්න. හරිද? ගුඩ් ඉවෙනින් චාමි. මම ප්‍රියා බණ්ඩාරගමින් හැමදාම වගේ අදත් අවහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් අහමු කියලා කියනවා. ඊට පස්සේ සුබම සුබ දවසක් වේවා අනුරග මනුලාවතේ මහත්තයා, සිරිල් පුතා ප්‍රදීප්, දුවනෝ ශිකා පුතා හර්ෂණ, දුව පේශලා, මෙලියා සමරසේකර. අහගෙන නේද ඉන්නේ? ආව එකතු කරගන්නම්. ලක්කඩ සුන්දරයි කියලා මේ මැසේජ් එක වෙලා තියෙන කවුද අම්මෝද? මහින්ද මහත්තයා, තැන්කූ. හරණින් ඔයාව එකතු කරගන්න. පැල්වත සීන සමාගමේ ඇග්‍රි වර්ක්ෂොප් එකේ රංගන ලහිරු, සුගත්, ප්‍රදීප්, නාලින්ද, ධර්මයය, නාමල්, ලාල් ඇතුළු වැඩ කරන හැම දෙනාම එකතු කරගෙන සින්දුවක් අහන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කන් ඇහනවා නම් ඔයගොල්ලෝ සින්දුව අහන්න පුළුවන් අනේ. මගේ වැඩේ මම ඉතින් සින්දුව අහන්න දෙන එකනේ. ඔබලගේ වැඩේ තියෙන ලස්සන සින්දු. අනේ චාමි, අපිට මේ සින්දුව දුන්නනේ කියලා අහලා පස්සෙන් ප්‍රීතියෙන් අහන් ඉන්න එක.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: හවස 3යි විනාඩි 17යි. මෙසලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
0: ටේකියා සුරකිනු මගතොට.
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු බඩු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
3: ලුකයා මාර වෙනනේ ඌනේ දොක්කි ගිවානේ මඩ මෙමෙරි ලොස් කීලා
4: Memory lost?
3: Call the doctor. யாரு சொன்னது?
4: මම කිරිති බුන්නේ අයියා සීනි වෙලනේ මුකු තතපේ වෙඩකරන්නේ අයියා මට.
3: සුපුරි ડોක්ටර්නේ. ડોක්ටර් හරියටම කියලා දෙනවානේ.
1: hina levi sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
0: Evening Drive with Chomit and Charu.

0: සතියේ දිනවල දවල් එකට all time beats with chami
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත අපි මැසේජ් නම්බර් එක බලමුද බලමුද ටක්ටක් ගාලා කවුද මැසේජස් වෙලා තියෙන්නේ කියලා. සුබදවසක් චාමි නංගා. ධර්මයේ ගල අපිත් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තෝ ධර්මයේ ගල ගොඩාක් නේද අය මාව අහන් ඉන්නවා. සතුටුයි මට. වෙලකම සේනකම් ලත්සනුරේ සයුරේ විශ්මිත චාලිකා ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ පොල්ගහවිලි ස්ටේෂන් එක ප්‍රසාද මල්ලේ අසත්තට මහන් ඉන්නවා කියලා තිනවා. කමල් මල්ලේ හයි ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ගෑනු ගැනුම තමයි කියන දෙයට මම විරුද්ධයි. මොකද මම අද ජීවිතුන් අතර ඉන්න මගේ බිරිඳ නිසා කියලා කියලා තියෙනවා. චින්තක නේද? එවැනි මගේ ගෞරවාදරයට මම ලබා දෙනවා පිරිනමනවා. ඊට පස්සේ මේ මොකද්ද මේ? ගෑනු ගැනුම තමයි අප්පා. ඒක සියලුම ගැහනු ගැන සත්‍ය ප්‍රකාශයක් ලෙස එක නිවැරදි නැහැ. ගීතවල මෙවැනි වචන බොහෝ විට රිද්මය හැඟීම සහ කලාත්මක ප්‍රකාශනය සඳහා යොදා ගන්නවා. මොරොන්තුඩුව සකුරායතනයේ දිසානායක මගේ හැඟීමටත් ගරු කරනවා. තැන්කියු මං කියවනේ සින්දුව ගැන දැනන දේ මට කියන්න කියලා. එක තහලා නේද ඒකට ප්‍රතිචාර දැක්වීම ගැන මගේ ආදරය පිළිගන්න. සුබදා සක්ෂාමේ ලස්සන සිද්ධා කහමෝ පොහොර බාව වියන ක්‍රේෂණකේ සුසන්ත සුරේෂ් රුක්මුන් අංජලී හෂෙන් කවිදු බණ්ඩාර ඇතුළු ලක්කඩාන හැම දෙනාවම එකතු කරගන්න කියලායි තියෙන්නේ. අලවපුර අපිටත් සින්දුවක් ඕනේ. දර්ශනී කුමාරතුංග හයි අලවේ නොවටත් මන් සින්දුවක් දෙන්න අරගෙන ආව යන්නේ. ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා චාමී කියලා තියෙනවා. හරි හරි ලස්සන දේවල් වලට වැඩි ආයුෂ නෑ මන්ගේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න සජානේ නිපුණී මර්ෂා මොරටුවෙන් ඔයාව එකතු කරගන්නවා. වගේ නම මොකක්ද කියලා මට කියන්න පැහැදිලිව. ඒක එහෙට මෙහෙට වුණොත් පොඩි ප්‍රශ්නයක් වෙනවා. කිරිපත් ගොඩට දසුන්. කිරිපත් ගොඩට දසුන් වුණාම බත්‍රමුලට වට වෙන නමක්ද භාවිතවන්නේ? දසුන් මට කරුණා කරලා පැහැදිලි කරන්න. කිරිපත් ගොඩට දසුන් සින්දුවක් දෙන්නම් නට. 3 වෙනිදා 23.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස තුනයි වෙනාඩ 28 වෙනාව. කනකැලින්න හම්බ වෙයි කියලා හිතුවට මං ආවනේ. මොකද මේ මැසේජස් ටික කියලා අම්මා එපයි. සුබ දවසක් මාවත් සෙද්දුවකට එකතු කරගන්න කියලා කෑගල මේදනේ කම උපනන්ද ඔබට මැසේජ් එකක් එවුවට ස්තුතියි. නුවරින් සංජීව ඔයාව එකතු කරගන්නවා. චාමි මම මැද මහනුවර ගාමිණී සිද්ධාක් අහමු කියලා තියනවා. අපේ දෙසවන් සනසන්නට තව තවත් ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා තියනවා. හරි. සඳරස් වැටිලා තරෝ දෙලිසෙන විට ගහකොළ සෙලවේ සුළං හමන විට පාළුව තනිකම සිතට දැනෙන විට ඔබ හද අසුන මා දෙසවන හට ඔබ හඬ ඇසුනා මා දෙසවන හට. හරි නේද මං කිව්වා? වරද්ද වරද්ද හරි කිව්වනේ. ඒකනේ වටින්නේ මම නැවතුන්නේ නෑනේ කොතනකදීවත්. මම ඉදිරියටම ගියා. චන්දි මහවත්ත පස්සහලෙන් ඔයාගේ ලස්සන නිර්මාණය වෙනුවෙන් ස්තුතියි ඔයාට. ඉතින් කොහොමද චාමියක්කේ? මං ඉතින් හොඳින් ඉන්නවා ඔයාගේ පිටේ. ඔයාට ගොඩක් කාලෙකින් මැසේජ් එකක් දැම්මේ කියලා තේමු. ධර්මයේ ඉඳලා ජගත් අයියා, චිරන් අයියා, චමත් අයියා, පැතුම් අයියා, අසංග අයියා, අකාශ අයියාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හැමදාම අපි ඔයාව අහගෙන ඉන්නේ කියලා තියෙනවා. Thank you. ඊට පස්සේ සිරුවවිල්ට ගියාම කේටිය සමරසිංහ ඇතුළු යාළුවෝ සිරු දෙනාම එකතු කරගන්නවා. නිලමහර රෝහිණි ෆැෂන් එකේ කට්ටියම එකතු කරගන්න. මට්ටි ඔයා කාලා වැඩි කියලා තියෙනවා. බොස් නදලු. දැන් ඉතින් මේ මැසේජ් එක එවුව කෙනාට නේද? දෙවියන් ගේම වෙයිද? මැසේජ් එක එවුව කෙනා උනම් බොස් මම මේක කියන්නද ඕනේද? මේ මැසේජ් එක කවුද එවුවේ කියලා කියන්න ඕමනාවක් තියනවද? බොස් නිදි කියලා කියවුව කෙනා. අගට නම් මේක කියන්නද? සර්ච් කරලා බලනවද කවුද මට මේ මැසේජ් එක එවුවේ කියලා? මට වෙනම මැසේජ් එකක් ආවම මං ඉස්සර ලබා දෙන්න. ගල් පපුවගේ හැමද? මං කිව්වේ මැසේජ් එක එවුව කෙනාගේ. බොස්සෝයි මායිති එක බලා ගන්න මොන හරි කරන්න තියෙනවා නම් වට යමක් නේද? බලමු. ලස්සන සිද්ධාක් දෙන්න. අලව ගලතරෙන් මේ මැසේජ් එක. මගේ මහත්තයා නන්දන පුතා ගයනාත දුව මින්දෝදී දුව ශෂිනි එකතු කරගන්න කියලා ගීතිකා තමයි මට මැසේජ් එක වැඩ තියෙන්නේ. දුමින්ද හරි සින්දුවක් දෙන්න මාතත්. සුබ දවසක් චාමි. අපි වෙයන්ගුටින් දීපා දුව චතු පුතා මදු මහත්තයා සුදත්තත් එකතු කරගන්න කියලා මැසේජ් එක තිබුණා. තවත් ඉතින් මැසේජස් තියෙනවා. පසුවට බලාපොරොත්තු වන්න. තුනයි වෙනාදී

0: හවස 3:00 වෙනකට 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7:00. මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: හවස 3:40.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
0: ලකාණ්ඩ රේඩියෝ ITN.
1: හවස 3:40 කියලා වෙලාව කිව්වා නේද? අමතකුණානේ. අය කිව්වා. වලම මැසේජස් ටික ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. මම අලව ගුණසිරි කූල් හවුස් එකේ උපාලි. අපොඩේ ගුණසිරි කියලා නම එහෙම නවත්තන් දිට්ටියේ මම. පස්සේ බැලුවම නම තියෙන වෙන කොහෙවත්. පත්මිනී ඉන්නවා. උදේ කුමාර, වසන්ත, සමන්, අතුල, සමිතා, නෙලන්තිය, ඉන්ද්‍රලතා, දිමුතුව එකතු කරගන්න කියලායි තියෙන්නේ. පේන්ට් හබ් ආයතනයෙන් එකතු වෙනවා බොස් දෙනුෂ, තුෂාර, අරුණ, රොෂාන්, නෙයි සුසන්ත. වහනේ මට මැසේජ් එක එවලා තියෙන්නේ හුබුතානේ. හරි, තැන්ක්යූ. අපි සින්දුවක් අහමු. කොඩිකාර මෝටර්ස් දොඩංගස්ලම්දේ අපිවත් එකතු කරගන්න හෙක්ටර්, නිර්මල, සංදීපනී, අශිනී, කැලුම්, චාවර, ස්තුතියි. තමරා කුමාරි, හයි. ඔයගේ මැසේජ් එක නේද? ඔයාවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට. අපිට වහගෙන ඉන්නේ සද්දෙටම කියලා තියෙනවා බන්දරගම සියත්‍රා. ලස්සන නමක් වලට තියෙනවා. ඊට පස්සේ මේ කවුද මේ? හයි අක්කි, අපි ඉඳන් ගොඩද? මාහි ජිම් කටින් ෂොප් එකෙන් ගීතානන්දවයි කවි අක්කවයි ඔයාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දීලා යන්න හොඳේ කියලා තියෙනවා. බුද්ධිමා කාවින්දි තමයි මට මැසේජ් එකේවලා තියෙන්නේ. එයා 2:29 මැසේජ් එකේවලා දැන් විනාඩි 17කට කලින් මට එවලා තිනවා මං තරහයි කියලා. ඉවසීම තව චුට්ටක් වා ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. තව මදි. මේ ප්‍රෝග්‍රෑම් එක අහන් ඉන්නකොට වාර දිගටම ඒක ඉවසීම මම හදලා දෙන්නම්. හරිද? තරහ වෙන්න එපානේ. මම කිව්වනේ පහවලා. හරි. නුවරින් සංජීවා කියනවා රූපේ ලස්සන නාට වැඩක් නෑ, හදවත තමයි ලස්සන වෙන්න ඕනේ කියලා. ඒක ඇත්ත. ඉතින් ඒක පිටින් පේන්නේ නෑනේ. ආශ්‍රය කරලා බැලුවහම තමයි තේරෙන්නේ ඇයි මම මේ මනුස්සයව ආශ්‍රය කරේ කියලා නේද? රාති ගිය කාලේ පොයි පොත්වලට ගිය සල්ලි. 3:42.

හවස 3:46 අලව කොහලානේ ජය කලනී උපාලි චිත්‍රානි මාධව කසුන් ඇතුළු ලක්කන හංගින්න හැමදෙනාම එකතු කරගන්න. හරිහාවා සිද්ධ දෙන්න ගැනේ මම කියන්නේ මොකක්ද කියලා කියන්නේ කියලා තමයි හුස්ම තිරනවා. චාමි අපිට සෙද්දුවක් දෙන්න බොයගොඩ සුමන ඇතුළු යාළුවෝ ඔක්කොමලව එකතු කරගන්න කියලා තමයි තිබුණේ මැසේජ් එකේ. ගිනිගත් වෙන තපර කාර්යාලය අපිට වැඩ කරන කමං අහන් ඉන්න. උඩතනිය මහතා චාන්දනී මිස් රිෆ්කා මිස් හැමෝම එකතු කරගන්න කියලා මංජුල හේමන්ත තමයි ඒ මැසේජ් එක විතර තියන්නේ. ඊට පස්සේ මේ මොකක්ද මේ? හයි මම සෙනුල. මම A-level exam එකට පාඩම් කරන ගමන් අහන් ඉන්නේ කම්මැලි නෑ අහන් ඉන්නකොට හරිම ලස්සන අංක කරන ප්‍රෝග්‍රෑම් එක මට ලස්සන සින්දුවක් ඕනි. මොකද්ද මේ කියන්නේ? ටොන් ගණන් අදෙද්දී ගැවුනහට ගාත්‍රා ජීවිතේ මහසයුරේ කරපු රජ යාත්‍රා කඳුළු තලි උර උරා දුක බදන නේත්‍රා දරුවන්ට ගෙන දෙන්න ආදරය පාත්‍රා ඉතින් හිතවත මහ පොළව එක්ක හරි පොරබදී තාත්තා හරි ලස්සනයි සනුදව ලස්සන නිර්මාණයක් අපිට ශෙයා කරගත්තේ තාත්තල හැමයි නේද මහ පොළව එක්ක හරි පොරබදේ තාත්තා ලස්සනයි ඒ ළඟට සුබම සුබ සන්ධ්‍යාවක් වේවා මන බඳිනා හැඩ තාල දාලා ඔබ කියන කතා අසලා කොහොමද හක බලන් ඉන්නේ කියලා හිතුණා ඉතින් කියලා තියෙනවා ඒකනේ මැසේජ් එකක් යවන්න කියලා මම සරලව පැහැදිලිව සුගම විදියට කිව්වේ ඒක නිසා නේද මේ මැසේජ් එකක් එවලා තියෙන්නේ බලමු කවුද ඉන්නේ කියලා ලොකු දෝණි යනුලිස නල්ලා පොඩි දෝණි මැසඳේ ශනාරා චාමි දුවේ එයාත් ඉන්නවා කියලා තියෙනවා විදුලිපුර ටැප්ලෝකෙන් චිත්‍රා කවිරාජ් අමිත් සාරංග චමෝදි අශෝක සමම්ප්‍රිය එයාත් එකතු කරගන්න කියලා තියෙනවා අර කියලා කැලේ ටයිප් කරලා එවලා තියෙනවා මංගෙ ඒක ගත්තනේ හරියට ශ්‍රුතියට කිව්වද thank you අනේ හරිද යුරෙන් ඔයාවත් ආදරෙන් එකතු කරගන්න චාමි නංගියෝ සුබ සන්ධ්‍යාවක් අපි බන්ධාරගම බෙදාගම නිර්මලා මිස් තෙරේස අක්කා රෝහිණි අක්කා සංජීවනි අක්කව එකතු කරගන්න කියලා කොමුදු තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ ඊට පස්සේ මේ කවුද සුබ දවසක් වේවා කියලා මැසේජ් එක එවලා තියෙන්නේ බෙන්තර කුෂී නේද මහත්තයා බුද්ධික බබාලා තුන්දෙනාවත් එකතු කරගන්න ඔයා පෝස්ට් එක තමයි මුලින්ම එවලා තියෙන්නේ මේ කුෂී මං ටග් ගලවගෙන නම කිව්වනේ පුදුම වුණානේ පුදුමෙන්ද දැන් අහන් ඉන්නේ ඔහොම පුදුම වෙලාම අහන් ඉන්න මං වාගේ පෝස්ට් එකත් කියන්න හේතු අටු නැති ලොවක කාටමුත් බෙදෙන්නට හිනාවෙත් නොතියා සමච්චල් රෙදන්නට වචනකින් හරි වාරු දෙනවා මිස රැකෙන්නට අංචි ඇතලා කුමට තමන්ගේ පැවැත්මට කියලා ලස්සන අදහසක් ඔයා එවලා තියෙනවා ඒත් ඉතින් නේද සමහර ඉන්නානේ ඒගොල්ලන්ගේ මුළු නේද ජීවිතේම කැප කරන්නේ අනේ තාට අංචි අදින්නනේ අනේ නේද අනේ ඔබට සැලෙන්ඩ පාඩේ 3 විනාඩි කීයක් කියලා කියද්ද වෙලාවත් අමතකුණා 49

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 53යි.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
1: තනවාද. තම්පස් කරන්න ඕන නම් පොතක් ගේවන්න. ෆිල්ම් එකක්

දවස තුනයි වෙනාඩි 54යි වෙලාව. මමත් එන්නව ලස්සන සින්දුවකට එකතු කරගන්න. දරණියකලින් දිනුෂා, thank you යන්න කලින් මට message එකක් එවුවට ඔයාලට. උපනන්ද මෙතනිය ගමේ මම වගේ නම කිව්ව වගේ වට මතකයක් තියෙනවා නිකන්. කිව්ව මං හිතන්නේ. චාමි මමත් ආව ඔයාව අහන්න වතේ ගමින් ශාමා. හයි කොහමද? සින්දුවක් අහමු. ඊට පස්සේ චාමි මාතව අහගෙන ඉන්නේ කියලා. මේ මැසේජ් එක කොරියාවෙන් කසුන්. හයි යන්න කලින් ඔ කොහමද ටග් කරන මට මැසේජ් එකක් කියවන. ඊට පස්සේ පොල් ගහවල ඉහළගම වඩුමඩුවේ සුදා අයියා ප්‍රේමදාස මහත්තයා අහගෙන දින්න ඔයා. චුටියක්වත් එකතු කරගන්න කියලා තියෙනවා. නැත්නම් බැනුම් අහන්න වෙයි කියලා තියෙනවා. මට මොකෝ ඉතින් ඔයා බැනුම් අහගෙන ඉන්නවා වේ තුෂාරි. අද මට සුරේකා මැසේජ් එකක් කිව්ව නැද්ද මන් දන්නේ. මට මතක නැහැ. එතකොට බොරුළු හෙනේ සුසන්ත සම්පත් ඔයාව එකතු කරගන්නවා. දැන් මං හිතන්නේ ඇති නේද නිකන් කනට පොඩ්ඩක් නේ සිහිල් සුළං රැල්ලක් ඇවිල්ලා වගලාගේ හිත නිකන් සැනහෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. පැය තුනක් මේ කච බච හංගෙදියට ඉතින් ස්තුතියි. මට අද මැසේජස් ගොඩක් කව්. අස්සහක් කඩමක් වෙදලි ඉවරයි. ගෙන්න මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව 5:04.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
3: අලිමිනිස් ගැටුම වැළැක්වීම සඳහා වනාලි සුපෝෂණ සහ වස්භූම් පුනරුත්ථාපන ජාතික වැඩසටහන ආරම්භ වුණා. විද්‍යාත්මක හා මානුෂීය විසඳුමක් ලබා දීමයි එහි අරමුණ. පළමු අදියර කලාවැව පුත්තලම තබ්බෝ වැව පරිශ්‍රය සහ කලාපීය රක්ෂිත කේන්ද්‍ර කර ගැනීමෙන් සාර්ථකව පැවැත්වෙනවා. වැව් ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති ජප ජබර සහ කලපු අන්තර වැනි ආක්‍රමණශීලී ශාක සම්පූර්ණයෙන් ඉවත් කර වනාලින්ට ප්‍රියජනක ස්වභාවික තෘණ සහ ශාක ඇති කිරීමයි මේ යටතේ සිදුවන්නේ. ඉරානය සමග ගනුදුරු කිරීමට අවශ්‍ය නැති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ තුර්කියේ පැත්වෙන නේටෝ සමුළුවට එක්වෙමින් හෝම්ස් ආශ්‍රිතව නෞකා තුරකට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් අනතුරුව ඇමරිකාවද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා. එන් කලාපය තුළ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් හටගත්තා. ඉරානයේද මැද පෙරදිග පිහිටේ ඇමරිකා ආරක්ෂක මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මාවතන්න 0117 679 579.

0: අතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. good evening හැමෝටම.
0: good evening හැමෝටම. evening drive එක අදත් ඔන්න එකතු වෙන වෙලාව. හවස 6 හමාර වෙනකන් ලස්සන සිදු ගොඩක් එක්ක ආඩ පුලුවන්කම තියනවා අපිත් එක්ක කතා කරන්න. මැසේජ් එකක් එවන්න නේද?
1: අපේ කතාව අහගෙන ඉන්න.
0: අපේ කතාව අහගෙන ඉන්නම කිව්වදින් අහගෙන ඉන්නේ
1: නෑනේ.
0: අපි සාමාන්‍යයෙන් ඔය බණ අහන්න කියලා යනවනේ.
1: හරි.
0: බණ අහන්න ගියාට
1: හා අපි බණ අහනවද?
0: බණ අහලා ඉවරුනාම
1: රයිට්
0: අහන්නකෝ. යහපු බණේ
1: ගැන මොකද බණට මොනවද කිව්වේ?
0: බණට මොනවද කිව්වේ කියලා අහලා බලන්න.
1: දන්නේ
0: නෑ. දන්නවා. පොඩි පොඩි කෑලි ටිකක් දන්නවා.
1: ඔව්. මොනවද?
0: ඇයි අර හාමුදුරු කිව්වේ? මේ මොකද්ද අර
1: සාදුකාරයක් දෙන්න කියන කතාවක.
0: ඇයි රහවදගේ සාදුකාරයක් දෙන්න කියන.
1: ඔව්.
0: ඒක මතකයි.
1: හා පින්වතුනි මතකයි.
0: පින්වතුනි මතකයි. ඒ දවස කියන වගේ වචන කීවා මතකයි.
1: ඔය ටික තමයි ඉතින් කරලා තියෙන්නේ. ආගෙන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ.
0: ආයිමත් බුදුරජාණන් වහන්සේ කියන සැරේට සාදු කිව්වා.
1: සාදු කිව්වා. හා හා ඒ ටික මතකයි.
0: ඒ ටික මතකයි.
1: ඇතුලේ කතාව මතක නැහැ.
0: ඔව් බුදුරජාණන් වහන්සේ කියලා කියනකොටම සාදු
1: ගා. සාදු කියනවා.
0: දෙව්දත්තරුන් විසින් බුදුරජාණන් වහන්සේට සාදු ගල් පෙරළුවා. කිව්වත් සාදු කිව්වා.
1: හරි හරි.
0: ඒකට ඕකට කියන්නේ මේ චාරු
1: බල
0: අමූලිකා ශ්‍රද්ධාව කියලා.
1: ආ හා හා. රයිට්.
0: දන්නවම දහම් පාසල් ගින් දෙනවා.
1: ඒක තමයි මම මේ වැළුවේ.
0: ඒක නිසා මේ එහෙම වෙනවා තියෙනවා.
1: හා
0: හා. ඒක අපි කියන ඒවාම අහන් ඉන්න ඕනේ.
1: ඔව්.
0: ඔයාලට හිතන දේවලුත් අපිට මැසේජ් එකක් දාන්න.
1: ඔව් ඒකනේ. නැත්නම් අපි කියන ඒවාම අහන් ඉන්න වෙලා තියෙන්නේ.
0: අපි කියන ඒවා අහගෙන ඉන්න.
1: ඔව් අපි නෑ කියන්නේ.
0: අපි කියන ඒවාම අහගෙන ඉන්න ඕනේ නැහැ. ඔයාත් මැසේජ් එකක් එවන්න.
1: හා හා.
0: අපි ඒවටත් රිප්ලයි කරනවා.
1: කරනවා කරනවා.
0: ෆෝන් එකකින් නැත්නම් ටැබ් එක අපි මේ මැසේජ් එකක් විදියට රිප්ලයි කරේ නැතුනා.
1: ඔව්.
0: අපි ඔයාලට සාධාරණයක් කරනවා.
1: කරනවා.
0: හරිද? ඒක නිසා එහෙම බලන්න අපේ නම්බේක මතක් කරමු.
1: 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 ට ආට පුළුවන්කම තියෙනවා මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න.

0: පැදක් පෙට
1: ලක්කාන ඒවිෙන් ට්‍රයි අටසි අවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියතින හතේම මහජන සම්පත රටටම සම්පත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. Rhythm, Vibe, Beat.

0: ධර්ම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර්

0: හතරයි විනාඩි 19යි වෙලාව. වෙනස් විදියට හිතපු මිනිස්සුලු ලෝකෙ වෙනස් කරේ. වෙනස් විදියට හිතපු මිනිස්සු තමයිලු ලෝකෙ වෙනස් කරේ.
1: රයිට්.
0: අපි සමහර වෙලාවට සමහර හිතන දේවල්
1: සාමාන්‍ය වැඩි දේ එතකොට.
0: අපි සාමාන්‍ය කියන්නේ අපි දැන් ගොඩක් වෙලාවට හිතන්නේ අපි තව කෙනෙක් කරපු දෙයක් එක්ක, තව කෙනෙක් හිතපු දෙයක් එක්ක අපි ඒක ඩෙවලොප් කරලා හිතනු මිසක්ක
1: වෙනස් දෙයක් හිතන්නේ
0: නැහැ. වෙනස් දෙයක් හිතනවා හරි අඩුයි.
1: හා හා
0: හා. සාමාන්‍ය මිනිස්සුන්ගේ
1: ස්වභාවය.
0: අපි තව කවුරු හරි කරපු දෙයක් හරි
1: කියපු දෙයක් හරි
0: එක්ක අපි ඒක ඩෙවලොප් කරලා හිතනවා, නැත්නම් ඒකම අනුකරණය කරනවා.
1: හා හා. ඊට වඩා වෙනස් දෙයක් කරන්න උත්සාහ කරන්නේ
0: නැහැ. නෑ. හැබැයි ඒ සියල්ලට වෙනස් විදිය දෙයක්.
1: හා.
0: හාත්පසින්ම වෙනස් විදිය දෙයක් හිතපු මිනිස්සු තමයිලු ලෝකෙ වෙනස් කරේ. ලෝකෙට නව නිර්මාණ බිහි වුණේ. ඔය හැම දෙයක්ම වෙන්නේ අර සාමාන්‍ය යන ට්‍රැක් එකකින් පිට පැනලා
1: වෙනස්
0: විදියට හිතපු මිනිස්සු නිසා. ඉතින් අපි ට්‍රැක් එකකින් පිට පැනනොත් පනින්නේ
1: කෝච්චිය තමයි
0: අපි පැනනොත් පනින්නේ. අපි ට්‍රැක් එකෙන් පිට පැනලා හිතුවත් ගොඩක් වෙලාවට අපි හොම්බ බිම ඇනගෙන තමයි නතර වෙන්නේ.
1: කොපි කරපු ටිකක් නැහැ.
0: ඔව්. එහෙම සාමාන්‍යයෙන් වෙන්නේ. ඒක නිසා හැබැයි අභියෝග බාර අරගෙන රිස්ක් එකක් අරගෙන ට්‍රැක් එකෙන් පිට පැනලා වෙනස් මාවතක් ඔස්සේ තමන්ගේ ජීවිතය ගැන හිතපු ලෝකෙට අලුත් දෙයක් දෙන්න ඕන කියලා හිතපු මිනිස්සු තමයි
1: අන්තිමට ජයගත්තේ
0: මේ ලෝකෙ වෙනස් කරේ. වරදින්නත් ඇති යාළුවට
1: ඕන
0: අනන්තවත් වරදින්න ඇති.
1: දැන්
0: අපිත් ඔය කියන්නේ අපි ට්‍රැක් එක පැනනෝ ඉතින් අපි හොඹ බිම යනගන්න කියලා. හැබැයි එයාලටත් එහෙම වෙලා ඇති.
1: වැරදිලා තමයි නැගිටලා තියෙන්නේ.
0: එයාලත් ඇනගෙන ඇති. හැබැයි එතනින් යාළ වැටිල නැහැ. අපිට එලා දින්නේ අපි වැටුණොත් වැටෙනවා තමයි. අපි වීර වගේ ට්‍රැක් එකෙන් පිට පැනලා වෙනස් ඉදි දෙයක් කරන්න කියලා හිතලා පනිනවා. පැනලිවල වැටුණාට පස්සේ ආයි නැගිටින්නේ.
1: දැන් එතනම ඉන්නවා. කවුරු හරි ඇවිල්ලා මාව නැගිටවනකන් ඉන්නවා.
0: ඔව් එක්කෝ අනේ කවන්නේ දැන් ඔය අපි බැන්නනේ. දැන් පැන්නනේ දැන්.
1: ඒ උත්සාහයත් හොඳයිනේ.
0: දැන් පැන්න දැන් ආයි බෑ පනින්න.
1: තුනටි අමාරු.
0: ඔව් දැන් ඔය ඉන්නවා කියලා ඉන්නවා. එහෙම නැතුව ආයි නැගිටලා ආයි වැටිලා ආයි නැගිටපු මිනිස්සු එක්ක තමයි ලෝක ඉස්සරහට තල්ලු වෙලා ගිහිල්ලා තියෙන්නේ කියලා තමයි කියන්නේ. රයිට්. ඒ ඔක්කොමත් එක්ක දැන් වෙනස් විදියට හිතලා ව්‍යාපාරයක් පටන් ගන්නව නම් ඔයා වාට පුළුවන් ඩෝමා මැෂින් එක ඒකට සපෝට් එකක් ගන්න. වාට ඇඹරුම් යන්ත්‍රයක් අරගෙන හැමෝම ඔය ඇඹරුම් යන්ත්‍රයක් භාවිතා කරලා කරන දේවල් වලට වැඩිය වෙනස් විදියට දෙයක් ඔයාට කරන්න පුළුවන් නම් ඒකෙන් ඔයාට ආදායමක් උපයන්න පුළුවන් විදිහේ ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන් නම්
1: ඔන්න
0: දැන් ඩෝමා ඇඹරුම් යන්ත්‍ර තියෙනවා අරගෙන ඔයාට දියුණු වෙන්න පුළුවන්කම තියෙනවා. පොල් තෙල් හිඳින යන්ත්‍ර තියෙනවා. කීයක් කියත් කමක් නැහැ හොඳ පොල් තෙල් ටිකක් අපිට ලැබෙනවා නම් කියලා කියන අය ඉන්නවනේ. ඉතින් අන්නේ අයට හොඳ පොල් තෙල් පිරිසිදු පොල් තෙල් ටිකක් දෙන්න පොල් තෙල් හිඳින යන්ත්‍රයක් අරගන්න පුළුවන්. ඩෝමා පොල් තෙල් හිඳින යන්ත්‍රයක් අරගත්තොත්
1: ඉතින් මේකේ නේ යන්ත්‍ර හැම දෙයක්ම ඔයාට පුළුවන්කම දෙන එකම වහලක් යටින් අවශ්‍ය ධාරිතාවලින් මෙදී ගන්න. ඉතින් ඩෝමා කියලා කිව්වහම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කිව්වහම ඔන්න ඇඹරුම් යන්ත්‍ර පොල් තෙල් හිඳින යන්ත්‍ර විතරක් නෙවෙයි දැන් සහලාශිත මොනහරි ව්‍යාපාරයක් කරනවා නම් ඒකටත් අවශ්‍ය කරන යන්ත්‍ර පෙලක්ම තියෙනවා. ඔයාට අවශ්‍ය විදිහට මෙදී ගන්න පුළුවන්කම තියෙනවා. අලවියෙන් පසුත් හොඳ සේවාව දෙන තැනක් තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් නොම්බර 30 කැල්හේන පාර මහරගම කියලා තැනට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ හැම දෙයක්ම ඔන්න ඔයාට ඕන විදිහට මෙදී ගන්න. නැත්නම් කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. 01176 679 579 01176 679 579 කෝල් එකක් දීලා අද පුලංකම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: විජේ නිෂ්පාදන එක ඔයාගේ කෑම වේල රසවත් කරගන්න, වස විසෙන් තොර කෑම වේලක් හදාගන්න, රසකාරක මේ වගේ දේවල් වලින් නැතුව ඔයාගේ පිරිසිදු කෑම වේලක් හදාගන්න, රසවත් කෑම වේලක් හදාගන්න විජේ නිෂ්පාදන කෑම වේලට එකතු කරගන්න.
1: අපේ රසේ රටේ සම්බර බෙදෙන විජේ නිෂ්පාදන 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි අපි අතට එන්නේ. ඉතින් ඒ නිසා තමයි දැන් අපේ රසය රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමරත් අරගෙන යන විජේ නිෂ්පාදන වලට හැකියාව ලැබලා තියෙන්නේ. ඉතින් ඔයාගේ කැම ටික රස කරගන්න, ගුණ කරගන්න, පෝෂණය එකතු කරගන්න මේ හැම දෙයකම තමයි ඔයාට එකතු කරගන්න පුළුවන් විජේ නිෂ්පාදන. ඉතින් ළඟම තියෙන වෙනසලින් සුපිරි වෙනසලෙන් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
0: වතුර ටික වගා බිමට ගන්න ගියාට පස්සේ කොයි තරම්නම් දුකක් විඳිනවද? හැමදාම වද විඳිනවා. සමහර වෙලාවට කරන්ට් එක නැහැ. ලයිට් කපලා. එක්කෝ ලයිට් ගන්න විදියක් නැහැ. වගා බිම තියෙන තැනයි විදුලිය තියෙන තැනයි සෑහෙන්න දුර වයර් රැදගෙන කටු කාගෙන
1: වැඩත් එපා වෙනවා.
0: වැඩ එපා වෙනවා. වගා කරන්න නෙමෙයි ලයිට් ගන්න වෙන්නේ අන්තිමට. එක අවුරුද්දක් ලයිට් අරගෙන ඊළඟ අවුරුද්ද වගා කරනවා.
1: පුළඟුණත් එහෙම.
0: එහෙම කරන්න වෙන්නේ. දැන් එච්චර කරදර වෙන්න දෙයක් නැහැ. ඉර පායනවනේ ඕන තරකට.
1: අම්මෝ.
0: අන්න එකෙන් වැඩක් ගන්න. වාඩ පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගන්න.
1: ඉතින් සුවිශේෂී මිලාඩ් කිරීමේ කොන ඩීප් ටෙක් ආයතනයේ ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක අපේ ගොයිබහතට පුළඟුණකම තියෙනවා මෙලදී ගන්න. ඒකෙන් ගොන්න ඔයාගේ අස්සන සරු කරගන්න විතරක් නෙවෙයි පිරිවැය අඩු කරගන්නත් පුළඟුණකම තියෙනවා. ඉතින් ඩීප් ටෙක් ආයතනයේ සම්බන්ධ කරන්න කෝල් එකක් දෙන්න. 071 711 711
0: හවස 4:25 වෙලාව.

0: Race to the
1: හැම මේකම රේසිකතු ඇති ඔයා ෆුල් චිල්ලකෙන් බයික එක වයි නද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
1: වංගුණත් වෙට් පාරක් වුණත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැමති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් ද රෝඩි සුවර්ස්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි, සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි.
5: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය. අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: අවසහතරයි විනාඩි 33යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක රින්දනය සමග ගමන රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76

0: පොහොය දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ
2: සමනුග්‍රහය
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න
1: 011176779 ලකන රේඩියෝ ITN

0: හතරයි විනාඩි 36යි වෙලාව. අපිට සමහර ලෙඩ රෝග දිනනවා.
1: හා
0: අපි ඒවා නිකන් ආඩම්බරයෙන් කියන්නේ.
1: ආඩම්බරේ?
0: අර පැකේජ් එකකටම තියෙන ලෙඩ ටිකක් තියෙන. කොලෙස්ටරෝල්, ඩයබටික්ස්, එතකොට මොනවාද?
1: තමනද?
0: එකත් එක්ක ප්‍රෙෂර්.
1: ඔකේ.
0: කොලෙස්ටරෝල්.
1: ඔකේ.
0: ප්‍රෙෂර්.
1: ඔකේ.
0: ඩයබටික්ස්.
1: රයිට්.
0: අපි තුනක් දිනනවා.
1: ඔකේ. මාත් පොඩියටින් කිව්වා.
0: ඈ තුනක් දිනනවා.
1: හා
0: පැකේජ් එකම දිනනවා.
1: රයිට්.
0: එහෙම කියලා කියනවනේ.
1: ඔය ආඩම්බරෙන් ඉතින් කියන්නේ.
0: ආඩම්බරෙන් කියන්නේ ලොකු අයිට තියෙන, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර වත් පොහසත්කම් තියෙන අයනේ.
1: හා ඒව තියනවලු.
0: ලොකු මිනිස්සුන්ට
1: තියෙන. ඒක අරගෙන ඉන්නේ.
0: ලොකු මිනිස්සුන්ට තියෙන ලෙඩ වගේ කියලා එහෙම අභිමානයකින් කියන්නේ.
1: හරිද?
0: අභිමානේ තමයි ඔක වැඩි වුණාට පස්සේ.
1: ඒකනේ.
0: හොක් ගාලා ගියාම තමයි දන්නේ.
1: අයියෝ.
0: හරිද? දැන් කොලෙස්ටරෝල් සම්බන්ධව කිව්වට පස්සේ දැන් ඒකට බේත් ගන්න ගියාට පස්සේ මගදස්ස ඩොක්ටර් කෙනෙක් කියනවා.
1: මොකද?
0: මේ මාතයා මේක විතරක් කියලා හිතන්න එපා. මේක හැදෙනවා කියන්නේ තව දෙකක්
1: පස්සෙන් එනවා කියන එක.
0: ඔයා අතේ අරන් ඇවිල්ලා තියෙන්නේ.
1: රයිට්.
0: අතේ අරන් ඇවිල්ලා තියෙන්නේ.
1: හා.
0: තාම මේක ඇඟ ඇතුළට දාගෙන නැහැ.
1: හරි.
0: එකක් එනවා කියන්නේ තව දෙකක් එනවා.
1: එනවා.
0: ලෝකයේ ඔය එක ලෙඩක්, ඒ කියන්නේ ෂුගර් විතරක් තියෙනවා, අනිත් ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් එහෙම නැතුව එක ලෙඩක් විතරක් තියෙන අය හරි අඩුයි.
1: හා.
0: කොලෙස්ටරෝල් තියෙනවා නම් ෂුගර්, ප්‍රෙෂර් ඔය දෙකක් තියෙනවා.
1: තියෙනවා.
0: එතකොට ඒ දෙකෙන් එකක් තියෙනවා නම් ආයි කොලෙස්ටරෝලුත් තියෙනවා. එහෙම ওই පැකේජ් එකක් තියෙන්නේ.
1: ඔව්.
0: මේ සාමාන්‍යයෙන් ওই එකක් විතරක් අරන් එන අය ටිකක් අඩුයි.
1: අඩුයි.
0: ඒ නිසා හොඳට පරිස්සම් වෙන්න.
1: පරිස්සම්
0: වෙන්න. එහෙම කියලා.
1: මේ ටික හොන්ත බොන්න.
0: ඔව්. දැන් ඔහම ආඩම්බරෙන් කියන මේ ලෙඩ තියෙන වගේ මම විහිළුවට කිව්වා ආඩම්බරෙන් කියලා ඔක ඇත්තම ප්‍රශ්නයක් ඕක.
1: ඒ කියන්නේ
0: එනවාට ඉතින් හැමෝටම තියෙන නිසා ඔක ඉතින් කියනවා දැන්.
1: හා හා.
0: සමහර ලෙඩ දිනනවා අපි මේ කියන්න අකමැති ඒවා.
1: හරි ආඩම්බරෙන් කියලා කියන්නේ ඒවට බෙහෙත් කරන්න නෑනේ මේකෝ.
0: ඔව් ඒක නිසා. දැන් සමහර ඒවා දිනනවා කියන්න අකමැති.
1: ඔව්.
0: දැන් කොන්දේ අමාරුවක් තියනවා කියලා දැන් ඔයා කියනවා කියලා හිතන්නකෝ.
1: හා.
0: මගේ මේ වලලු කර රිදෙනවා.
1: ආහ මම මගේ නම් කියනවා ඉතින්.
0: කොන්ද රිදෙනවා.
1: හා.
0: අනේ මගේ බෙල්ල රිදෙනවා.
1: ඔව්.
0: ඔහොම කියන්න.
1: මේක ඇහුවොත් ලෙඩනේ කියනවනේ කටි එතකොට ඒකම.
0: සාමාන්‍යයෙන් අවුරුදු 18ක 20ක 25ක 30ක කෙනෙක් එහෙම කියනකොට
1: ගොඩක් වැරදි නිකන් බලන්නේ.
0: බලනවා වැරදි දෙන්නේ ඒ කියන්නේ. මොකද්ද මේ මොන
1: මේ තරුණ වයසට අපි හිටියේ කොහමද?
0: එහෙම කියලා බලනවා. නාකි මිනිසුන්ට නේ ලෙඩනේ ඔය කියලා එහෙම කියනවා. හැබැයි එහෙම නෑ දැන් තරුණ වයස ඇයටත් ඇත්තටම මේ තියෙන ජීවන රටාවත් එක්ක
1: කනබොන කරනකොට රසාව කරනකොට
0: ඔව් කනබොන කෑම එක්ක මේ හැම දෙයක් එක්කම හරියට දැන් ලෙඩ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒවට නියම ප්‍රතිකාර නියම විදියට ගත්තේ නැත්නම් අපි අමාරු වෙටෙනවා. දීර්ඝ කාලිනව ওই ප්‍රශ්න උඩු දුවනවා. ඒ නිසා ඔයාලට හන්දි වේදනාවක් තියෙනවා, සන්ධි වේදනාවක් තියෙනවා නම් බෙල්ල රිදෙනවා, කොන්ද රිදෙනවා, වලලු කර රිදෙනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක්ට අවුරුදු 18 ඉඳලා ඉහළට ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. මේක අරගෙන පාවිච්චි කරන්න. ඔෆිස් එකකට වුණත් ගාගෙන යන කිසි ප්‍රශ්නයක් නැහැ. මේකෙන් අර අර කවුරු හරි
1: තෙල් එකක් වගේ බාම් වෙන බාම් එකක් ගෑවා වගේ
0: කට්ටිය දැනගන්නේ නැහැ මේක ගාගෙන යන්නේ කියලා මොනවා හරි.
1: ගොඩක් ඇඩදින් ප්‍රශ්නනේ ඕකේදී.
0: ඒක නිසා ලැජ්ජ වෙන්නේ දෙයක් නැහැ. අරගෙන පාවිච්චි කරලා වගේ ලෙඩේ හොඳ කරගන්න. ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් අරගන්න.
1: ඉතින් ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ විශේෂ ගුණාංග සහිත රෝග ලක්ෂණ වලට වගේම වේදනාවේ මූලික හේතුවට ප්‍රතිකාර කරන සියර 100ක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන කරලා තියෙන හොඳ සහ ඔයාට ඉක්මන් සහනය ලබා දෙන නිෂ්පාදනයක්. ඉතින් ඒ කියු විදිහට මාට කොන්දේ වේදනා, බෙල්ල වේදනා, දණහිස්, උරහිස්, එතකොට වලලු කර, මැණික් කටුව මේ වගේ වේදනා තියෙනවා නම් හදිස්සියකට ඔයා ළඟ ඔයාගේ බෑග් එකේ වෙන්න පුළුවන් ඔයාගේ ගෙදර තියෙන මොන නිෂ්පාදනයක් තමයි ඕනම සන්ධිවේදනාවකට ප්‍රබලම ක්‍රියාකාරී විද්‍යානුකූල විසඳුම දෙන ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඉතින් වයස් ભેදයක් නැහැ. අවුරුදු 18ට වැඩි ඕනම සන්ධිවේදනාවකට වඩා පාවිච්චි කරන්න පුළුවන් ෂණික සෝයක් ලබා ගන්න, ඒ වගේම දීර්ඝකාලීන සෝයක් ලබා ගන්න ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
0: RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන ඔයාට තන්න ඔය ගනුදෙනු කළා තියෙනවා නම් මේ ඉතින විශ්වාසවන්තභාවය අලගේ සුවදශීලී සේවාව මේ හැම දෙයක් ගැනම ඔයාට වම්ද අවබෝධයක් තියෙනවා. දැන් ඔයාට ස්ථාවර තනපතුවක් දානවා නම් ඒ වෙනුවනොත් යන්න තියෙන හොඳම තැන තමයි, හොඳම බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ.
1: දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව. ඉතින් දිවයිනේ පුරාම ශාඛා 272ක් තියෙනවා. අර පුලුවන්කම තියෙනවා ළඟම තියෙන ශාඛාවට ගියොත් මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න.
0: 4:41 වෙලාව.

0: රැසියාව සත්පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සුළුහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679 579.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
4: ටෙක්කියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
5: ජූලි 9 වැලිමඩ ජාතික පාසලේදී.
6: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාඩ් රැලිය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
7: පූර්ණ මාධ්‍ය නිපුණද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට.
8: මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
9: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
10: ආව් නියමයිනේ ලකන ඊවෙනින් ඩ්‍රයිව්.

0: හතරයි විනාඩි 49යි වෙලාව. වාසනාවන්තෙක් වෙන්න බලබල ඉන්න එපා. වාසනාවන්තෙක් වෙනවා කියන එක ඔයා කවුරු හරි ඇවිල්ලා මේ වාසනාවන්තෙක්
1: වෙනවද
0: මේ
1: වෙන්න කොහොනේ
0: වෙනව වාසනාවන්තෙක් කියලා
1: කියන්නේ
0: කවුරුත් කියලා එහෙම කරලා දෙන්නේ නැහැ.
1: හහ ඔයාම ඕනේ හොයාගෙන යන්න.
0: ඒක තමන්ම කරගන්න ඕන. තමන්ම වාසනාවන්තෙක් වෙන්න ඒකට මඟ පාද ගන්න ඕන. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ ගෙදර යන ගමන් රුපියල් 40ක් දීලා ආටිකට් එකක් කරන් යන්න ගොවිසතර උතරය.
1: රයිට්.
0: එතකොට කවුරුවත් වාසනාවන්තෙක් කරනකම් බල බල ඉන්න ඕනේ. වාසනාවන්තෙක් ඔටෝ වෙනවා.
1: ඔව්. ඉතින් කෝටි 6කින් අරබන සුපිරි තෑග්ගක් එක්ක සතිය දින 7 මුදිනුම් මුදිනු ලොතරැය තමයි ගොවිසතර ලොතරැය කියලා කියන්නේ. ඉතින් ආඩ ෆුලංකම තියන ලක්ෂපතියෙක් වෙන්න කෝටිපතියෙක් වෙන්න ගොවිසතර ලොතරැය ඉපලදී ගන්න. ඉතින් ඔයාගේ හීන හැබෑ කරන ගමන් ගොවි ජනතාවට ඒ හරහා සදස්සලසන ආඩ ෆුලංක බෙදිනවා. ඉතින් පුංචි රුපියල් 40ක් වියදම් කරන අපි ඔයිට වඩා දේවල් ජීවිතේ වියදම් කරන දවස ගානේ එහෙම නැතු ඔයාගේ වාසනාව හොයන් යන ආඩ ෆුලංකම තියන පුංචි රුපියල් 40ක් වියදම් කරලා ගොවිසත ලොතරැය වැඩි වැඩියෙන් මිලදී ගත්තොත්
0: එවගේම තමයි හවට ඉතුරු කරන මුදල හරි තැනක ඉතුරු කරනවා නම් RDB බැංකුව තෝරගන්න. ස්ථාවර තැන්පතුවට ඉහළම මිලක් සුපිරි ආරක්ෂාවක් ලබා දෙන තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඒ වගේම විජය නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන. කෝපි එකක් තේ එකක් හදාගෙන බොනවා නම් ඔයාලට පුළුවන් විජය නමත් එක්ක විජය තේ විජය කෝපි ගන්න. ඒ විතරක් නෙමෙයි මස්කරේක මාළුකරේක හදාගන්නකොට ඒ වෙනුවෙන්ම සුවිශේෂී මස්කර නිෂ්පාදනය මාළුකරි 3-5 අරගෙන ගන්න පුළුවන්. රසට හදා ගන්න එක එක විදිහේ රසකාරක දාලා මාළු එක නිකන් මේ නිකන් වැඩක් නැති එකක් කරගන්න ඕනේ නැහැ. මාළු රහණවේ අන්තිමට තියෙන්නේ වෙන වෙන රස. එහෙම නැහැ මාළු කරි 3-5 දාගත්තට පස්සේ
1: වෙන වෙන ඒව ඕනේ
0: නැහැ. ඒ රසය ඒ විදිහටම රැකෙන විදිහට රසවත් මාළු කරි එකක් හදා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් විජය නිෂ්පාදන ඔයගේ ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, අට මිලදී ගන්න පුළුවන්. එහෙම මිලදී ගන්නකොට මතක තියාගන්න අනුකර නිෂ්පාදවට රැවටෙන්න එපා. මොකද වෙළඳ පොලේ විජය නමට සමාන වුණ අනුකර නිෂ්පාදන තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට කියන්නේ අනුකර නිෂ්පාදනයට රැවටෙන්නේ නැතුව විජය නිෂ්පාදන මිලදී ගන්න. තිස්සසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නිෂ්පාදන අපි අතට එන්නේ. ඉතින් ඒ නිසා විජය නම තියෙනවද කියලා බලලම, විජය ලාංඡනය තියෙනවද කියලා බලලම ඒ නිෂ්පාදන මිලදී ගන්න.
0: සින්දුවක් අහන්න කවුද ඉන්නේ ඉක්මනට මතක් කරමුද මේ වෙලාව කවුද ඉන්නේ කියලා.
1: නූර ජේජේ ෆැෂන් එකේ ශිහාර මැසේජ් එකක් දාලා තියෙනවා. මේ පැත්තේ හැමෝම එකතු කරගන්න කියලා HKD ගාමන්ට් එකෙන් ඔන්න මැසේජ් එකක් දාලා තියෙනවා. මාෂා දිල්හානි, කමල්, දිශාන්ත, දම්මිකා, විනීතා, එතකොට ශ්‍රියානි, ඉරංගි, කාන්ති මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සින්දුවකට නිසා ඔයාවත් එකතු කරගන්න ගමන් සුබ සන්ධ්‍යාවක් අපිවත් එකතු කරගන්න. කුලියා පිටි නිලක්ෂි මැසේජ් එකක් දාලා තියෙනවා. දැරණිය ගල ලාභකරේ මේ හැමෝම එකතු කරගන්න. මේ වෙලාවේ නිෂිවාවත් එකතු කරගන්නවා.
0: 4:52 වෙලාව.

0: Anu tunai tasma pa.
1: Lakanda
0: Radio ITN. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: කොවිසිතල ත්‍රේය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: අවස පහයි විනාඩි හතරයි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. ලෝකේ තාක්ෂණය කියන එක හරි ඉක්මනින් ඉක්මනින් අප්ඩේට් වෙනවා නේද? අපි මේ බලලා මේ බලනකොට තව මොන හරි දෙයක් තාක්ෂණික පැත්තෙන් ඉස්සරහට ගිහිල්ලා අපිට හිතාගන්නවත් බෑ සමහර දේවල් මේ ලෝකෙ මෙහෙම වෙනවද කියලා.
1: ඒකනේ
0: අපි පුදුම කරනවා. ඉක්ලින් ඒක තමයි ලෝකෙ ඉස්සරහට යනවා කියන්නේ. දැන් ස්පාඤ්ඤ පැත්තෙන් අලුත් නිවුස් එකක් තියෙනවා.
1: මොකද්ද?
0: මූද මැද පාවෙන සූර්ය පැනල වලින් බොන වතුර හදන තාක්ෂණය පිළිබඳව. මේක අලුත්ම විප්ලවයක් කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔය මැද පෙරදිග කලාපේ රටවල් වලට පානීය ජලය සම්බන්ධ තියෙන දැඩි ප්‍රශ්නයක්නේ. යාලා රටවල බොන වතුර නෑ. අපිට මේ ඕන හැටියෙ තිබුණාට
1: ඕන හැටි අපි නාස්ති කරන්නේ ඒක නේ අපිට තීරණ නිසානේ.
0: අපි දැන් හෝටලයකට ගියාට පස්සේ කෑම එකක් කනකොට වතුර එකක් ගෙනල්ලා තියෙනවා බොන්න. අපිට ඉල්ලන්න ඕනෙත් නෑ වතුර එකක් ගෙනත්.
1: හැබැයි
0: ඔය වතුර නැති පානීය ජලය සම්බන්ධව ප්‍රශ්න තියෙන රටවල් ගත්තට පස්සේ එච්චර ඕන නෑ. මැලේසියාව කියන රටේ පවා ඒ රටේ පවා වතුර වලට මුදලක් අය කරනවා. කඩේට ගිහිල්ලා කෑවට පස්සේ නිකන් වතුර එකක් නැහැ. ටැප් එකකින් ඕන තරම් අරගෙන වතුර බොන්න බෑ. දැන් අපේ රටේ නම් හෝටලයකට ගිහිල්ලා අපිට මොනවත් කෑවේ නැතත් කෝපයක් අරගෙන වතුර එකක් බීලා ඕන්න යන්න පුළුවන්. කවුරුත් මොනවත් කියන්නේ නැහැ. අනේ වතුර එකක් නෙබොන්නේ. මොකට මොනවත් කියන්න පුළුවන්. එහෙම කියලා හිතන සංස්කෘතියක් අපේ රටේ
1: තියෙනවා.
0: මොකද අපිට වතුර ඕන තරම් තියෙන
1: නිසා.
0: හැබැයි ඒ නැති රටවල් වලට මේක දැඩි ප්‍රශ්නයක්. බරපතල අර්බුදයක්.
1: අහක දාන්න තියා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයට ගන්නත් වතුර නැහැ.
0: ගොඩක් වෙලාවට දැන් මූදු ජලය මූදු වතුර පිරිසුදු කළ පානීය ජලය බවට පත් කළා. මැද පෙරදිග රටවල් වල පානීය ජලය බවට අරගන්නවා. ඒක දැන් ලෝකේ මේක තාක්ෂණයත් එක්ක මුසු කළා. තව ටිකක් ඉස්සරහට අරන් යන්න ස්පාඤ්ඤ කඩයොදු කරලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මේ දවස්වල තියෙන ජල අර්බුදයත් එක්ක මේක හොඳ ප්‍රවණතාවයක් කියලා තමයි කියන්නේ. ඒ අනුව මේ මුහුදු ජලය පිරිසුදු ජලය පානීය ජලය බවට පත් කරන්න මුහුද තුලදිම කටයුතු කරනවා කියලා තමයි මේක කියන්නේ.
1: මුහුද ඇතුළතම කටයුතු කරනවා.
0: මුහුද මැදම පානීය ජලය බවට
1: පත් කරනවා.
0: මුහුදු වතුර පත්
1: කරනවා.
0: මේක හිතා ගන්නත් බැරි
1: ඒකනේ
0: වැඩක් කියලා හිතෙන්න පුළුවන්. ඉතින් මේක මුහුදු මතුපිට සවි කළ තියෙන දැවැන්ත පාවෙන සූර්ය පැනල මගින් තමයි මේ පුනර්චනනීය විදුලිය නිෂ්පාදනය කළා. ඒක කෙලින්ම භාවිතා කරන්නේ ඒ අසලම තියෙන මුහුදු ජලය පිරිසුදු කරන පද්ධතියකට. විදුලිය පවා එයාලා ගන්නෙ මුහුදු ජලය.
1: මුහුදු ජලය
0: නිෂ්පාදනය කරන්නේ.
1: හා හා. ඒක ජලය වෙනම හොයන්න ඕනේ
0: නැහැ. ඕ රයිට්. එලි ගොඩ බිමෙන් කරන්ට් එක අරන් ගිහිල්ලා. ඒම කතන්දරයක් නෑ.
1: නෑ නෑ ඔක්කොම මුහුදු ජලයෙන් තමයි වෙන්නේ.
0: ඔව් මුහුද මැද ඉදි කළ තියෙන දැවැන්ත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කරනවා. ඒකෙන් කෙලින්ම මුහුදු ජලය පිරිසුදු කරන පද්ධතියකට විදුලිය ලබා දීලා ඒ හරහා තමයි මේක සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඉතින් මේකෙන් විශේෂයෙන්ම පානීය ජලය නිෂ්පාදනය කරන වගේම අතිරික්ත විදුලියකුත් නිෂ්පාදනය වෙනවා. ඉතින් මේක හරහා 10%ත් 12%ත් අතර වැඩි ප්‍රමාණයක් විදුලි නිෂ්පාදනය කරන්න මේ ක්‍රමය හරහා මේ තාක්ෂණය හරහා පුළුවන්කම ලැබෙනවා කියලා කියනවා. ඊට අමතරව විශේෂයෙන්ම දැන් මේ වගේ ජල පිරිපහදු පද්ධතියක් ගොඩබිම ඉදි කරා නම් විශාල භූමියක් යනවා.
1: ඔව් ඒකනේ.
0: ඊළඟට මේකට විශාල පිරිවැයක් දරන්න වෙනවා. මුහුදු ජලය මේ පද්ධතිය හරහා අරගෙන ඉන්න
1: පද්ධතියට
0: ලොකු ඉඩක් ඕනේ. පද්ධතියට ජලය සපයන්න නල පද්ධතියක් ඕනේ. ඉතින් මේ විදිහට ගත්තට පස්සේ ලොකු පිරිවැයක් දරන්න වෙනවා. දැන් ඒ සියල්ල ඉතුරු වෙලා තියෙනවා මේක මුහුද මැදම විදුලියත් උත්පාදනය කළා. මුහුද මැදම වතුරත් පිරිසිදු කරනවා.
1: හරි හරි ඔක්කොම මුහුදේ තමයි වෙන්නේ. නිසා ඉඩක් අවශ්‍ය වෙන්නේ නැහැ.
0: අවශ්‍ය වෙන්නේ නැහැ. අනවශ්‍ය පිරිවැයක් දරන්න වෙන්නෙත් නැහැ. ඉතින් මේ නිසා බොහොම ඉහළ තාක්ෂණයක් මේකට භාවිතා කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේක ස්පාඤ්ඤේ තමයි අත්දා බලමින් මේ වෙනකොට අනිකුත් රටවල් වලටත් ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ. ඉතින් සූර්ය පැනල මගින් 100%ක්ම පරිසර හිතකාමී ලෙස විදුලි උත්පාදනය කළා. මේ ජලය පිරිසිදු කරන නිසා ඒක විශාල වාසියක් කියලා කියනවා. දැනටමත් විශේෂයෙන්ම ගොඩබිම තියෙන නැත්නම් මුහුදු ජලය නෙවෙයි ජලාශ තිබෙන ගොඩබිම තියෙන ජලාශ වැව් වමුණු මේවායේ සූර්ය පැනල ඉදි කරලා ඒවයින් ලබා ගන්නා විදුලියෙන් තවදුරටත් පිරිපහදු කරපු වතුර දැනටමත් ස්පාඤ්ඤේ ගොඩබිම් වලට ඒ වගේම පානීය ජලය විදිහට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ එකේ දිගුවක් විදිහට තමයි මුහුදට අරන් ගිහිල්ලා
1: මේ වැඩේ කරන්නේ.
0: මේ වැඩේ කරන්නේ
1: දැන් නියගෙන රටවල වලට එහෙම හොඳ විසඳුමක් මේක.
0: ඉස්සරහට එන එල්ලිනෝ තත්වයන් මේ නියගයන් මේ ඔක්කොටම හොඳ අත්හදා බැලීමක් හොඳ තාක්ෂණික පිම්මක් කියලා අපිට කියන්න පුළුවන් නේද? ඉතින් අපේ රටටත් ඕක අනාගතයේදී
1: ඒවි කියලා අපි හිතනවා.
0: තාක්ෂණ ඒ කියලා අපි බලාගෙන ඉන්නවා.
1: රයිට්.
0: එන්න.
1: එන්න.
0: අපි එන්න කියලා
1: ආරාධනා
0: කරා. අපි විවෘත ආරාධනාවක් කරන තාක්ෂණයට එන්න කියලා.
1: එන්න අපිව බලන්න කියලා.
0: හවස 5 විනාඩි 9යි වෙලාව ඉවිනින් drive වහගෙන ඉන්නේ සිඳුවක් අහන්න message එකක් එවන්න අපේ phone number එක තවමත් විවෘතයි.
1: ඔව් 0703 93 5 93 7 0703 93 5 93 7 වගේ WhatsApp message එක එවන්නත් පුළුවන්. ඒ වගේම අපේ post එක තියෙනවා චමිත නම් මතක නැහැ.
0: අයියෝ දෙයනේ
1: මම බලාගෙන ඉඳ කොයි වෙලේද කියන්නේ කියලා කියන්න ඇතිම තැන මම කිව්වා.
0: ඔයා කියන්නේ වගේ වෙලාවට
1: යනබේ ලක්කන ඔෆිෂියල් Facebook page එකට ඒක තියෙනවා ඉවෙනින් drive අපේ post එක. ඒකටත් comment එකක් දාන like එකක් දාන අර පුළුවන්කම තියෙනවා.
0: අනිත් ඔක්කොම කයි කතන්දර ටික කියනවා.
1: ඒව මතක නැහැ.
0: ඕප දූප ටික ඔක්කොම කියනවා. ඒක විතරක් මම නොකියුවාම නොකිය මට ගරු කරලා ඉන්නවා. අනේ අම්මේ.

0: පැත්තකට
1: ලක්කාඩ ඊවිනින් ට්‍රයි
2: මහජන හිස පැනදූ කිරුලයි
3: අටසියව සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: ක්‍රෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: ඕනම
6: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
1: ලකන්ද Radio ITN
7: Hite upan mage ise kari
8: Sir ta kemathi vidiyata sir ona vidiyata kiyaga Sir man ahin sir man sir Mata oy kisima ulak adala naha sir Habai sir mata mona hari karannawa ape appachila kitulata yanakota aran yana pihiya vitarai sir maya athata uru Mama walla danawa sir ahu wenna tanaka
9: Vise kari
8: කොහොමද බං මේ ඔය දේවල් ගැන හරියටම දන්නේ?
10: ඔය විමර්ශනය කරන්නේ සර් අපේ ගමේ අයියලා ටිකක්. කිරි හාමි මාමගේ පුතයි, සුදු හාමිනේ නැන්දගේ පුතයි, ඊට පස්සේ බණ්ඩි නයිද මාමගේ දුවයි. ඔය කට්ටිය එකතු වෙලා තමයි සර් ඔය විමර්ශනය කරන්නේ. අපේ ගමේ කොල්ල පුරුට්ටි ටික තමයි ඉතින් එකතු වෙලා රටේ පාලනේ මැච් එක ගහන්නේ.
9: විශේෂකාරී සතිය දින පහේම රාත්‍රී 9:00ට ITN බලන්න.

0: පහයි විනාඩි 20යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක. ඉන්න වෙලාව RDB බැංකුවට යනකොට මොන හරි අරගෙන යන්න.
1: කන්න දෙයක්ද?
0: නෑ සල්ලි ටිකක්.
1: නිකන් යන්න එපා.
0: නිකන් යන්න එපා. යාර එහෙම මොනවත් කෙසෙල් ලැබරියක් බිස්කට් එකක්. කේකේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ. යාලා බලාපොරොත්තු වෙන්නේ ලොකු සල්ලි මිටියක් අරන් එනවාද කියන එක.
1: ඔව් එතකොට ඔයාට ලොකු ඒකටත් වඩා වැඩියෙන් ගන්නත් පුළුවන් නේ.
0: ඔව් ඒක දාලා තිබුණාට පස්සේ ඊට පස්සේ
1: යාලා ලැබෙනවා හොඳ පොලියක්.
0: හොඳ පොලියක් ලැබෙනවා. අරන් යන්න තියෙන්නේ.
1: ඔව්.
0: ඒ නිසා යාලගේ ආසාවට ආඩු පුළුවන්.
1: එහෙම කියන්නේ පානේ.
0: ඔයාගේ ආසාවත් ඉෂ්ට කරගන්න.
1: ඔව්.
0: ඔයාගේ ඔයත් කැමති.
1: සල්ලි නාස්ති කරනට වඩා හොඳයි නිතරුවක් කරගන්න එක.
0: නෑ ඔයත් කැමති සල්ලි ටිකක් වැඩිපුර ආයි
1: හම්බෙනවනම්
0: රිෆන්ඩ් කරගන්නනේ. දැන් එතකොට ඔයාට ඒක යාලගේ ආසාව සංසිඳනවා කියන්නේ ඔයාලගේ ඔයාගේ ආසාවත් ඉබේම සංසිඳිලා. හරිද ඒ නිසා?
1: ඒකයි මේ බැරෑරුම්ම මෙයා කිව්වේ.
0: වක්‍රාකාරව කිව්වේ.
1: ඒකනේ.
0: රවුමින් කිව්වේ.
1: එහෙම නැනේ මම ඩොග් ගාලා තාරිනවනේ.
0: අන්න ඒකයි. ඩොග් ගාලා තාරින්න එපා.
1: ඒ නිසා මෙහෙම ඉන්න තාම තනියේ.
0: අන්න ඒකයි. ඩොග් ගාලා තාරපු ඉඳා.
1: කියන්න ඕනේ ක අනේ අහන්නකෝ කියන්න නැතුව විස්තරේ කියලා ඉවරයි.
0: මේ අහනවා.
1: එහෙම කියලා ඉවරයි. ඒ නිසා අපිත් එක්ක
0: ඉන්න. ඕ කියන්නේ අහනවා මේ. අහනවා.
1: මෙච්චරයි අච්චරයි මේකයි වෙන්න ඕනේ. එතනින් ඉවරයි කතාව.
0: අන්න ඒකනේ. දැන්වත් තේරුම් ගන්න.
1: ඒක තමයි ප්‍රශ්නේ කියලා.
0: ක්‍රමේ ඒක නෙමෙයි කියලා.
1: ඒක තමයි ඒක තමයි.
0: රයිට් RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරනවාට ලොකු පොලියක්.
1: ඔව්.
0: ආගි ස්ථාවර තන්පතුට ලැබෙනවා කියන එක විතරක් මතක තියාගෙන බැංකුවට යන්න.
1: හා. ඉතින් රාජ්‍ය බැංකුවේ සුරක්ෂිතභාවය එහෙම රැකවරණයත් එක්ක ඔනවාගේ ස්ථාවර තන්පතුව ඔයා බාර දෙන්න ඕනේ හොඳ බැංකුවකට වගකීමක් තියෙන විශ්වාසවන්ත තැනකට. එවනුවෙන් තමයි ළඟම තියෙන RDB ශාඛාව තියෙන ඉහෙළම පොලියක් එක්ක ආඩු පුළංකම තියෙන ඔයාගේ ස්ථාවර තන්පතුව RDB බැංකුවත් එක්ක අරබන්න.
0: නෝල්සයක් හදාගෙන කන්න. නිකන් වෙනසකටත් එක්ක. හැබැයි ඒක රසට හදාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන.
1: හා.
0: ඇලෙන්නේ බෙරි වෙන්නේ නැති වෙන්න.
1: ඔව්.
0: මැටි ගුලියක් කිලිනවා වගේ.
1: නැතුව.
0: නැතුව මේක නූඩල් එකක් කියලා තේරෙන්න ඕන. කටේ ඇලියලා.
1: ආ. හරි.
0: වතුර බිබී කන්නේ නෝ.
1: වෙන් කරගන්න.
0: වෙන් කරගන්න. අන්තිමට කිරිමැටි කිලලා වගේ. එහෙම වෙන්නේ නැති වෙන්න හරියට නූඩල් එකක් හදාගන්නවා නම් ඔයාට විජය නූඩල්ස් ගෙදර ගෙනින් තියාගන්න. තම රසවත් විදියට හදා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් තත්වෙන් වගේම ගුණාත්මක බව වෙනසස් නියම රසට නියම ප්‍රමිතියට හැම නිෂ්පාදනයක්ම අපිට ලැබෙන්නේ විජය කියන නමින් අපේ රසයේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන අනුකර නිෂ්පාදමට රැවටෙන්නේ නැතුවගේ ළගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් ගන්න කියන්නේ නිසයි.
0: දැන් ඔය ඉස්සර අපිට මේ අපි ඉස්කෝලේ යන කාලේ
1: හරි
0: මේ අපිට ඉංග්‍රීසි උගන්වන්න හරියට වෙහෙසෙනවනේ.
1: මිස් ගුරුවරු.
0: ගුරුවරුත් එහෙමයි අපේ දෙමව්පියොත් එහෙමයි.
1: ඔව් ඒකනේ.
0: පුතේ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනින්.
1: හා හා අන්තිමට ඉතුරු වෙන්නේ ඔච්චරයි.
0: අන්තිමට ඉතුරු වෙන්නේ ඔච්චරයි.
1: හා හා.
0: ඔබ විශ්වවිද්‍යාලේ නොගියත්.
1: හරි.
0: ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන හිටිබුණොත්
1: ඔය කොයි හරි ජොබ් එකක් කරන්න පුළුවන්.
0: මොකක් හරි ජොබ් එකක්
1: හම්බ වෙනවා.
0: කරගන්න පුළුවන්.
1: රයිට්.
0: ඒ නිසා ඉංග්‍රීසි ටිකක් පොඩ්ඩක් ඉගෙන ගන්න.
1: කියලා ඉතින් කියනවා ඉතින් 24ම කියනවා ඉතින්.
0: ඩික්ටේෂන් දෙනවනේ අපිට.
1: ඔව්.
0: ඩික්ටේෂන් පාඩම් කරන් එන්න දෙනවා. ඩික්ටේෂන් පාඩම් කරන් එන්න කිව්වට පස්සේ ඔක හරි අමාරුයි ඉතින්.
1: ඔව් ඉතින් දෙනවනේ 10ක් 12ක් 20ක් විතර දෙනවනේ.
0: ඔව් ලියාගෙන කොහමද ඉතින්
1: පාඩම් කරගෙන ස්පෙලින්ස් ටික ගලපගෙන
0: ස්පෙලින්ස් සිංහලෙන් විදියට කියන විදියට ගලපගෙන
1: ඔව් ඔව් ඔව්
0: කෑෆුල් කියන එකට කරේ ෆුල් වගේ
1: ඒව මතක තියාගෙන
0: සෑහෙන
1: ගේමක් දෙනවා ඉතින්.
0: සෑහෙන ගේමක් දෙනවා.
1: ඉතින්
0: ඔහොම පාඩම් නොකරන වෙලාවට අම්මා හරි තාත්තා හරි කියන එකක් තමයි අද ඩික්ටේෂන් පහ පාඩම් කරලා නොගියොත්
1: සෙල්ලම් කරන්න දෙන්නේ
0: නැහැ. සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ කියලා දිනනවා මං ඉතින්.
1: මට
0: කලින්ම කියලා දිනනවා වාගේ.
1: ඒ නිසා දන්නවා.
0: අය අමුතෙන් කියන්නේ
1: නැහැ. මම ආසාවෙන් ඒ දවස්වල ඒව පාඩම් කරේ.
0: ඔව්. කලින්ම කියලා තියන්නේ ඉංග්‍රීසි වචන පහක්.
1: පහක්. අද පාඩම් කරන්න ඕනේ පහක්.
0: පහක් අද පාඩම් කරන්න ඕනේ පහ පාඩම් කළා.
1: පාඩම් දෙන්න ඕනේ.
0: පාඩම් දෙන්න ඕනේ එකක්වත් වරදින් නැතුව පාඩම් දුන්නොත් විතරයි.
1: හා අද සෙල්ලම් කරන්න දෙන්නේ.
0: බෝල ගහන්න දෙන්නේ.
1: රයිට්.
0: හරිද? එහෙනම් කියලා කියලා.
1: හා.
0: ඉතින් ඔහොම ඉතින් පාඩම් කරන දෙන්න දත්ත කාගෙන
1: පාඩම් කරන්න. අම්මෝ දන්න සෙල්ලම් ටික ඔක්කොම දාගෙන.
0: කොහොමරි පාඩම් කරලා.
1: හා
0: හා. ඔහොම තමයි ඉස්සර අපි අවසර ගත්තේ සෙල්ලම් කරන්න.
1: ඕ.
0: දැන් ඉන්න ඇට්ටර පුතාලා.
1: රයිට්.
0: දුවලා.
1: හා
0: හා. ඔයිට වැඩි සෑහෙන වෙනස්. හා. යාලට පාඩම් කරන්න කිව්වට කොහෙන් හරි ලිස්සන යන මොකක් හරි
1: කොටක් හේතුවක් තියෙනවා.
0: මේ ළඟදි මේ ඔහොම පාඩම් කරන්න කියලා.
1: ඔව්.
0: ඊට පස්සේ මේ පොඩි එකෙක්ගෙන් අහනවා යාළුවෝ ගෙදර. ඇන්ටි.
1: හරි.
0: මේ ලොකු අම්මට කියන්නේ කොහොමද?
1: ඉංග්‍රීසි වලින්.
0: ඔව්. ලොකු අම්මට ඉංග්‍රීසින් කියන්නේ කොහමද?
1: හරේ ඔයා ඔහොම බලද්දි මට හිනා යනවා.
0: ලොකු අම්මට ඉංග්‍රීසින් කියන්නේ කොහමද කියලා හොයලා වස්සේ මේක කියපි මැක්සිමම් කියලා.
1: ඒ මොකද මැක්සිමම් කියන උපරිමනේ.
0: ඒක තමයි ලොකු අම්මා මැක්සිමම්.
1: ආ මැක්සිමම් කියලා කියන්නේ
0: අම්ම කියලා කියනවා මැක්සිමම් කියෝ. මැක්සිමම්
1: අද සෙල්ලම් කරයි
0: මැක්සිමම් කියලා. කමන්නේ කමන්නේ කියනවා බලන්න පුංචි අම්මට කියන්නේ කොහොමද කියන
1: රයිට්
0: මිනිමම්
1: සෙල්ලම් කරන්නක ගිහිල්ලා එන
0: කණෙන් අල්ලලා දැම්මේ. ගියදරට කණෙන් අල්ලලා දැම්මේ.
1: කීල පාඩක් කරනවා මෙතන
0: මැක්සිමම් මිනිමම් හන්දේ 5 විනාඩි 26යි වෙලාව.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය ඇවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් විලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: දසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා වයනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැමති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5
2: හවස 5 විනාඩි 36යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
0: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
5: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
6: මම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
7: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
6: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
7: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ වයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැමති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් ද රෝඩිස් යුවර්ස්

0: හවස 5:43 වෙලාව අපිට හෙඩ්ලයින්ස් අහන්න යන්නත් තියෙනවා. ඊට කලින් මතක් කරන්න ඕන ඩොම නිෂ්පාදන පෙළක්ම තියනවා ගන්න. සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව විශේෂයෙන්ම ඩොම මැෂින් එකක් තියෙන්න ඕන දැන්. ඔය බිස්නස් එකක් කරනව නම් සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව ලොකු වැඩ කරන ව්‍යාපාරයක් නම් කළු ඇටිවත් කිරීම යන්ත්‍ර, කැඩුණු සල් වෙන් කරගැනීම යන්ත්‍ර, මේ වගේ නිෂ්පාදන පෙළක්ම තියෙනවා. කණු දෙකේ වෙට යන්ත්‍රයට අමතරව පුංචිට කරන අයට ස්ටීම් බට්ට තියෙනවා. තව තියෙනවා.
1: ඒ වගේම තමයි දැන් ඔය අඹරු මාෂිත මොන හරි ව්‍යාපාරයක් කරන්න කැමති නම් අඹරු යන්ත්‍ර වගේ පොල් දෙහි ඉදර යන්ත්‍රත් වාර ගන්න පුළුවන් කැමති නෝ. මේ හැම යන්ත්‍රයක්ම වට අවශ්‍ය ධාරිතා වලින් අවශ්‍ය මාදිලි වලින් ගන්න පුළුවන්. ඒකට යන්න ඕන හොඳම දර තමයි නොම්බර 30 කැල්හේන පාර මහර්ගෙම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාකාව කියලා කියන්නේ.
0: ඔයාගේ මොනවාද අස්ති සම්බන්ධව?
1: හා?
0: ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපිට අස්ති සම්බන්ධව ප්‍රශ්න තියෙන්න පුළුවන්.
1: ඒ
0: වගේම සන්ධි සම්බන්ධව ප්‍රශ්න තියෙන්න පුළුවන්.
1: ඕකේ.
0: සන්ධි විසන්ධි වෙලා තියෙන්න පුළුවන්. නේද?
1: ඒකනේ ඒ වගේ ප්‍රශ්න අපිට තියෙන්නේ.
0: ඔයාගේ ප්‍රශ්න තියෙනවා. සන්ධි විසන්ධි වෙච්ච ඒවා නම් මේකෙන් කොට දාන්න බෑ. ඒකට ඔයා ડોක්ටර් කෙනෙක් ළඟට යන්න. හැබැයි ඔයාට සන්ධි වේදනාවක් තියෙනවා නම්
1: අපිට කොට දාන්න පුළුවන්.
0: මේකෙන් කොට දාන්න අපිට බෑ. අපි කොට දැම්මොත් ඔයා කොට නෙමෙයි දාන්න වෙන්නේ යට. ඒක නිසා මේ සන්ධි සම්බන්ධ ප්‍රශ්න තියෙන නම් ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් අරගෙන පාවිච්චි කරන්න ෆැඩ්නා. ඉතින් මේකෙන් ඔයාට හොඳ සුවයක් ලබා ගන්න පුළුවන්. කාර්යාලයට යනකොට, ඔෆිස් එකට වැඩ කරන තැනකට යනකොට ඕනම තැනකට තියෙන වේදනාවක් අවම කරගෙන අඩු කරගෙන නැති කරගෙන යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ මේක ගාගෙන ගියා කියලා කවුරුවත් අහන්නේ
1: නැහැ.
0: ඔයාට කොන්දේ අමාරුවක් තියනා නේද? අද මේවා ගාගෙන ආවා නේද?
1: දෙලරිදනවා නේද?
0: ආගේ වලලු කරර ඉදෙනවා නේද? ආ මේ මොන හරි ගෑව නේද?
1: ඒකනේ. එහෙම අහන්න බෑ උන්නේ.
0: එහෙම අහන්නේ. ඊට පස්සේ නිකන් අප්‍රසන්න බවක් පෙන්නන ඕ මෙයා ළඟ තියෙන ගඳ.
1: ඒකනේ.
0: පාවෙනවා. මොනවදනේ ගාගෙන ආවේ?
1: ඉන්න බෑ මේ පැත්ත පලාති කියලා කියනවා.
0: එහෙම කියන්නේ.
1: හහ.
0: හරිද ඔයාට මේ ඇක්ටිව් ප්ලස් ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගන්න ගියා කියලා කවුරුත් දන්නේ
1: නැහැ.
0: වාගේ වේදනාව නැතිනකනම් අනිවාර්යයෙන්ම වෙනවා.
1: ඉක්මනට හැමර ඇබ්සෝබ් වෙනවා. ඉතින් ආට පුලංකම තියෙන ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න සිරසියක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි මේ නිෂ්පාදනය කළ තියෙන. ඒ වගේම ආයුර්වේද සංස්ථාවන තොන නිෂ්පා ආයුර්වේද සංස්ථාවෙන් සහතික කළ තියෙන නිසා ආට පුලංකම තියෙන බයක් සැකයක් නැතුව ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් දිවෙන පුරා තියෙන ෆාමසිස් වලින් සුපිරිවෙන්සල් වලින් මිලදී ගන්න.
0: අවස 5:45 වෙලාව අපි ප්‍රවෘත්ති සිරස්තල අහලා
1: අය හම්බ වෙමු.
2: Radio ITN Lakkanda Pravruthi Savsahaya Theater Balapuruthu Anna Sama

0: සංගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
2: මේකේ බන්දනාකාර ලිදහරින්ගේ දේහයන් දිවස් වෙත ජීවිත දෙකක් අහිමි කළ අට දෙනෙකුට මරණ තටුවම. දකුණු ආසියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකය ශ්‍රී ලංකාවේ. ට්‍රම්ප්ගේ තීරණය.
3: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවේ

0: ආනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
1: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
2: ලකන්ද රේඩියෝ ITN.
3: පහයි විනාඩි 57යි වෙලාව. හවස 6 වෙන තව විනාඩි 3යි තියෙන්නේ. RDB බැංකුවත් එක ගනුදෙනු කරනවාට ආට පුළුවන් ඉහළම පොලියක් වාගේ ස්ථාවර තන්පතුවට ලබා ගන්න මුදලට ආරක්ෂාවත් එක්කම ශාකා 272ක් තියෙන දිවෙනපුරාම ගනුදෙනු කරන්න හරිම පහසුවෙන් පුළුවන්කම තියෙන නිසා
4: රාජ්‍ය බැංකුවේ සුරක්ෂිතභාවය ඉහළම රැකවරණයත් එක්ක නොඅට පුළුවන්කම තියෙන විශ්වාසයේ වගකීමෙන් RDB බැංකුවට යන්න ඉහළ වාගේ ස්ථාවර තන්පතුව ආරම්භ කරන එකට අවශ්‍ය කරන ඉහළම පොලිය දැන් ඔයාට ලැබෙනවා RDB බැංකුවෙන්.
3: ඒ වගේම තමයි ගෙදර කෑම වේල රසවත් කරන විජේ නිෂ්පාදන එකතු කරගන්න කෑම වේලට ලුණු පැකට් එකේ ඉඳලා හැම දෙයක්ම මිරිස්කුඩු තුන පහ ටික කහකුඩු ටික මේ හැම දෙයක්ම අරගන්න පුළුවන් විජේ නමත් එක්ක රසකාරක වර්ණකාරක කෘතිම දේවල් නැතුව ඔයා හදාගන්න කෑම එක හරිම රසවත්ව අරගෙන යන්න වාගේ පිළිගන්වන්න වාගේ දරුවන්ට නෑදෑයන්ට වැඩිහිටියන්ට මේ හැම කෙනෙක්ටම පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන එකතු කරගත්තු දේ.
4: අපේ රස නාටය සමර බෙදෙන විජේ නිෂ්පාදන 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි අපිට ලැබෙන්නේ. එනිසාට බය සැකයක් නැතුව ඔයා හදාගන්න කෑම වේලට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන. ඉතින් විජේ නිෂ්පාදන කියලා කිව්වහම කුළුබඩු ටික හැම ගෙදරකම හැම ගෘහණියක්ම කුස්සියේ තියෙනවා කියලා අපි දන්නවා. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ විජේ නමින් ආදී අධ්‍යාපපිටි නෝඩල්ස් තෝසපිටි මේ ඕනම දෙයක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ලැගම වෙලෙන් සැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙලෙන් සැලෙන් වෙන්න පුළුවන්, ආට මිලදී ගන්න පුළුවන් අනුකර නිෂ්පාදවලට රැවෙන්නේ නැතුව විජේ ලාංඡනයේ තිනවද කියලා බලලම ඒ නිෂ්පාදන මිලදී ගන්න.
3: සිංදු අකහන එකතු කරගන්න කියලා සිතු මේ වගේම ජීවන්ත රසික ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේදී ප්‍රෝග්‍රෑම් එක අහගෙන. ඒ වගේම සම්පත් කරුණාගලින් මැසේජ් කළා තිනවා මේ වෙලාවේ ඉවනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා.
4: අනුරගම අනුලාවතී මේ වෙලාවේ එකතු කරගන්නවා මහතේ සිරිල් වගේම පුතා ප්‍රදීප් අනුෂිකා පුතා හර්ෂණ මේ හැමෝමත් එකතු කරගන්න කියලා තිනවා වෙනද වගේම ඔන්න අපිට

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: සවස් සන්ධ්‍යාවක් හවස 6යි විනාඩි 4යි දැන්.

0: හවසහයයි විනාඩි 12යි.
1: ටෙක්යා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
2: ජූලි 9 වැලිමඩ ජාතික පාසලේදී.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍යම තුනද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටෙක්යා සුරකිමු මගතොට.
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
6: Cool

0: හරි ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න අතර අපි මතක් කරන්න ඕන දැන් කෑම වේල රස ගන්වනක ඔයාට කරන්න තියෙන හොඳම විදිය තමයි විජය නිෂ්පාදනත් එක්ක કૃතිම දේවල් වලට වසවිසට රසකාරක වලට තැන දෙන්න එපා වගේ කෑම වේල රස ගන්ව ගන්න. ඒ හැමදේම වගේ සෞඛ්‍යයට තමයි හානිය වෙන්නේ. ඒ නිසා වගකීමෙන් විශ්වාසයෙන් 30 වසරක් තිස්සේ පාරිභෝගික විශ්වාසයත් එක්ක අපිට හඳුන්වා දෙන විජය නිෂ්පාදන අරගත්තොත් තමයි ඔයාගේ කෑම වේල රසය විතරක් නෙමෙයි ගුණේ පෝෂණය මේ හැම දෙයක්ම එකතු කරගන්න
1: විජය නිවහනෙන් ගැන නිෂ්පාදන වෙලදී ගන්නකොට ඔයා මතක තියාගන්න අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡනයේ තියෙනවද කියලා බලනම ඔයාගේ ළඟම වෙළඳසැලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: සුරේෂ් ඉන්දිකේ වගේම රමේෂ් අතුරු කට්ටියම එකතු කරගන්න කියලා අසන් සිද්ධුවකට මේ වෙලාවේ මැසේජ් කළා තියෙනවා නිට්ටබුවෙන්. ඒ වගේම කුලියා පිටින් අමරණාත් මැසේජ් කරනවා සිද්ධුවක් අහන්න එකතු කරගන්න කියලා. මේ හැමෝමත් එක්ක අපි අනව සිද්ධුවක් අහන්නේ.

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස 6යි විනාඩි 19යි වෙලාව. මේ වෙලාවට මතක් කරන්න ඕනේ වාගේ දැන් සංදි වේදනාවන් ඔන්න ආට ඉවරට මෙවර කරගන්න පුළයිකව තියෙන. ඒකට හොඳ නිෂ්පාදනයක් ඔයාලගම තියේදී තමයි ඔයා ඔය කොහෙන් හරි හොයාගන්න තෙලක් හැව නැත්නම් බාම් එකක් පාවිච්චි කරන්නේ. නෑ ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ සංදි වේදනා සදහටම නැති කරලා දාන්න. ඒක වෙනුවෙන් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන ෆැඩ්නා ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක. ඕනම සංදි වේදනාවකට දීර්ඝකාලීන විසඳුමක් දෙනවා ඔයාට ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. ඉතින් දවසේ ඕනම වෙලාවක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේක හරිම සුවදායි. ඒ නිසා කාර්යාලය වෙන්න පුළුවන්, වැඩ කරන තැන වෙන්න පුළුවන්. අනිත් අයට ප්‍රශ්නයක් නෑ. නැතන් හැමෝම ඔයාට අයියෝ මොනාද ගාගෙනාවි කියලා කියනවානේ. එහෙම නැතු ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා. හරිම සුවඳයි. ඉක්මනින් හැමත ඇබ්සෝබ් වෙන නිසා ඕන තැනක වාර ගාගෙන යන පුළුවන් වැකීම. අර ඉක්මන් සහනයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. රුපියල් 1920ක් වෙන පොඩි මුදලකට වාර පුළුවන්කම තියෙනවා. දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න. ඉතින් දිවයින පුරා තියෙන ෆාමසිස් සුපිරි වෙනසල් වලින් වාර පුළුවන්කම තියෙනවා. ඔන්න නම කියලාම ඉල්ලන්න ෆැඩ්නා ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: ඉවිනින් ්‍රයිවෙක් අපිත්තක තුලා හිටිය ගොඩක් දෙනෙක් හිටිය මැසේජ් කරන්න කතා කරන්න හැම දෙයක් එක්කම. තිය හැමෝ මදක් කරගෙන අපි යන්න කලින් වගේ වාසනාව ගැන පදක් කළ තමයි යන්න හදන්නේ. ගොබිසිත ලොතරයියක් අද අදම ගන්න මේ හැන්දෑවේ ඔබේ වාසනාව වෙන්නැති ළඟාවෙන්නේ නිසා යන ගමන් ගෙදර අරගෙන යන්න ගොබිසිත ලොතරයියක්. හෙට උදේ ඔයා වාසනාවන්තේ කෝටිපතියෙක් ජයග්‍රාහකයෙක් වෙලා තියෙන පුළුවන්.
2: ඉතින් අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරැය්ය. ඉතින් ඔයාට මෙතනදි පුළුවන්කම තියෙන ඔයාගේ හීන හැබෑ කරන ගොවිසත ලොතරැය්ය මිලදී අරගෙන ඔයා ජයග්‍රහකෙක් වෙන ගමන් ගොවි ජනතාවටත් ඒකෙන් සතස් සලසන්නේ. ඉතින් පුංචි රුපියල් 40ක් වියදම් කරලා ගොවිසත ලොතරැය්ය වැඩි වැඩිය මිලදී ගන්න.
1: එමනම් ඉතින් හදට අපි යනවා හයිමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මොන ගැහෙන බලාපොරොත්තුෙන් ගින්නක් මම චමිත්.
2: ගින්නක් නංගට සුබ දවසක් මම චාරු.

0: ධන අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතින් ගෙන්වා අපිත අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ක්‍රී වීකිටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අද මම තන්න බිදුව එකක හැතයි 479 5 79.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ඕනම සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: රස්තල
1: මියගිය බන්ධනාගාර ලිධාරින්ගේ දේහයන් දිවස් වෙත. මේ ගමු බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් සංවිධානය කනගාටුව පළ කරයි. බන්ධනාගාර සිදුවීම දේශපාලනීකරණය කිරීමට හදන විපක්ෂයට ඇමති බිමල්ගෙන් සැර පිළිතුරක්. දකුණු ආසියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකය ශ්‍රී ලංකාව බව ලොක් බැංකුව කියයි. ජීවිත දෙකක් අහිමි කළ 8 දෙනෙකුට මරණ දඬුවම. දහස් ගණනකට සිත සැලසෙන තබුත්තේ ගම ජල ව්‍යාපෘතිය දහවරදා ජනායිතියට. ට්‍රම්ප් ඉරාන සටන් විරාමයෙන් ඉවත් වෙයි. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ මිගමු බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලබා සිටි තවත් ලිධාරියෙකු අද මිය ගියා. මීට පෙර මිය ගිය ලිධාරීන් 7 දෙනාගේ දේහයන් පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර විශෝධන පුහුණු බතස්ථානයේ රැගෙන ආවා. අධිකරණ අමාත්‍යවරයා සහ බන්ධනාගාර ලිධාරීන් අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව එම දේහයන් ජාතින් වෙත බහර කෙරුණා. මෙම සිද්ධියට සාධාරණයක් ඉටුකන ලෙසයි ලිධාරීන් අමාත්‍යවරයාගෙන් එල්ලා සිටියේ. සෑම කරුණකටම සාධාරණ ඉටුකන බවට අමාත්‍යවරයා එහිදී පොරොන්දු වුණා.
2: නවල්ට කන්නෝ ගිටියේ නෑ සර්. ඔක්කොටම ගැහුවා ඔළුවට.
1: මෙම සිදුවීමෙන් මියගිය එක් ලිධාරියෙකු බුලත් සිංහල දෙල්මැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඔහු මාස 7ක බෙන්දිකගේ පියෙක්. මීගමු බන්ධනාගාර ගැටුමින් රෝෂාන් සංජීව නැමැති නියාමකවරයා අද මිය ගියා. ඔහුගේ අවසන් කටයුතු මුර්ගම් පෙළස්වඩ භූමියේදී සිදු කිරීමට නියමිතයි. මෙම කේදක වාචකයෙන් මිය ගිය BNN තරක නැමැති ලිධාරියා බලංගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මීගමු බන්ධනාගාරයේ ගැටුම විසඳීමට ගොස් සිටියදී ඔහු ඝාතනයට ලක් වුණේ. ගැටුමින් බන්ධනාගාර නිලධාරීවරයෙකු අනුරාධපුර පිහිම්පිකොල්ලෑ ප්‍රදේශයේ පදිංචි නිලක්ෂ රුවන්තිලක සිරිගේ මහතාද මිය ගියා. සිද්ධින් ජීවිතක්ෂයට පත් වූ රබුක්කන වැලිකද ප්‍රදේශයේ පදිංචි වසන්ත පුෂ්පකුමාර ලිධාරියාගේ දේහය ඔහුගේ නිවස වෙත රැගෙන විත් තිබෙනවා. ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද මිය ගිය බන්ධනාගාර නියාමකවරයා සමග මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මිගමු බන්ධනාගාරය ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශෝකයේ පළ කළා. බන්ධනාගාර ආරක්ෂාව ශක්තිමත් කිරීම, වැඳුම් තත්ත්වේ වැඩිදියුණු කිරීම සහ නිලධාරියාගේ යහපැවැත්ම ප්‍රවර්ධනය වෙනුවෙන් තාක්ෂණික සහයෝගිතාව ඇතුළු කාර්යයන්ට අඛණ්ඩ සහයෝගය ලබා දීමට සූදානම් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා සඳහන් කළා. තෝල් ලැබූ සිරු දෙනාට කණ්ඩම් සුවේද ප්‍රාර්ථනා කර තිබෙනවා. මෙම ඛේද වාචකයේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය සඳහා ප්‍රතිසංස්කරණවල වැදගත් කම අවධාරණය කර තිබෙනවා. ආරක්ෂාව සහ යහපැවැත්ම සම්බන්ධ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් හා මෙම ක්ෂේත්‍රයේ ඇතිවන අභියෝග මගහරවා ගැනීම සඳහා වැදගත් වන මාර්ගපතේශයන් සපයන බවයි ලිපිය මගින් පෙන්වා දී තිබෙන්නේ. සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට ස්වාධීන කමිටුවක් පත් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන තිබෙනවා. මීගමු බන්ධනාගාරයේ සිදු වූ අවාසනාවාද සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවද විමර්ශනයක් සිදු කරන බව එහි කොමසාරිස් නිමජී පුංචිහිවා මහතා සඳහන් කළා.
3: මේ වගේ තත්ත්වයක් ඇතිවීමේ පසුබිම හා
0: ඒ වගේම මේ සම්බන්ධයෙන් මේ සිද්ධිය කොයි ආකාරයෙන්ද මේ සිදුවෙන්න හේතුනේ කියන කාරණා පිළිබඳව විමර්ශනයක් කරන්න කොමිස් සභාව තීරණය කරලා තියෙනවා. ඒ අනුව අපේ විමර්ශන කණ්ඩායම් කීපයක්ම දැන් යොදවලා තියෙනවා. ඒ අය මේ විමර්ශන කටයුතු වල යෙදෙමින් සිටිනවා.
1: මේගමුව බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳව අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළවනා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. බරික්කාර මහතාද කරුණු ඉදිරිපත් කළා.
3: දිනපතා පාර්ලිමේන්තු උදෙම්මනේ පුද්ගලයා තමයි අපේ අධිකරණ ඇමතුමා. අද පැත්තවලාද නැහැ. ඇයි? දැන් කියයි මේ ගමුවට කියලා. ඕ 27ක් මැරුණායින් පස්සේ මොන වැඩද දැන්? හරිද? මේ ආණ්ඩුවට අපි කියන්නේ උද්දච්චකම අතහැරලා ඒ ශේෂ්ඨරයට සාධානව කරුණු මේ අහුන්කන් දීලිවරලා කරා නම් මීට වඩා ගොඩක් දේවල් කරගන්න පුළුවන්.
1: අමාත්‍ය විමල් රත්නායක මහතාද අදහස් පළ කළා.
4: අපි පිස්සු කලබල වුණාට අපි කලබල වෙන්නේ නැහැ. දැන් තමන් කතාවක් කරනවා මෙතන ඇති උද්දච්චයි කියලා. ඒ ගමන් කියනවා ජනතාවපත් කරලා ආපු මන්ත්‍රීවරු මම නා. මම ඡන්දෙන් එන ඕන මන්ත්‍රී කෙනෙක්. මං ගරු කරනවා. දාමර සම්පත් මන්ත්‍රීතුමා නඩු තියෙනවා. නමුත් එතුමා ඉලෙක්ටඩ්. මම එතුමාට කරන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීෙක් වශයෙන් මට කරන්න පුළුවන් හැමදේම මම කරනවා. ඒ නිසා අපි මන්ත්‍රීවරුන්ට ගරු කරන්න දන්නවා. මම ඇමතිකම කරද්දිත් නියෝජ්‍ය ඇමතිකම කරද්දිත් 2004 දී ඕනම පක්ෂක මන්ත්‍රී කෙනෙක්ගේ ඇමති කෙනෙක්ගේ ලියුම වෙනම මම ෆයිල් එකක් තියන් හිටිය මම ඒකට උත්තර දෙන්න. ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඉලෙක්ටඩ් ඩට සලකනවා. අපිට උද්දච්චය කෙනෙක් මිනිහා කියනවා පත්තලා පාපු මන්ත්‍රීවරු පොල්ලේ නිසා පාපිසිලු. මේ গোল্ডන් කාපට්. දැන් උදේ ආර මොකද්ද මේ පටියක් බඳන් හිටියක් අපි දැක්ක සෙට් එකක්. අපි අහන්න කැමති අපිත් බඳින්න ඕන කද්ද ඒක. නැත්නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කට්ටිය හිරේින නිසා වෙච්ච දෙයක්. නැත්නම් දැන් ගලවලා තින්නේ ඇයි? කවුද මේ මනෝරෝගයක් තින්නේ? ඔබතුමා ඩොක්ටර් කෙනෙක් නිසා කරුණා කරලා ක්ලිනික් එකක් දාන්න මේ පාර්ලිමේන්තුවේ මේ ලෙඩ්ුන්ට බෙහෙත් දෙන්න. පව් මේගොල්ල. ඔබතුමා දැක්කද අද හර්ෂනාමතුමා මෙතෙන්ට එන්නේ නැත්තේ? මට උදේ එතුමා කිව්වා. මම දැන් නජිත් මන්ත්‍රීතුමාත් ගියාද මන්ද එතෙන්ට? මම වටකලෑමතුමාටත් යන්න කිව්වා. අද උදේ තමයි මරා දමන ලද බන්ධනාගාර නිලධාරීන් රජයේ සේවකයන් බන්ධනාගාර මූලස්ථානට අවසන් ගෞරව සඳහා ගෙන්. ඔබතුමා දැක්කන එක බලන් ඉන්න අමාරු. සහෝදර නිලධාරී මහත්මහත්ින් කොච්චරම් ඒගොල්ලන් වේදනාවෙන් හැපෙනවද කියලා. ඒකට අවසන් ගෞරව දක්වන තමයි හර්ෂණමතුමා ගියේ. දැන් මම කියන්නේ මේ මෙයාගේ මේ කතාව ඒකේ බොඩි ලැන්ග්වේජ් එක තමයි බලන්න ඕනේ. 26ක් මරුණාද පස්සේ මොන පාර්ලිමේන්තුද කියලා කියන්නේ පුදුම සතුට. ඔබතුමා මම කියන්නේ බොඩි ලැන්ග්වේජ් එක බලන්න කියලා. එන්න මේ වගේ කට්ටිය මේ. අපිට දෙයියනේ අපි ජනතාව ඉන්නවනේ අපිට සාධාරණ සබුද්ධික විපක්ෂයක් දෙන්න. මේ පිස්සෝ ටික අයින් කරලා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර ගුණරත්න මහතාද අදහස් පළ කළා.
3: මද්රව්‍ය ජාවාරමේ හිටපු ගෝඩ් ෆාදර්ස්ලා 30කට වැඩි ගණනාවක් මෙතනට ගෙනල්ලා තියෙනවා. ආ දැන් වෙනකොට රැඳවුම් බන්දරාගාරවල ඉන්නවා. ඔවුන් එළියට එනකොට අධිකරණ කටයුතු වලදී එළියට එනකොට ඇතුළට එනකොට මොවුන් කියනවා අන්න මං අරයට සල්ලි දුන්නා හිටපු අන්න අර ඇමතිට දුන්නා මෙන්න මෙයාට දුන්නා මෙයත් ගත්තා අර පොලිස්පතිත් ගත්තා අරයත් ගත්තා කියන කාරණාව කියනවා. ඛේදනීය වූ දේශපාලන සංස්කෘතිය නිර්මාණය කරලා තිබුණා. ඒ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරමින් තිබෙනවා.
1: වයිස අවුරුද්දහසට අඩු දරුවට සමාජ බාධ්‍ය අවම කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු ඇති බව අග්‍රාබාධ්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. අන්තර්ජාලය හරහා දරුවන්ට සිදුවන හිංසන වැළැක්වීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකණ්ඩා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
5: ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමක් හෝ නොවේසේනම් සීමා කිරීමක් පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේද? එසේනම් ඒ සඳහා වන රජයේ ප්‍රතිපත්තිය කුමක්ද? ළමයින්ගේ සුරක්ෂිතතාවය සහ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ජාතික මට්ටමේ සාධනීය ක්‍රියාමාර්ග මොනවාද?
1: ජාතික ලබාරක්ෂක අධිකාරිය අවධානයද ඊට යොමු වෙති බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
6: ප්‍රශ්න අංක 1. ඔව්. මේ සම්බන්ධව ජාතික ලබාරක්ෂක අධිකාරිය අවධානය යොමුව ඇත. තවද අන්තර්ජාලය හරහා සිදුවන හිංසනයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා පරිවාස හා ලබාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් World Vision ආයතනය සමග එක්ව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව සඳහා සාක් සංවර්ධන අරමුදලේ මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීම සඳහා මූලික කටයුතු සිදු කරමින් පවතී. රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මූලික සාකච්ඡා මේ වන විට පවත්වනු ලබයි. තවද අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යුනිසෙෆ් සංවිධානයේ සහයෝගය ඇතිව ගුරුවරුන් සඳහා ඩිජිටල් නිපුණතා රාමුවක් සකස් කර ඇත. එහි අන්තර්ගත මොඩියුල 7න් එකක් ඔන්ලයින් සේෆ්ටි පිළිබඳ මොඩියුලයකි. මෙම මොඩියුල යටතේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන යටතේ පුහුණුකරුවන් 750ක් පමණ පුහුණු කර තිබේ. අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වන කාර්යසාධක බලකායේ මඟ පෙන්වීම යටතේ එම පුහුණුකරුවන් විසින් සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි තොරතුරු තාක්ෂණ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථාන 106ක් හරහා සියලුම විෂයන්ට අදාළ ගුරුවරුන් පුහුණු කිරීම මේ වන විට ආරම්භ කර ඇත. තවද පාසල් සිසුන් සඳහා වන ඔන්ලයින් සේෆ්ටි, සයිබර් සිකියුරිටි සහ ඩිජිටල් වෙල්බීන් පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයක් කාර්යසාධක බලකාය විසින් සකස් කරමින් පවතී. මෙම මාර්ගෝපදේශ සංග්‍රහය මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් කෙරෙනු ඇත. එමෙන්ම සිසුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා ඊතක්සලාව වෙබ් අඩවිය තුළද සයිබර් සිකියුරිටි පිළිබඳ දුරස්ථ අධ්‍යාපන පාඨමාලා මොඩියුලයක් ඇතුළත් කර ඇත. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් පළාත් මට්ටමින් සයිබර් සිකියුරිටි දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක්ද පවත්වා තිබේ. වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කිරීම හෝ සීමා කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වන මූලික සාකච්ඡාවක් විවිධ ආයතන සම්බන්ධ කරගනිමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කළ ඇත.
1: මේ අතර විපක්ෂ නායක සරිත් ප්‍රේමදාස මහතා යොමු කළ වරප්‍රසාද ප්‍රශ්නක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අමාත්‍ය බිමල්රත්නායක මහතා සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද එහිදී අදහස් පළ කළා.
7: මේ ස්ථාවර නියෝගයේ යටතේ 2026-07-08 දින මා විසින් ඉදිරිපත් කිරීමට නියමිත වූ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය ඛේදවාචකය පිළිබඳ ප්‍රශ්නය මම ඉදිරිපත් කරා.
8: මම දැනගන්නට කැමති විපක්ෂ නායකතුමා මේ ඉදිරිපත් කරන්නේ වරප්‍රසාද ප්‍රශ්නයක්ද 27-2ක්ද මොකද්ද මේ කරුණ කියන එක?
9: වරප්‍රසාද කඩ වුණා කියලා තමයි තුමා කියන්නේ.
8: ඉදිරිපත් කරන තිබුණේක දැන් කියන්නේ?
9: නෑ වරප්‍රසාද කඩවීම තමයි මේකේ කන්ටෙන්ට් එක අන්තිමට ගරු.
7: මම ගරු නායකතුමාට ඉදිරිපත් කරපු දේ තමයි මම මේ කියවන්නේ. වරප්‍රසාද ප්‍රශ්න. ඒ කියන්නේ මං අහපු ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරා. ඊයේ හැන්දෑවම ප්‍රතික්ෂේප කරා. විපක්ෂ නායකවරයා වශයෙන් පාර්ලිමේන්තු කාර්යභාරය හා වගකීම් ඉටු කිරීමට ඇති වරප්‍රසාදයට හානිවන බැවින්ද?
4: මම කියනවා ඔබතුමාට මේක සහමුලින්ම වැරදි ක්‍රමවේදයක් අද මෙතන කළේ. පාර්ලිමේන්තුවේ තිබෙන එක පිළිගත් ක්‍රමයක් තමයි කල්තැබීම් විවාදයක් පැවැත්වුවට පස්සේ ඒ හා සමාන දෙයක් සමහර අවස්ථා තිබිලා තියෙනවා. අවුරුද්දක් යනකනුත් දෙන්නේ නැහැ. ඊයේ දිනේදී අපි පැය 3ක් දුන්නා. ස්ථාර නියෝගනුව තියෙන පැය 2යි. පැය 1මාරේ ඇත්තරම තියෙන්නේ. අපි පැය 3ක් දුන්නා. ඒක විවාද කළා. ඒක විවාද කාට පස්සේ අද මොකක්ද මේ කරන්නේ? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කියලා කියන්නේ භාෂණයේ නිදහස තමයි. ඒ භාෂණයේ නිදහස 225ටම සැලකෙන්න ඕන නිසා, මේ සභාවේ එකම කටයුත්ත කතා කිරීම පමණක් නොවන නිසා, මේ ස්ථාර නියෝග වලින් ඒ භාෂණයේ නිදහස ක්‍රියාවට නගන්න ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී පිළිගත් ක්‍රමවේදයක් හදලා තිබෙනවා. ඒකෙන් උල්ලංඝනය වෙන්නේ ඉතුරු 224 දෙනාගේ ඔබතුමාගේ දැතුරු වරප්‍රසාද සහ මුලින්ම වැරදි දෙයක් මේ කලේ. ඒ නිසා මම ගරු කතානායක තුමන් ඉල්ලා සිටින මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න. මෙහෙම එහෙම වුණොත් එහෙම හැම කෙනාටම පුළුවන් වරප්‍රසාද කියලා එක එක ප්‍රකාශ කරන්න.
7: සභානායකතුමා කියනවා ඒක වැරදි කියලා, අපි කියනවා ඒක හරි කියලා.
8: මේ විහිළුවට ඉඩ දෙන්න එපා. මේ විහිළුවට ඉඩ දෙන්නත් එපා. මේ විහිළු කාණ්ඩ ඉඩ දෙන්නත් එපා. දැන් වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා 27-2 ප්‍රශ්නයකට අදාළ සියලු දේවල් පාර්ලිමේන්තුවේ කියවනවා. දැන් මේකට උත්තර දෙන්න ඔබතුමාද මේ ප්‍රශ්නෙට? 27-2 උත්තර දෙන්න ඕනේ.
7: මොකද කරන්නේ කොහොමද කියන්නේ?
8: කාටද කියන්නේ? කවුද මේක උත්තර දෙන්නේ? කතානායකතුමාද?
7: යොමු කරන්නේ ඔබතුමා කොහොමද කියන්නේ කරු කතානායකතුමා?
9: ඔව් පැහැදිලි. කරු මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා.
8: දෙන්න එපා මේ අවස්ථාව. මේවා මේ විහිළුවක් කළා තින්නේ.
9: හොඳයි.
8: මේ විහිළු කරුවට ගමක් නෑ. පාර්ලිමේන්තුවේ ඇතුළේ විහිළු කරු වෙන්න දෙන්න එපා.
1: දුගී බව තුරන් කිරීම සඳහා පවුල් එක කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර සනායක මහතා සඳහන් කළා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞබල කැන්වීමේ අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කළ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය හා ලබන වසරේ අයවැය යෝජනා පිළිබඳ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සමාජ සුබසාධන ක්‍රමවේදයන් යටතේ ප්‍රතිලාභ ලබන පවුල් සැබෑ ලෙසම සෞබලකෙන් වේදයන්ද මැනිය හැකි විධික්‍රමයක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ගොඩනැගීම රජයේ අරමුණක් වී තිබෙනවා. ප්‍රජා සංවර්ධන ඉලක්කරගත් ප්‍රජා ශක්ති වැඩසටහන සහ අනෙකුත් ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රාදේශීය සභා මට්ටමින් බෙදී ගොස් ඇති ආකාරය මෙන්ම ඒවායේ ප්‍රගතිය පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වුණා. අඩු ආදායම් ලාභයෙන් හුදෙක් සහනාධාර බතරොන්ද වඩොකිද අර්ධකාලීන ශ්‍රම දායකත්වයක් සඳහා යොමු කිරීම වැදගත් වන බවයි ජනාධිපති අනුකුමාර් සනක මහතා සඳහන් කළේ. දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය සහිත රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුව පවසනවා. එක පුද්ගල දළදේශ නිෂ්පාදිතයේ වර්ධන වේගය අතින් දකුණු ආසියාවේ පළමු ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත් වූ තිබෙනවා. 2024 වසරේ පැවති ඩොලර් 4545ක එක පුද්ගල දළදේශ නිෂ්පාදිතයගේ සිට 10ක ධනාත්මක වර්ධනයක් සටහන් කරමින් 2025 වන විට ඩොලර් 5002 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව කලාපයෙන් පෙරමුණගෙන තිබෙන්නේ බාලදිවයින පාකිස්තානය සහ ඉන්දියාව වැනි රටවල් අවිභවා යමෙන්. එම වාර්තාව අනුව බාලදිවයින සිට 9ක්, පාකිස්තානය සිට 8ක් සහ ඉන්දියාව සිට 4ක එක පුද්ගල දළදේශ නිෂ්පාදන වර්ධන වේගයක් පෙන්නුම් කරනවා. මෙය දිවරදි මූල්‍ය ප්‍රතිපත්තිය සහ ස්ථාවර කැමරාකඩ ඔස්සේ ශ්‍රී ලංකාව ලබාගත් සුවිශේෂී ආර්ථික ජයග්‍රහණයක් බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. දහස් ගණ්ඩකට සිත සැලසෙන තබුත්තේ ගම ජල ව්‍යාපෘතිය ලබන 10 වනදා ජනතා අයිතිටපත් කිරීමට නියමිතයි. ජනාධිපති අනුකුමාර් සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවයි අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ.
10: අනුරාධපුර තබුත්තේගම ජල ව්‍යාපෘතිය වැඩකටයුතු අවසන් කළ තියෙනවා. ජූලි 10 වෙනිදා ගරු ජනාධිපති අනුකුමාර් සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අපි තබුත්තේගම ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරන්න සූදානම් කළ තියෙනවා. අනුරාධපුර කැබිති කොල්ලෑව හොරෝපතාන ජල ව්‍යාපෘතිය වැඩකටයුතු ආරම්භ කරන්න සැලසුම් කළ තිනවා. එදිනම ජූලි 10 වෙනිදා ගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් කැබිති කොල්ලෑව හොරෝපතාන ජල ව්‍යාපෘතිය සඳහා මූල්‍ය සහයෝගය ලබා දෙන්නේ ජයිකා ආයතනය. එනිසා කැබිති කොල්ලෑව ජල ව්‍යාපෘතියේ සමාරම්භය සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිතුමත් සහභාගී වීමට නියමිතයි. තමුත්තේගම ජල ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමත් සහභාගී වෙන්නට නියමිතයි. පවුල් ලක්ෂ 3කට ජල සම්පාදන කටයුතු කරන්න පුළුවන් ධාරිතාවයක් යුක්ත ව්‍යාපෘති 2026 වසර ඇතුළත ආරම්භ කරන්න හෝ අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා දළ වශයෙන් රුපියල් බිලියන 175ක මුදලක් ශ්‍රී ලංකා රජය විසින් දරන්න සූදානම් කළ තියෙනවා. මේ වෙනකොට සමහර මුදල් වියදම් කළ තියෙනවා.
1: මාර්ග අනතුරු වැළැක්වීමේ අරමුණෙන් ක්ලීන් ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනිය එක්ව ක්‍රියාත්මක කරන ටේකියා සුරකුම් බගතට තවත් අධිරාග බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේදී සාර්ථකව අවසන් වුණා. ඒ පිළිබඳව තොරතුරු කෙරේ අපනියෝජිත ගිහන්ගේත් ඉෂේර.
11: ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව රටට වග කියන මාධ්‍ය නාලිකාව විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ආරම්භ කරන ලද ටේක්‍යා සුරකෙමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අධ්‍යයනයේ 15 වන වැඩසටහන අපි අද දවසේදී අතිසාර්ථකව නිමාවට පත් කරනු ලැබුවා. අපි අද දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරා ගන්න ලැබුවේ උපපලාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ වගේම බණ්ඩාරවෙල අධ්‍යාපන කොට්ටාසයට අයත් බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයයි මේ පැමිණි සියලුම දුවදරුවන්ට මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම එවැගේම හදිසි අනතුරකදී තුවාල ලබන පුද්ගලයෙකු අපි නිසියාකාරව ප්‍රථමාධාර ලබා දීලා ඔහුව රෝහල්ගත කරන ක්‍රමය මේ සියල්ලම අද දවසේදී ප්‍රායෝගික සහ න්‍යායාත්මකව දැනුවත් කිරීමට 19:90 සුවසැරිය විශේෂ ගිලන්රත් සේවයත් අපිත් එක්ක එකතු වෙලා හිටියා. ඉතින් අද දවසේදී මේ වැඩසටහන් මාලාවේ අපි 15 වන වැඩසටහන අතිසාර්ථකව මේ විදිහට නිමාවට පත් කරනවා. උපපලාත කේන්ද්‍ර කරගනිමින් බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් දැන් අපි ඊයේ දවසේදී මොනරාගල දිස්ත්‍රික්කයට ගියා. දැන් අද දවසේදී බදුල්ල දිස්ත්‍රික්කයට ආවා. එවැගේම අපි හෙට දවසේදී වැලිමඩ නගරයට යන සූදානමින් සිටිනේ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා. ඉතින් අපි හෙට දවසේදී හමුවීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයේ සිට ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති වෙනුවෙන් මම ගිහාන් ගීතිෂේ.
1: විදුල්පති එස්කේ සම්බන්ධයක මහතා පෙන්වා දුන්නේ මෙවැනි වැඩසටහන් සෑම දරුවෙක් වෙනුවෙන්ම පැවැත්විය යුතු බවයි. දරුවන් දෙ පිළිබඳ අදහස් පළ කළා.
12: වර්තමානයේ වෙනකොට මාර්ග අනතුරු ඉතාමත් අධික ලෙස පවතින අවධියක මෙවැනි වැඩසටහනක් රට පුරාම ක්‍රියාත්මක කිරීම නීතිය සහ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න ආකාරය පිළිබඳව මාර්ගයේ ගමන් කරන විට දැනුවත් කිරීමේ වැඩසටහන සෑම පාසලක සිටින දරුවෙකුටම ලැබිය යුතු මූලික අධ්‍යාපනයක්.
13: අද දවසේ අපිට ගොඩක් වටිනවා රථවාහන මූලස්ථාන පොලිසිය විසින් අපි ප්‍රායෝගිකවම අද ගොඩක් දැනුවත් කරා. පාරේ වෙන මාර්ග අනතුරු ඔක්කොම ගැන අපි දැනුවත් වුණා.
14: මාර්ගයේදී ගමන් කර කරන්න ඕනේ මොන ආකාරයටද මාර්ගයේ රීදු අන්තරු සිදුවන්නේ කෙසේද යන්න ගොඩක් දේවල් කියලා දුන්නා.
13: හොඳ සංදර්ශනයක් පෙන්නවා. පෙන්නපු මාමලාටත් පොලිස් මාමලාටත් නැන්දලාටත් බොහොම ස්තුතියි.
1: රාජ්‍ය මුදල් අභාවිත කිරීමේ චෝදනාවට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් එකනක් යන අයට එරෙහිව විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් ගණ්ඩා නීතිමය පීවර පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරත්වයේ දැනුම් දීම සඳහා අදාළ නඩුව සැප්තැම්බර් 30 වනදා කැඳවර ලෙසයි කොටුව බහිස්වාත් අධිකරණය නියෝග කළේ. 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් රුපියල් 160,000කට වැඩි රාජ්‍ය මුදල් ප්‍රමාණයක් පෞද්ගලික සංචාරක සඳහා වැය කිරීම තුළින් රාජ්‍ය මුදල් අභාවිත කළ බවට සැකපිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ ලේකම්වරයා වූ සමන් එකනායක යනට චෝදනා එල්ල වී තිබෙනවා. එම සිද්ධිය අදාළව ඔවුන් මේ වන විට ඇප මත මුදා හැර තිබෙනවා. පුද්ගල ඝාතන චෝදනාවකට වරදකරුවන් වූ 8 දෙනෙකුට කොළඹ බහදිකරණයේ මරණ දඬුවම නියම කළා. 1997 වසරේ සැප්තැම්බර් මාස 21 වනදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ බහදිකරණ බලසීමාවට අයත් තාරාවත් ප්‍රදේශයේදී ද්විපුද්ගල ඝාතනයක් සහ තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට නඩු පවරා තිබුණා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 8 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමටයි කොළඹ බහදිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාකල මහතා නියෝග කළේ. ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 63,839ක්. ඉන් වැඩිම පිරිසවද 12,968 දෙනෙකු වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් 12,929 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය වෛද්‍යධාරී කොට්ටාස 142ක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. ඩෙංගු දුරතුරන් කිරීම සඳහා පරීක්ෂා කිරීම සහ පිරිසිදු කිරීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මකයි. බණ්ඩාරගබ සෞඛ්‍ය වෛද්‍යධාරී කාර්යාලයේ මූලිකත්වයෙන් සිදු කළ මදුරු වර්ධන වැඩසටහනකදී ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය 16 දෙනෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කුරුණෑගල නගරයේද ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ජාතික ඩෙංගු මර්ධනයේ කේවැඩ බලාධ්‍යක්ෂ කපිල කණ්ඩාකර මහතා අදහස් පළ කළා.
15: අද දින ඩෙංගු රෝගී තත්ත්වය ගැන කියතොත් දැනට අපිට වාර්තාවලදී රෝගීන් සංඛ්‍යාව 63,835 දක්වා වැඩි වෙලා තිබෙනවා. අද දවසේ ජූලි මාසෙට 8,451ක් වාර්තා වෙලා තිබෙනවා. මරණ සංඛ්‍යාව 42ක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේක දැන් මේ තත්ත්වය තාමත් ඒ විදිහම පවත්වාගෙන යනවා. බලාපොරොත්තු වෙනවා සියලුම ආයතන මේ සම්බන්ධව පළාත් පාලන ආයතන, සෞඛ්‍ය ආයතන ඒ සියල්ලක්ම සඳහා තමන්ගේ සම්පූර්ණ කැපවීම මේ ඇති කරගෙන මේක අවම කර ගැනීම සඳහා උත්සුක වෙයි කියලා ඒ ආයතනත් සමග ඒ හා සමාන මවගකීමක් තියෙනවා රටේ ජනතාවට. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ජනතාව මේකට සම්බන්ධ විය යුතුයි. තමන්ගේ අපි හැමදාම කියන විදිහට තමන්ගේ පරිශ්‍රය පිරිසිදු කරගත යුතු වෙනවා. සියලු දෙනාම ජනතාව සමහර විට තමන්ගේ අදහසක් ඇති මේ සෞඛ්‍ය අංශවලින් සහ එහෙම නැත්නම් පළාත් පාලන ආයතන වලින් ඇවිල්ලා තමන්ගේ පරිශ්‍රය පිරිසිදු කරගනී කියලා පිරිසිදු කරලා දෙයි කියලා. එහෙම කරන්න බෑ. ඉතින් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් අපිට තියෙන ප්‍රධානම කාර්යය තමයි රෝගී වෙච්ච ජනතාව සුව කර ගැනීම. ඉතින් ඒක මම හිතන්නේ මේ අද දවසේ සියලුම රෝහල් පරිම ධාරිතාවට පැමිණලා මේ දේ කරා තාමත් විශාල රෝගීන් පිරිසක් අපේ ප්‍රධාන රෝහල් වල ප්‍රතිකාර ගන්නවා. ඉතින් ඒක තමයි අපිට සෞඛ්‍ය අංශ වශයෙන් ඇවිල්ලා අපිට උපදෙස් දෙන්න පුළුවන්. ගවට පළාත් පාලන ආයතන වලට ඇවිල්ලා සීමිත පරිශ්‍රවල පිරිසිදු කර ගැනීම මේ අයට අදාළ තැන් වල. නමුත් ජනතාව දැනගතිය යුතු වෙනවා මේ පරිශ්‍ර තමන් පිරිසිදු කරගීම සඳහා. මොකද ලැබෙන ඒ අවාසනාවන්ත ප්‍රතිඵල ලැබෙන්නේ ජනතාවටම තමයි.
1: බත්තරබුල්ලේ සෞඛ්‍ය වෛද්‍යාධාරී කාර්යාලය ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළා. කඩුවෙල් නගර අධිපති රංජිත් ජලල් මහතාද ඊට එක්ව සිටියා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩ්‍රාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එහිදී අදහස් පළ කළා.
16: සියලුම මහජනතාවගේ කාරුණික සහයෝගය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද අපි දැක්ව දෙයක් තමයි විශේෂයෙන් පොදු ස්ථානවල අපි කීට විද්‍යා සමීක්ෂණ අනුව මදුරුවන් බෝවෙන්ද තියෙන ප්‍රමණතාවය වැඩි වෙලා තියෙන විශේෂයෙන් පාසල්, රජයේ ආයතන, ආගමික ස්ථාන, විශේෂයෙන් මේ වගේ ඉදිකිරීම කරන ස්ථාන. ඉතින් ඒවා පිරිසුදු කිරීම අපි සියලු දෙනාගේම වගකීම. තමන්ගේ ගෙදර සුද්ධ කරගන්න ගත් අපේ වගකීම. කසල බැහැර කිරීම සහ ඒ කසල බැහැර කරාට පස්සේ ඒවා මං හිතන්නේ ප්‍රාදේශ සභාව හෝ නැත්නම් මහනගර සභාව මගින් ඉතාමත්ම විධිමත් ලෙස ඒවා ඉවත් කළ යුතුයි. මේ ටික අපිට කරගන්න පුළුවන් නම් එනවා අපිට මේ ඉහළ යන රෝගීන් ප්‍රමාණය, වාතාවරණ රෝගීන් ප්‍රමාණය අපිට නැවතත් අඩු කරගන්න හැකි වෙයි.
1: අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ ඩනක්කර මහතා නිකුත් කළ අතිවිශේෂ ගැස නිවේදනයක් මගින් ගාල්ල මහමුදුර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට නියම කර තිබෙනවා. බන්ධනාගාර ආඥා පනතේ දෙවන වගන්ති යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුවයි එම නිවේදනය නිකුත් කර තිබෙන්නේ. ඒ අනුව මහමුදුර ඩබින් මෙම බන්ධනාගාරය පිහිටුවීමට කටයුතු යොදා තිබෙනවා. අල්ලස් කොමිසම් බගින් අත්තරඟුට ගත් හිටපු අබාතය ජගත් පුෂ්කුමාර මහතා ඇපමත මුදා හැර තිබෙනවා. දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම් බගින් ඔහු අද පෙරවරුවේ අත්තරඟුට ගෙන තිබෙනවා. 2014 ඌව පළාත් සභාවේ මැතිවරණය ප්‍රකාශන පත් කර තිබියදී රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පෝස්ටර් හා අත්පත්‍රිකා 250,000ක් මුද්‍රණය කර තිබුණා. ඒ සඳහා හලාවත හා කුණ්ඩෑගල වැවිලි සමාගම් මගින් රුපියල් 26,85,000ක මුදලක් වැය කිරීම එක් චෝදනාවක්. 2013 හා 2014 බැයි පෙරපාලි වලට සහභාගී වන්නන්ට හලාවත වැවිලි සමාගමේ ටී ෂර්ට් 2000ක් සහ සාරි 1500 බැගින්ද කුණ්ඩෑගල වැවිලි සමාගමෙන් ටී ෂර්ට් 2000ක් සහ සාරි 1500 බැගින් ලබා දීමට ලෙදහරින් පෙළඹවීමද ඔහුට එරෙහි තවත් චෝදනාවක්. හෙටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන බහිස්ත්‍රාත් අධික නිටි ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි අපබත බුද හැර තිබෙන්නේ. ඉරාන යුද්ධය අවසන් කිරීමේ අවබෝධතාගේ විසුව අවසන් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. හෝමුස් සමුද්‍ර සන්ධි ආසන ප්‍රදේශයේදී ඉරානය කටාර් සහ සෞදි ඉන්ද නෞකාවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් ඉරානය එහි වගකීම බාරගෙන නැහැ. ඊට ප්‍රතිචාර ලෙස ඇමරිකාව ඉරානයේ ප්‍රදේශයේ කිහිපයකට ප්‍රහාර එල්ල කළා. එදා අතුරුව ඉරානය බහරීනය හා කුවේටයේ පිහිටි ඇමරිකා හමුදා මූලස්ථාන රසකට ප්‍රහාර එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට 1.0ක් ලෙස ජය කැඩීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ දෙවන තරගයේ ජය පරිදුවෙන් තොරව අවසන් වීමත් සමග දෙරට අතර පන්තුවාර 20 තරගාවලියද 2-1ක් ලෙස ජය කැඩීමට කොදෙව් කණ්ඩායමට හැකි වුණා. එක් දින තරගාවලිය 1.0ක් ලෙස ජය කතේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් නිවෙස් වෙත. මේ ගමු බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් සංවිධානය කනගාටුව පළ කරයි. බන්ධනාගාර සිදුවීම දේශපාලනීකරණය කිරීමට හදන විපක්ෂයට ඇමති බිමල්ගෙන් සැර පිළිතුරක්. දකුණු ආසියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයේ ශ්‍රී ලංකාව බව ලෝක බැංකුව කියයි. ජීවිත දෙකක් අහිමි කළ 8 දෙනෙකුට මරණ දඬුවම. දහස් ගණනකට සිට සැලසෙන තමුත්තේ ගම ජල ව්‍යාපෘතිය ධවනදා ජනායිතියට. ට්‍රම්ප් ඉරාන ස්ටන් විරාමෙන් ඉවත් වෙයි. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
17: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
18: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
19: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
20: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 100,00,000 ප්‍රථම ත්‍යාග 20,00,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,000,000,000 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අමතන්න 011176679
0: සන්තතිය තහර
1: සංගීත රසකාමේ ආදරණීය රසවතුනේ ආදරණීය ඔබේ මත් මතක අවදි කරමින් බොහොම ආදරණීය සුන්දරණීය ප්‍රාසංගික අත්දැකීමක් විඳ ගන්නට අදත් මේ වේදිකාව ඉදිරිපස අසුන්ගත් ඔබ සියලු දෙනා බොහොම ආදරෙන් සෙනෙහසින් පිළිගන්නවා. රසවතුනේ ආනන්දෙන් නැරඹි ගමන් මගක ප්‍රඥාව කරා පියවර නගන්නට ප්‍රේමණීය සප්තස්වර හඬවන්නටත් අරුත්බර පදවැල් ගයන්නටත් අපේ රටේ ප්‍රවීණයන්ත්‍රිත්වයකගේ සහභාගිත්වයෙන් අවසරයි සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය මෙලෙසින් ආරම්භන්නට. රසවතුනි ඔබට රසවත් ප්‍රාසංගික අත්දැකීමක් සමීප කරන්නට අදත් TM ජයරත්න ප්‍රවීණ ගායන වේදිකාවේ ඉවගේම විශාරද නිර්මලා රණතුංග ප්‍රවීණ ගායන ශිල්පිනියගේ ඉවගේම විශාරද බණ්ඩාර අතාවුද ප්‍රවීණ ගායන වේදිකාවේ ස්වරාලංකාරයෙන් රසවතුනි මේ ඇරඹෙන්නේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයයි. ඔබේ අත්පොල සම්ප්‍රසාදය මැද බොහොම ආදරෙන් සෙනෙහසින් අදත් වේදිකාවේ සිට ගුවනාරා ඔබේ දෙසවනට සමීප කරන සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණේ අපි මధుර ස්වරයෙන් අරුත්බර ගීතයෙන් අතීත මතකයන් නවදි කරගනිමින් ආරම්භන්නට අවසරයි. රසවතුනි ඒ වෙනුවෙන් අපේ හොඳ අත්පොල් සම්ප්‍රසාදයකින් ආරාධනා කර මුලින්ම අද සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණයේ ගයන්නට TM ජයරත්න ප්‍රවීණ ගායන වේදිකාවට
4: සමටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරගමින් පිළිගන්නවා සමුනාසලා සියලු දෙනාම. අදත් අපි මොන ගැහෙනවා ලක්හඬ මියුරු මියසිය ගීත ප්‍රසංගය තුලින් කවදත් අපට ආරාධනා කරනවා දසුන් වසන්ත මේ ප්‍රසංගී නිෂ්පාදකවරයා හැටියට. ඉතින් අදත් අප මුණ ගැහෙනවා මේ ප්‍රසංගය තුලින් අප ගීත කීපයක්ම තෝරා ගත්තා තමන්නාසලාගේ සවන්පත් මිහිරෙන් පුරවාලන්නට. මුල්ම ගීතය ලෙස මම ඉදිරිපත් කරනවා මගේ මේ සරලගී වැඩසටහනක් සඳහා තමා ගුවන් විදුලියේදී මේ ගීතේ මුලින්ම ගායනා කළේ. පසුව CD තැටියක් සඳහාත් ගායනා කළා. ජනප්‍රියත්වයේ ඉහළටම වාගේ පැමිණි ගීතයක් මේ. මට මේ ගීතේ ලියා දෙන්නේ මගේ දයාබර බින්දර මාලනි, මාලනි ජයරත්න. සංගීතවත් කළේ මේ තනු නාද රටාව නාද සිත්තමල ඉතාම මැනවින්ම කරලා දුන්නේ අපට අපේ සහෘද සංගීතඥ රෝහණ වීරසිංහයන්. ඉතින් අමතක නොවන ඉතිහාසයට එක්වන ගීතයක් හැටියට තමා අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී කියන මේ ගීතයට තැන ලැබෙන්නේ. හොඳයි, මම හිතනවා කවුරුත් සතුටේ මේ ගීතය අසන්නට. මම දැන් ඉදිරිපත් කරන්න සූදානම් ගීතය කියලා අහලා බලමු.

අප මීළඟට ගයන ගීතය හැමෝම අහලා පුරුදු ගීතයක්. මේක මම හිතන අවුරුදු ගණනාවක්ම තමුන්නාන්සලාගේ සවන්පත් අතරේ නින්නාද වුණු ගීතයක් හැටියටයි මම දකින්නේ. ඔබ හා මෙම අතිනත් තරන් අපගේ ලොවේ තනි වූ එදා කියන මේ ගීතය. මේ ගීතය ලියා තිබෙන්නේ නව සඳහන් වෙනවා තැටියේ. ඒ ලියපු ගීතයේ කොළේ යට තියෙන්නේ විමලා රංජනී පීරිස් කියන නම. නමුත් එබඳු ශිල්පගේ පද රචි කාව්‍යයක් මම කවදාවත් මුණ ගැහිලත් නැහැ, මට හම්බෙලත් නැහැ, කතා කරලත් නැහැ. කොයි හැටි වෙතත් මම ශබ්දාගාරයේ දී ගීතය පටිගත කළා. සංගීතවත් කළේ මේ ගීතයට මැනවින් හොඳ තනුවක් යොදලා H.M. ජයවර්ධන නැමැති අපේ සහෘද සංගීතඥයා. මම අර මුලදී ඇයි තමුන්නාසලාට එහෙම කීවේ මේ ගේපද රචි කාව්‍ය මට මුණ ගැහිලා නැහැ කියලා. මොකද හේතුවක් තියෙනවා. ගුවන්විදුලියේදී මේක මේ ගීතය පටිගත කළේ. එතෙන්දී මට එවකට නිෂ්පාදකවරිය හැටියට සිටි GSB රාණි පෙරේරා මහත්මිය තමයි මට කතා කළේ ගීතයක් තියෙනවා ගයන්නට ඕන කියලා. ඉතින් බාරගත්තා. අපි වැඩේ කළා. වෙනදාගේ කවුරුත් හිටියේ නැහැ ශබ්දාගාරය තුල ලියපු කෙනා පේන්නවත් හිටියේ නැහැ. නමුත් වසර ගණනාවක් ගියාට පසුව තමයි ආරංචිය ලැබෙන්නේ මට එතුමියගෙන්ම. ඒ ගීතය ලියා තිබෙන්නේ වෙන කවුරුත් නෙමේ, එවකට ගුවන්විදුලියේ සිටි අධ්‍යක්ෂ ජනරාල්වරයා වන රිජ්වේ තිලකරත්න මහත්මයා බව. ඉතින් එතුමාගේ එතන ඉඳගෙනම නම ලීවේ නැත්තේ කොයි තරම් නිහතමානී වෙලාද කලි. ඒ බැරි වෙලාවත් නම ලිව්වා නම් එහෙම ඕක ඉතින් තොර තෝංචයක් නැතුව වාදනය වෙන්න ගන්නවානේ. ඒ නිසා එතුමා එක මම දුරදිග බලලා ඒ විදිහට කටයුතු කළේ. WRP කියන මුල් ලකුණු වෙනුවට අන්වර්ථ නාමය යෙදුවා W එකෙන් විමලා R රංජනී P පීරිස් හැටියට. ඉතින් කොයි හැටි වෙතත් හොඳ ගීතයක් එතුමා ලෝකයට දායාද කළා. අපට ඒ ගීතය ගැයීමේ පිනත් ලැබෙනවා. අහලා බලමු මේ ගීතය කොහොමද කියලා.

මේ මෙවුරු මියසිය සංගීත ප්‍රසංගයේදී මීළඟට ගැයෙන ගීතය කුරහන් යායේ සඳ උතුරාගෙන කියන ගීතය. තමුන්වන්සලා මීට පෙරදී අනන්තවත් අහලා ඇති මේ ගීතය. මේ ගීතය අපට ලියා දෙන්නේ අපේ හිතවතා ගේ පද රචක දෙල්තොට චන්ද්‍රපාලයන්. මැනවින් සංගීතයේ යොදලා තනු නිර්මාණය කරලා එය හැඩවැඩ ගැන්වුවේ සංගීතඥ ස්ටැන්ලි පීරිස් මහත්මයා. මේ දෙදෙනා ගැනත් කනගාටු වෙනත් මතක් කරන්නට ඕනේ. මේ දෙදෙනාත් අද අපාතර නැහැ. කලින් වතාවකදීත් මට මතකයි කියවුනා ස්ටැන්ලි පීරිස් මහත්තයා පිළිබඳව වෙනවා. එතුමත් වියෝ වෙච්ච වසර ගාණක් වෙනවා වියෝ වෙලා. දෙල්තොට චන්ද්‍රපාල මහත්මයාත් අපෙන් වියෝ වුණා. ඉතින් ඒ අයට මේ ගයන හැම අවස්ථාවකදීම මම ඒ ගීතේ ඔවුන්ට උපහාර වේවා, උපහාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි ගීතය ගයන්නේ. හොඳයි හිතවතුනි, අපි අහමු ඒ ගීතේ.

අප මීළඟට ගයන ගීතය තමුණන්සර බෙහෙවින්ම ඇලුම් කරන ගීයක් කිව්වොත් එක නිවැරදි කියන එක තමයි මට හැඟෙන්නේ. අපිට මේ ගීතය ලියා දෙන්නේ රංජිත් වීරසිංහ නමැති ගේ පද රචකයාණන්. එතුමා අපිට ලියා දුන්න තව ගීතයක් තියෙනවා මේ ගීතය හා බැඳුණු. ඒකත් මම මතක් කළ යුතුයි. දැන් ගයන්නේ ඒහි අනිත් බැඳුණු ගීතේ. මතකද ඔබට මා ගැයු කොමා පැතුව බෙආදරී ගීතේ? ඒ ගීතේ ලිව්වෙත් මේ කියන රංජිත් වීරසිංහ නමැති ගේ පද රචකයාණන්මයි. ඉතින් මේ ගීතේ ලිව්වෙත් එතුමාමයි. සංගීතවත් කරන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. මේ චිත්‍රපට ගීතයක් නෑදෑයෝ චිත්‍රපටය සඳහා මා ගැයූ 1978 වසරේදී ගැයුණු මේ ගීතය සැනසුම් සුසුමන් පාවීලා කියන මේ ගීතය අහලා බලන්න කොහොමද කියලා.

0: ඒ සත්තස්වර මෙහෙරයාවෙන් බොහොම රසවත් විදිහට බොහොම හැඟුම්බර විදිහට අතීත මතකයන් අවදි කරගන්නෙමින් අපේ මුවග රැඳුණු ගීතාවලියක් ජලිත් ආදරණීය මතකයන් අවදි කරගනිමින් සඳදිය දහර ඇරඹුමේදීම අපි රසවින්දා. TM චෛරත්න ප්‍රවීණ ගායන ශිල්පියට බොහොම සුති. අද සඳදිය දහර ආරම්භයේදීම අපේ මත් මතකයන් එලෙසින් අවදි කරාට රසවතුනේ TM ජයරත්න ස්වරයෙන් එලෙසින් අපූර්වත්වයෙන් නැරඹුණු සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය අපි සූදානම් මීළඟට ඇයගේ හඬින් රස ගන්වන්නට. ඊට මත්තෙන් අපිට අනුග්‍රහයකතු කරන අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපිට අනුග්‍රහයකතු කරන්න අපිත් සමග නත්වල් බැඳගෙන ඉන්නවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. අංකිකේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දැන් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පහසුකම් සංසලා තියෙනවා. නම්බර 31 ඇල්හෙන පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ වගේම අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා ජාතික ලොතරැයි මණ්ඩලය. රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දෙවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් විරාදුන් ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර් ලොතරැයිය. මුදල් හිණියේ වගේම සුපිරි මෝටර රථයක සිහිනය සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් සෙනෙහසින් සිහිපත් කරනවා. හොඳයි, එමනම් ආදරණීය සහෘද රසවතුනි, TM ජයරත්න ස්වරයෙන් ඉතාමත්ම රසවත්ව ආරඹුණු මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණේ මිලඟට රස ගන්වන්නට අපි හොඳ අත්පො සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු විශාරද නිර්මලා රණතුංග ප්‍රවීණ ගායන ශිල්පිනියට.
1: බොහොම ස්තුතියි දසුන්. අදත් මට ගීත ගායනා කරන්න ආරාධනා කිරීම ගැන, ඒ වගේම මගේ ආදර රසික පිරිස හමුවන්න මේ ලබා දුන් අවස්ථාව ගැන ගොඩක් ස්තුතියි. අදත් මම ගීත කීපයක්ම ඔබ වෙනුවෙන් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මම මුලින්ම තෝරගත්ත මව්ගුණ ගීතයක් ගායනා කරන්න. මේ ගීතය ගැන මම පොඩ්ඩක් කතා කරන්න. මේ ගීතය මම මුලින්ම ගායනා කරේ රාග ධාරා කියන වැඩසටහනට. එහිදී මගේ මහත්තය විජේරත්න රණතුංග, විජේ තමයි මේ වැඩසටහන බාරගත්තේ කරන්න. ඉතින් මේ වැඩසටහනේදී මේ ඉපදුණු දාමා හඬා වැටෙන්නේ නැති, අම්මේ ඔබ හිනහෙන්නේ නැති කියන ගීතේ, මේ ගීතේ තෝරගන්නකොට මට ඕනකම තිබුණා මගේ අම්මා වෙනුවෙන් ගීතයක් ගායනා කරන්න. ඉතින් මම මේ පදවැල තෝරගත්තා. එතකොට විජේටත් ලොකු ආසාවක් තිබුණා එයාගේ අම්මා වෙනුවෙනුත් ගීතයක් නිර්මාණය කරන්න. ඉතින් ඒ අනුව මම මේ තෝරගත්ත මේ ගී පදවැල රචනා කරේ ජෝරංජිත් ගුණසේකර. මගේ විජේ තමයි මේ ගීතයට තනුව සංගීත නිර්මාණය කළේ. ඉතින් මේක මේ රාගාශ්‍රිත වැඩසටහනක් නිසා සාමාන්‍ය රසිකයව යොමු කරගන්න, මේ පැත්තට ශාස්ත්‍රීය අංශයට යොමු කරව ගන්න ගත්ත උත්සාහයක් තමයි මේ ගීතේ. මේක යමන් කියන රාගය ඇසුරු කරගෙන තමයි මේ ගීතේ නිර්මාණය වුණේ. ඉතින් අපි හමු මුලින්ම ඉපදුණු දාමා හඬා වැටෙන්නේ නැති, අම්මේ ඔබ හිනහෙන්නේ නැති.

මේ ළඟට මං ගායනා කරන්න තෝරගත්තේ විරහ ගීයක්. මේ ගීත රචනා කළේ චම්මින්ද වෙලගෙදර, සංගීතවත් කළේ විජේරත්න රණතුංග. මේ ගීතයට මං හුඟක් ඇලුම් කරනවා. මේ ගීතයේ අදහසත්, ඒ වගේම මේ ගීතයේ තනුව හා සංගීතය මං හුඟක්ම ඇලුම් කරනවා. ඔබ මේ ගීතය අහලා බලන්න, මං විඳින වින්දනයම ඔබටත් ලබන්න පුළුවන්ද කියලා. මේ දිනක් දෙදිනක් නොවේ, මහද රිදවූයේ ඔබ.

මීළඟට මං ඔබ වෙනුවෙන් ගායනා කරන්නම් මගේ පළවෙනි සරල ගී වැඩසටහනකට. ඒ කියන්නේ මම 1976 තමයි මගේ මුල්ම සරල ගී වැඩසටහන ඉදිරිපත් කළේ ඒ ශ්‍රේණියේ ශිල්පිනියක් හැටියට සමත් වෙලා. මෙහිදී මං ගායනා කළා මට මතකයි ගීත හතරක්. මේ ගීත හතරේ එක ගීතයක් තමයි මං දැන් මේ ඔබට ගායනා කරන්න සූදානම් වෙන මේ උයන්තිරේ කියන ගීතය. මේ ගීතය රචනා කළේ කුලරත්න ආර්යවංශ, සංගීතවත් කළේ වික්ටර් රත්නායක. අපි මුලින්ම අහමු මේ උයන්තිරේ කියන මගේ මේ ගීතේ.

0: සිංහල ස්වභාවිත ගීතේ වෙනස් හැඩයක්, වෙනස් රසයක්, වෙනස් තාලසර හරඹයක් අපි සඳදී දහරෙන් රසවිඳ. නිරංජලයි, කාලෙකට පස්සේ තමයි අපිට මේ ගීතාවලිය රසවිඳින්න පුළුවන් වුණේ. මේ වගේ ප්‍රාසංගික අත්දැකීමක් තුළ මං හිතනවා අපේ සහෘද රසවතුන්ටත් ඒ එලෙසමයි කියලා. රසවතුන්, අපි නිරංජල සරෝජිනී ස්වරයට මොහොතක විරාමයක් තියන්න සූදානම්. අපි ගෞරවනීය ආරාධනෙන් සපෙමිනි ඔහුටත් මේ වේදිකාවේ ගයන්නට ඇරයුම් කරමු. දශක ගණනාවක් පුරා සිංහල ස්වභාවිත ගීතයට වෙනම ස්වර පරාසයක් තුල සිය මధుර ගී හඬ හසුරුවමින් අරුත්බර පදවැල් ගණනාවකට එතුමන් පනපවලා තියෙනවා. රසවතුනි, එකල නිරන්තරයෙන් ගුවනින් අපේ දෙසවනට සමීප වුණු ඒ අපූර්ව වූ ගීතාවලිය අදත් මේ වේදිකාවේ සිට ගයන්නට අපි ඔහුටත් හොඳත් පොල් සම්ප්‍රසාදයකින් සඳදී ධර්මයේ ප්‍රාසංගික සජීව කරන වේදිකාවට ඇරයුම් කරමු. රසවතුනි, සෙනෙහසෙන් පිළිගනිමු මේ විශාරද බණ්ඩාරතාවුද ප්‍රවීණ ගායන ශිල්පියා.
1: බොහොම ස්තුතියි දසුන්. ලක්කඬ මියුරු මියසියට මට ආරාධනා කිරීම සම්බන්ධව ඉතින් මං හිතන්නේ ලක්කඬ ගුවන් විදුලිය හැමදාම අලුත් දෙයක් කට ආරම්භය සහ එදා ඉඳන්මත් එහෙමයි ලක්කඬ ගුවන් විදුලිය අපි ඇහුවෙත් සහ අපි සහභාගී වුණේ. ඉතින් ඒක ගැන මම බොහොම ස්තුතිවන්ත වෙනවා කාර්ය මණ්ඩලයට සහ සියලුම දෙනාට. ඉතින් අද මේ රාත්‍රියේ ඔබ වෙනුවෙන් ගීත කීපයක් ඔබ ඉදිරියේ ගායනා කරන්නට මම ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒයින් පළමු ගීතයේ විදිහට මම ඔබට ඉදිරිපත් කරන්නේ උදාවෙන්න මේ රාත්‍රිය කියන ගීතය තමයි. ඉතින් මේ උදාවෙන්න මේ රාත්‍රිය කියන ගීතය ඇත්තටම මේ වෙලාවට අපිට, මම හිතන්නේ, අපේ හිතට හොඳ රසවින්දනයක් ලබා දේවි කියලා අපි හැමෝටම මගේ පැතුමයි. ඉතින් මේ ගීතේ ලිව්වේ බන්දුල නානක්කාරවස. ඒ වගේම මේට මට සංගීතවත් කරලා මට ගායනයට මේක ඉදිරිපත් කරන්නට සලසලා දුන්නේ සංගීතඥ රෝහණ වීරසිංහ. මගේ ගීත හැම එකක්ම වගේ මේ රාත්‍රිය හා සම්බන්ධයි. ඉතින් මේ ගීතය මා පළමුවෙන්ම ගායනා කරන ගීතය උදාවෙන මේ රාත්‍රියේ කියන ගීතය. මෙය මා ගායනා කරේ මුලින්ම මම හිතන්නේ 1982 වසරේ විතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වෙළඳසැලකින් තමයි මෙය මා ගායනා කළේ. ඉතින් අපි ආරම්භ කරමු මගේ පළමු ගීතේ. උදාවෙන්න මේ රාත්‍රියේ මෙහි ගීපද බන්දුල නානක්කාරවසන්, ඒ වගේම මෙහි සංගීත නිර්මාණය සංගීතඥ මගේ සහෝදර රෝහණ වීරසිංහගේ.

මා මීළඟට ගායනා කරන ගීතය රුවන් තාරකා නුවන් පායලා. හිඳින් හදවතේ රැඳි වේදනා නිවා. මගේ මුල්ම සරලගී වැඩසටහනින් මා මගේ කටහඬ ශ්‍රාවකය අඳුනගත්තා. එදා ඉඳලා අද දක්වාත් මං හිතන්නේ මේ ගීතය ඔබලා ඉතාමත් කැමැත්තෙන් රසවිඳින ගීතයක් බවට පත් වෙලා තියෙන බව මගේ අදහසයි. මේ ගීතය නිර්මාණය වුණේ ඉතාම කෙටි කලකදී. ඒ කියන්නේ ගුවන්විදුලියේ පටිගත කළ එදා ඒ ශබ්දාගාරයේ තුලම තමයි මේ ගීතය නිර්මාණය වුණේ. කුමාරදාස සපතන්ත්‍රි පේලීම් පේලීමට ලියලා දුන්නා. ඒ වගේම සංගීත නිර්මාණය රෝහණ වීරසිංහගෙන් ඒ අවස්ථාවේදීම නොයෙකුත් විවිධ ක්‍රම සහ විවිධ වෙනස් වීම මත මේ සිදු වුවක්. ඉතින් කොහොම වෙතත් මේ ගීතය අපේ රසිකින් අතර ඉතාම ජනප්‍රියටපත් වුණා. ඉතින් මම ඒට බොහෝම ඇලුම් කරන ගීතයක් වශයෙන් මම මට හඳුන්වන්න පුළුවන්. අද මෙවරු ගී මියසී තුලින් අපි අද හමු මගේ ඒ රුවන් තාරකා ගීතේ.

හැත්තෑව දශකයේ මා ගායනා කළ ගීත අතුරෙන් එකක් තමයි මේ ගීතය. කඳුළු පිස දාලන සංගවාලන රැයේ සිනේමා. ගුවන්විදුලි තරල ගීයක් තුලින් තමයි මෙය පළමුවෙන්ම ශ්‍රාවකයන් අතර පත් වුණේ, නැත්නම් අහන්නට අවස්ථාව ලැබුණේ. කොහොම වෙතත් අර පළමු ගීතය වගේම CD වලින් හෝ නැත්නම් කැසට් මාර්ගයෙන් හෝ වෙන යම් මාර්ගයකින් මේ ගීතය රසිකයන්ට අහන්නට අවස්ථාවක් ලැබිලා නැහැ. ලක්හඬ තුලින් ඔබට ඒ රසවින්දනය අද ලබා ගන්නට පුළුවන් වෙලා තියෙනවා. බොහොම ස්තුතියි ලක්හඬට, ඒ වගේම දසුන්ට. මේ සංගීත නිර්මාණය කළේ රෝහණ වීරසිංහන්. එහෙනම් අපි අහමු කඳුළු පිස දාලන සංගවාලන රැයේ සිනේමා.

0: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර වහරගම
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ඕනම
4: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: Sloan Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: ක්‍රෂිේත්‍රයට
1: නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරබ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. දශකගතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමිරාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමිරාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374
0: ඕනම
5: සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස්

0: හැමෝම එකම රේසිකතු ඇති ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
1: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
0: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
1: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ. මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැමති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5. සියට් ද රෝඩි ස්වර්ස්.
2: සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. අටසි අවසක් පුරා ජාතියක් විශ්වාසය.

0: දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජූලි 9 වැලිමඩ ජාතික පාසලේදී
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය නිපුණද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: ඕනම
6: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
7: Manaviya Premi Saundarya Kavyamana
8: Santatiya Tahara
9: ගීත ලෝලයේ ප්‍රිය රසික හිතවතුනේ අපි නැවතත් සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය සමගින් මුණගැහෙන වෙලාව. TM ජයරත්න ප්‍රවීණ ගායන වේදිකාවේත් විශාරද නිර්මලා රණතුංග ප්‍රවීණ ගායන ශිල්පිනියගේත් එවැගේම විශාරද බණ්ඩාරතාවුද ප්‍රවීණ ගායන ශිල්පියාගේත් ස්වරාලංකාරයෙන් වසගැන්වෙන මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ දෙවනාර්ධයයි අපි මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ගීතයක් නිර්මාණය වෙන්න කලින් ගීපද රචකයාතෙන් මුලින්ම නිර්මාණය වෙන්නේ කවියක්. එක් කවි පෙළ සංගීත නිර්මාපක අතට පත් වුණාට පස්සේ ඔහු සප්තස්වර සංකලනය තුළ කවි රස මරමින් ගී රස උපදින්න තනුවක් නිර්මාණය කරනවා. ඒ තනු නිර්මාණය තුළ මුසුවන සංගීතයේ අපූර්වත්වයට ශිල්පියෙක් හෝ ශිල්පිනියක් සිය බඳුරස්වරයෙන් පද පෙළට පණ දෙනකොට කවි රස මරාගෙන ගී රස උපදමින් ගීතයක් නිර්මාණය වෙනවා. එහෙම නිර්මාණය වෙන ගීතයන් තුළ ආදරය, ප්‍රේමය, විරහව, මෞසනිහස, පියසනිහස තුළ හටගන්න ධාරක ප්‍රේමය මේ සියල්ල සේම විටක ජීවිතයත් ඒ පදවැල් තුළ අපට හමු වෙනවා. රසවතුනි, මේ සඳදී දහර ප්‍රාසංගික සජීවකරණයේ දෙවන අර්ධය තුළත් අපේ මත්මතක කැටෙවුණු බොහොම අපූර්ව වූ ගීතාවලියකින් ඔබ ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන්න සූදානම්. සිංහල ස්වභාවිත ගීතයේ රසය මේයයි ජලියලි ඔබට පසක් කරමි. එමනම් ආදරණීය රසවතුනි, අපි හොඳ අත්පොසම් ප්‍රසාදයකින් නැවතත් සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණයේ රස ගන්වන්නට වේදිකාවට ඇරයුම් කරමු. ගයන්නට ප්‍රවීණ ගායන ශිල්පී TM ජයරත්න මැත්තවත්. අපි හොඳ අත්පොසම් ප්‍රසාදයක් එකතු කරමු.

මේ මෙවුරු මියසිය සංගීත ප්‍රසංගයේදී මීළඟට ගැයෙන ගීතය. සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ හද තුළ ඔබ ඉන්න ඇති කියන මේ ගීතය. සතුටුයි කියන්නට මේ ගීතය සීඩී තැටියක් සඳහා තමා ගීතය ගායනා කළේ මම. මේ ගීතය මට ලියා දෙන්නේ මගේ දයාවර බිරිඳ මාලනි මාලි ජයරත්න. සංගීතවත් කළා මියුරු තනුවකින් අපේ සහෘද සංගීතඥ රෝහණ වීරසිංහයන්. අපි අහල බලමු මේ ගීතය, මේ ආදරය පිළිබඳව, මේ නිර්මල ආදරය පිළිබඳව. මොකද මේ සාමාන්‍යයෙන් ආදරය වර්ග කරන්නට පුළුවන් බොහෝ වර්ගවල තියෙන ආදරය. නමුත් මෙතෙන්දි මේ කියන්නේ මේ උත්තරීතර මේ දේවත්වයෙන් පිදිය යුතුයයි කියලා හඟින තත්ත්වයක් තමයි මේ සුඳුරු අතීතයේ කියන ගීතේ අදහස් වෙන්නේ. අහලා බලමු මේ අන්තර්ගතය කොහොමද කියලා.

මියුරු මියසියගේ ප්‍රසංගයේදී අප ගායනා කරන තෙවැනි ගීතය. මේකත් මම මුලදී ටිකක් අකමැත්තෙන් වාගේ බයෙන් වාගේ කියපු ගීයක් කියලා කිව්වොත් නිවැරදි. මොකද දැන් ඉස්ලාම කියා සිටින්නම් මොකද්ද ගීතය කියන එක. රත්තරන් නිද්දකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්. ඉතින් මෙහෙම මේ වර්ගී ගීතයක් කවදාත් මේ රත්තරනේ අනේ කියලා එහෙම කියපු කෙනෙක් නෙමෙයි මම. මමත් විවාහ වෙලා තියෙන අවුරුදු පහක් විතර මේ ප්‍රේම කරලා තමයි. නමුත් කවදාත් මෙහෙම මේ ඔහොම විවෘතව මෙහෙම රත්තරන් නෙද්දකින් සලා සිහිල් පවන් එහෙම මට්ටමකට මම ගැවිලා නැහැ. මොකද මම වෘත්තියෙන් ඒ යුගයේ ගුරුවරයෙක් හැටියටයි සේවය කළේ. ඉතින් ගුරුවරයෙක් හැටියට සේවය කරනකොට මට මතක් වෙන්නේ පාසලේ ළමයින්. මම මෙහෙම ගීතයක් ගායනා කරපුවාම ළමයින් ඉදිරියේ මම කොහොමද මූණ දෙන්නේ කියන පොඩි ටිකක් එක්තරා වර්ගයක බියක් මා තුළ ඇති වුණා. ඉතින් ඒක නිසා ටිකක් මං මේ ගීතය ගයලා සෑහෙන කාලයක් යනකම් ඉතින් පාසලට එහෙම ආවේ පොඩ්ඩක් නිකන් බිම්බලාගෙන වාගේ ළමයින්ගේ මුණ ගැවුනොත් එහෙම නිකන් ළමයි මයිදියා කොයි තාලෙට බලයිද කියලා නිකන් පොඩි සැකයක් ඇති වෙනවානේ. ඒක නිසා නමුත් ඉතින් එහෙම දෙයක් වුණෙත් නෑ. ගීතයත් හොඳට ප්‍රචාරය වුණා. කාගෙත් සිත් සතන් වල පළපදියම් වුණා. ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. හොඳයි අපි මේ ගීතය අහලා බලමු. මේ ගීතයත් අපට ලියා දෙන්නේ කුලරත්නාරිය වංශය. මගේ ගීත බොහෝ ගණනක් ලියන්නේ කුලරත්නාරිය වංශය දැමිති ගේ පද රචකයා. මම හිතන්නේ මට ගීත 51ක් හෝ දෙකක් මට ලියා තිබෙනවා. ඒ කියන්නේ තනි පුද්ගලයෙකුට එතරම් ගීත සංඛ්‍යාවක් එක් අයෙක්ම ලියා තිබෙනවා කියන්නේ මට ඒක පුද්ගල ගීත ප්‍රසංග දෙකක් විතර පැවැත්විය හැකි එකම ගේ පද රචකයාගේ ගීත වලින්. එහෙම කියනකොට මට හැඟෙනවා ඒ විදිහට මෙය සංගීතවත් කරන්නේ HM ජයවර්ධන නැමැති අපේ සහෘද සංගීතඥයා. අපි දැන් ඒ ගීතය අහමු.

අපර කාලය දැන් මදිවියගෙන යනවා. දැන් අපි අවසර ගන්නටත් ඕනේ. මෙතෙක් වෙලා තමුන්නාසලා සමග රැඳුනා සුපුරුදු දවසක් දැන් අපි ගීත ගයා අවසන් වෙලා මෙතනින් ඉවත් වෙන්නටත් ඕනේ. කාලය වෙන බී තිබෙනවා. අවසාන ගීතය හැටියට මා ගායනට බලාපොරොත්තු වෙන්නේ චිත්‍රපටයක මා ගැයූ ගීතයක්. මොනර තැන්න මම හිතන්නේ වසර ගණනාවක් අපි පාසල් යන අවදී පටන්ම ගුවන්විදුලියේ අපට අසන්නට ලැබුණු මොනර තැන්න. ඒ චිත්‍රපටයක් බවට පත් වෙනවා පසු කාලීනව. එය මුළු චිත්‍රපටයේ සඳහාම සංගීතය සපයන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. එතුමාගේ ගීතයක් තමා දැන් මා ගයන්නේ. එතුමාගේ තන නිර්මාණය. අවර මේ ගීතය ලියා දෙන්නේ මේ චිත්‍රපටයේ එන රූප රාමුවකයි මේ ගීතය අන්තර්ගත වෙන්නේ. ශ්‍රී නිහාල් ජයසිංහන් නමැති ගේ පද රචකයාන. එතුමා අකාලේ මිය ගියා. ප්‍රේමසිරි කේමදාස ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහත්මාත් අපාතර නැහැ. අද මේ දෙපළටත් මේ ගීතය උපහාර වේවා කියන මෙත් සිතින් යුතුව මම මේ ගීතය තමුන්නාන්සේලා ඉදිරියේ තබනවා ඊට අවසරයි. ස්තුතියි.

0: බොහොමත්ම ස්තුතියි TM ජයරත්න ප්‍රවීණ ගායන වේදයාණනි. අපි හැමදාමත්ම සහෘද රසවතුනි ඔබ වෙනුවෙන් ගයන්නට TM ජයරත්න මැතිතුමන්ට ඇරයුම් කළසනින් එතුමන්ගේ සහභාගීත්වයේ නිර්ලෝභීව ලැබෙනවා. ඒක හරි වටිනවා. එසා අපි සියලු දෙනාම හොඳක් පොසොන් ප්‍රසාදයක් නැවතත් එකතු කරමු. TM ජයරත්න ප්‍රවීණ ගායන වේදයා වෙනුවෙන් අද සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය එලෙසින් රස ගැන්වීම වෙනුවෙන්. ආදරණීය සහෘද රසවතුනි, TM ජයරත්න ස්වරයෙන් රස ගැන්වුණු මේ සඳදිය ධර්ම ප්‍රාසංගික සජීවකරණය ඇගේ හඳෙන් යලිත් රස ගන්වන්නට මත්තෙන් අපිට අනුග්‍රහය එකතු කරන අපේ අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපිට අනුග්‍රහය එකතු කරන්න බොහොම ආදරෙන් සෙනෙහසින් අපි සමගින් නත්වැල් බැඳගෙන ඉන්නවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. අංකගේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දැන් ඩෝමා කළු වැටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පහසුකම් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හෙන පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ වගේම අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා ජාතික ලොතරැයි මණ්ඩලය. රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් විරාදුන් ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර් ලොතරැයිය. මුදල් හිණියේ වගේම සුපිරි මෝටර රථයක සිහිනය සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් සෙනෙහසෙන් සිහිපත් කරනවා. හොඳයි, එමනම් ආදරණීය සහෘද රසවතුනි, නැවතත් අපි සිංහල සුභාවිත ගීතයේ වශය සොයාගෙන යමු. මත් මතක අවදි කරගනිමු. අපි හොඳත් පොසම් ප්‍රසාදයෙන් ආරාධනා කරමු වේදිකාවට අද ඔබ වෙනුවෙන් ගයන්නට අපේ ඇරයුම් ලැබූ විශාරද නිර්මලා රණතුංග ප්‍රවීණ ගායන වේදිකාවට.
1: මගේ ගීත ගැන කතා කරනකොට මං හිතන්නේ මම හුඟක් වැඩිපුරම ගායනා කරලා තියෙන විරහ ගීත. විරහව කියන දේ අර සතුටට වඩා හදවතේ තැන්පත් වෙනවා වැඩි. ඒ ගැන ඒ විරහව වුණත් සමහරක් වෙලාවට හිතන කොට ඒ ගැනත් ඒකත් ලබන්නේ එක්තරා විදියක වින්දනයක්. ඉතින් මං හිතනවා මම හුඟක් විරහ ගීත ගායනා කළා මං ඒ ඇලුම් කරපු නිසා. එතකොට ඒ ගීත අතුරින් මම ගායනා කරපු එක් ගීතයක් තමයි මේ සිනාසපිරි සඳ දුර ඈතයි කියන ගීතය. මේක යමුනා මාලනී රචනා කළේ. මගේ මෑතකදී මං නිකුත් කරපු තොරොම්බෝල් කියන සංයුක්ත තැටියට තමයි මේ ගීතේ ගායනා කළේ. ඉතින් මං හිතනවා මං වගේම රසික ඔබත් මේ ගීතයට ඇලුම් කරාවි කියලා. මේ ගීතේ තනුව නිර්මාණය කළේ විජේරත්න රණතුංගම.

මේ ළඟට මං ගායනා කරන්න තෝරගත්තේ මේ ලීනෝ ලීනෝ මේ සිත අරගෙන අලුත් සිතක්, දුකට කඳුලට නොසැලෙන අලුත් සිතක් දෙන්න කියලා. ඉතින් මේ ගීතය රචනා කළේ ඩාන්ස්ටන් අතුල, සංගීතවත් කළේ විජේ රත්නරණතුංග. මේ මේකේ සංගීතය ගැන කතා කළොත් ඇත්තටම මේ මේ මේ ගීතයටත් කිසිම තත් භාණ්ඩයක් උපයෝගී කරගෙන නැහැ. මේ සමෙන් වැසුණු තබ්ලාව, ඩෝල්කිය, ඔය වගේ සමෙන් වැසුණු භාණ්ඩ පමණයි. අවනද්ද භාණ්ඩ කියලා අපි හඳුන්වනවා. මෙන්න මේ අවනද්ද භාණ්ඩ පමණයි මේ ගීතයටත් උපයෝගී කරගෙන තියෙන්නේ. මං හිතන්නේ බෙරේකුත් උපයෝගී කරගෙන තිනවා මේ ගීතේ. දැන් ඔබ සැම මේ ගීතේ අහලා බලන්න කොහොමද කියලා. මම මේ ගයන්නේ ලීනෝ ලීනෝ මේ සිත අරගෙන කඳුලට සුසුමට නොසැලෙන අලුත් සිතක් මට දෙන්න කියලා.

මීළඟට මං මීළඟට ගායනා කරන්න හිතුවේ මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවිමි කියන ගීතය. මේ ගීතය මට මතකයි, මේ ගීතය ගායනා කරපු මුල් අවදියේදී හුඟක් අය හිතුවා ප්‍රවීණ ගායන ශිල්පිනියක් මට මතකයි ඇවිල්ලා මගෙන් ඇහුවා මේ ඔයාගේ අත්දැකීමක්ද කියලා. මේ ගීතය රචනා කළේ නම් දයාදල්විස් මහත්මිය. නමුත් මේ ගීතයේ අදහසට මං හුඟක් කැමතියි. මේ ගීතෙන් කියවෙන්නේ පෙම්වතාට, නැත්තම් තමුන්ගේ ස්වාමියාට වෙන්න පුළුවන්, කොයි පැත්ත හිතුවත්. හුඟක් අසීමිත ලෙස ආදරය කළත් තමන්ට නොලැබෙන ආදරයක් ගැනයි මේ ගීතෙන් ගායනා කරන්නේ. ඉතින් මම මේ ගීතෙට ගොඩක් කැමතියි. අපි අහලා බලමු. මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවෙමි.

0: සිංහල සුභාවිත ගීතයේ වෙනමම ආකෘතියක්, වෙනමම තාලස්වර හරඹයක්, වෙනමම රිද්මයක් සඳදිය දහරට අපූර්වත්වය එකතු කරමින් අද ඔබ වෙනුවෙන් ගැයූ විශාරද නිර්මලා රන්තුංග ප්‍රවීණ ගායන ශිල්පිනියනි, ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුතියි. අදත් අපි ගෞරවනීය ඇරයුමෙන් සපැමිණ සඳදිය දහරමේ ප්‍රාසංගික සජීවකරණය ලෙසින් රස ගැන්වුවාට අපි ඔබතුමියට වේදිකාවෙන් සමු දෙන්නේ ජලියලිත්. අපි මේ වේදිකාවේ සිට ඔබතුමියගේ මధుර ස්වරයෙන් ගැනුව ගීතාවලියේ අපූර්වත්වය, රසවත් බව, මේ සහෘද රසවතුන් එක්ක බෙදා හදා ගන්නට නැවත නැවතත් මුණ ගැහිමුයි කියන ආදරණීය ඇරයුමත් එක්ක මොමිසුතේ නැවතත් ඔබතුමියට අද සඳදිය දහර එලෙසින් රසවත් කළාට. හොඳයි, ආදරණීය සහෘද රසවතුනි, අපි කෙමෙන් කෙමෙන් අද සඳදිය දහරමේ ප්‍රාසංගික සජීවකරණයේ අවසන් අදියරට සපෙමින් අවසන් TM ජයරත්න ස්වරයෙන් සහ විශාරද නිර්මලා රන්තුංග ස්වරයෙන් අපූර්වත්වයෙන් ප්‍රේමණීයත්වයට පත් කළ මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය අපි ඔහුගේ ස්වරයෙන් නිමාව දක්වා ගයන්නට වේදිකාවට ඇරයුම් කරන්නට සූදානම්. සිංහල සුභාවිත ගීතයේ වෙනම ස්වර මාධූර්යකින් සිය ගායන දිව්‍ය මුද්‍රාගත කරගත් රසික ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් විඳින්න හැකි ගීතාවලියක් සිංහල ගීතස්වේස්වයට තිළිඳ කළ විශාරද බණ්ඩාරතාවුද ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පියාලන්ට අපි හොඳත්ව සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු. රසවතුනේ සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය නැවතත් රස ගන්වන්න.
1: මීළඟට මා ගායනා කරන්නේ ඔබ ඈත සඳවී පායා මම මෑත තරුවක පිපිලා. මේ නිසල රැයි ඇතමෙදා කිව්වා වගේම හැමදාමත් මගේ ගීත රැය සම්බන්ධවමයි වැඩි වශයෙන් මම ගායනා කරලා තියෙන්නේ. මේ ගීතේ මට අහම්බෙන් හම්බුණු ගීතයක්. ඔබ ඈත සඳවී ගුවන්විදුලි වැඩසටහනේ සරල ගී වැඩසටහන ගරල සරල ගීයක් මට හොයාගන්නට යන අවස්ථාවේ මට ඒ දවස්වල මම ගුරු වෘත්තියේ ඉන්නකොට මාතලේ ප්‍රදේශයේ හිටියේ. ඉතින් කොළඹට එනවා මේ ගීත මොනවද මට ගන්න පුළුවන් තියෙන ගීත මොනවද කියලා හොයාගන්නට. ඉතින් මගේ පුරුද්දක් තිබුණා නිතරම කුමාරදාස සපුතන්ත්‍රි සහ ලක්ෂ්මන් විජේසේකරගේ ඒ නිවසට එන්නට. ඉතින් ලක්ෂ්මන් මට දුන්න ෆයිල් එකක් නැත්තම් ගීත කීපයක එකතුවක් තියෙන තැන මම අපි පෙරලා බලනකොට මට නිතරම ලැබුණ හම්බ වුණා මේ ඔබ ඈත සඳවි කියන ගීතය. ඉතින් මේක හොඳ නැද්ද කියලා ලක්ෂ්මන් වගේ ඇහුවා. මම ඇත්තට මගේ හිත ඒ වචන කීපය දිහා බැලුවාම මට හිතුණා මේක මට ගායනා කරන්නට ආසා ගීතයක් නැත්නම් මට සුදුසු ගීතයක් කියලා මම තීරණය කළා. මම මේක සංගීත නිර්මාණය කරන්නට බාර දුන්නේ HM ජයවර්ධනයන්ට. ඉතින් මේ ගීතය ලියලා තිබුණේ අපේ හිතවත් ජයලත් මනෝරත්න. ජයලත් මනෝරත්න මගේ බොහොම හොඳ හිත මිතුරෙක්. ඒත් මේ ගීතය ප්‍රචාර වෙනකොටවත් දන්නේ නැහැ මම මේ ගීතය ගායනා කළාද කියලා. පස්සේ දවසකදී තමයි මම කිව්වේ ඔයාගේ ගීතයක් මම ගායනා කළා කියලා. ඉතින් මට ස්තුති කරා ජයලත් මනෝරත්නයන්. පස්සේ ඔහුගේ ගීතය අහලා ඉතාමත් සන්තෝෂ වුණා.

සිතුවිලි ත්‍රිවි හදවත පතුලේ එකිබින්ද වැළපෙනව. මේ ගීතය හැමෝම නැත්නම් මට හමු වෙන බොහෝ දෙනෙක් මේ ගීතය ගායනා කරන්න කියලා ඉල්ලා හිටිනවා. 70 දශකයේ නිර්මාණ වුණු ගීතයක් මේක. එහි පද රචනය කරලා දුන්නේ කුසුම් පීරිස්. ඒට අගනා තනුවක් නිර්මාණය කරලා දුන්නේ මට එච්.එම්. ජයවර්ධන විසින්. එදා සිට අද දක්වා මගේ රසිකයෝ මේ ගීතයට ඉතා ප්‍රිය කරනවා. මම හිතන්නේ මේක සර්වජන ගීතයක් වශයෙන් මට හඳුනනට පුළුවන්. මම අගය කරනවා ඒ තනු නිර්මාණයට සහ පදමාලාව නිර්මාණය කළ දුන්න ඒ දෙපළට. එවැනි ගීත මට ලැබෙන්නේ මං හිතන්නේ මගේ වාසනාවකට. මා කිසිසේත්ම කියලා නැහැ මේ ගීතය මෙන්න මෙසේ සකස් විය යුතුයි කියලා. ඒ ගීතේ කුසුම් පීරිස් ඇගේ අදහස් තමයි මට දීලා දුන්නේ. ඉතින් මා ඊට ආදරෙන් සහ ඊටමත් ඕනෑකමින් ඒ ගීතය එදා පටිගත කළා. ඒ වගේම තවමත් මම මේ ගීතයට ආදරය කරමින් රසික ඔබ වෙත ඉදිරිපත් කරනවා මේ සිතුවිලි සිරවි හදවත පතුලේ ඉකිබිඳ වැළපෙනවා.

අද මා ගායනා කරන අවසාන ගීතය වශයෙන් තෝරගත්තේ ආශාවේ මල් වැටෙන්නේ බී නිලුපුල් දෑසින් මදෙස බැලු නයන කළු ඔබ මගේ කළු නයන කළු ඔබ මගේ කළු ගී ප්‍රබන්ධය සහ සංගීත නිර්මාණය කළ ඒ සංගීතඥ සහ ගේපද රචකයා යන දෙදෙනාම අද අපට දකින්නට නැහැ. ඔවුන් දෙදෙනාගේ දායකත්වයෙන් ලැබුණු මේ ගීතය මා ගායනා කරලා තියෙන 1976 සරලගි වැඩසටහනක් තුලින්. මං හිතන්නේ රසිකයින් මා වැළඳගත්තේ මේ ගීතයෙන් විය යුතුයි. ඉතාම ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා මේ ගීතය එදත් සහ අදත් හැමෝම වගේ මේ නයන කළු කියන ගීතය ඉතාම ආදරෙන් වැළඳගත් ගීතයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. මාත් මේ ගායනා කරන්නේ හැමදාමත් ඒ ගීතය ඔවුන්ට උපහාරයක් වශයෙන්. අදත් මා මියුරු මියසේ තුලින් ඔවුන්ට උපහාරයක් ලෙසම මා අද ඒ ඉදිරිපත් කරනවා. අපි අහලා බලමු ඒ ගීතය.

එහෙමනම් ආදරණීය සහෘද රසවතුනි, ඔබ ආනන්දෙන් නැරඹි ගමන් මගක ප්‍රඥාව කරා රැගෙන ගිය තවත් රසවත් ප්‍රසංගයක නිමාව සටහන් කරමින් අපට නික්මී යන්නට අවසරයි. අදත් අපේ ගෞරවනීය ආරාධනය තුළ සපැමිණ මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය ලෙසින් රස ගැන්වූ ටීම් ජයරත්න ප්‍රවීණ ගායන වේදියානට ඔබතුමන්ටත්, ඒ වගේම විශාරද නිර්මලාරන්තුග ප්‍රවීණ ශිල්පිනිය ඔබතුමියටත්, ඒ වගේම බණ්ඩාරතාවුද ප්‍රවීණ ගායන ශිල්පියාණන් ඔබතුමන්ටත් දෙහිවින්මි සුතේ. අදත් සපැමිණ මේ සහෘද රසවතුන් වෙනුවෙන් සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය එලෙසින් රසවත් කිරීම සම්බන්ධයෙන් අපි ඔබට සමු දෙන්නේ ජලිත නිවේදිකාවේ සිට මුණගැහෙමුයි කියන ආදරණීය බලාපොරොත්තුව ඔබ අභියස තබමින්, එමනම් ආදරණීය සහෘද රසවතුනි, හැමදාමත් අපට ශක්තියක් වෙන්න අප සමගින්වත් වැඳ ගන්න ඔබ සියලු දෙනාටමත් දෙවෙන් මිසුතේ. අපි සමුගන්නේ යලිත් සතියක විරාමයකින් අනතුරුව සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයෙන් ඔබ හමු වීමේ බලාපොරොත්තුව පෙරදරිව මම දසුන් වසන්ත ප්‍රාර්ථනා කරන ආදරණීය සහෘද රසවතුනි, ඔබ සියලු දෙනාටම රස හැඟුම් උපදින ඔබ ආදරණීය ප්‍රේමණීය රාත්‍රියක්ම වේවා. මේ රාත්‍රිය

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳතිය තහර
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: සන්තතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මයන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

ජීවිත සංස්කෘති ජනකිරුල හදවත රත්තරන් ජෝති අසම සම හැඟුම් ප්‍රකාශනය ලක්කඩ හැඟුම් වරුසාව ජූලි 11 වන සෙනසුරාදා රාත්‍රී 7

0: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: වෙලාව රාත්‍රී 10යි ලක්කඩ අගෙන ඉන්නේ. ජීවිතේ හීන කියන්නේ අපිට හැබෑ කරගන්න තියෙන දේවල්. මේ හීන හැබෑ කරගන්න අපිට ගොඩක් කාලවලට කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. ඒ කැපකිරීම පොඩිද ලොකුද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. අපි කොහොමද ඒ තැනට යන්නේ කියන එක. ඉතින් සමහර කැපකිරීම් අතරේ ඔයාට ඔයාගේ වාසනාවත් උරගා බලන්න පුළුවන්. ඉතින් මේ සුදානම අද දිනේ ජාතික ලොතරැයි මණ්ඩලයේ නිල ප්‍රතිඵල හන්න. එහෙනම් අහමු. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: පෙරාදිනිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී ජේ.පී. ප්‍රබෝධා ජයසිරි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ එම්.ඒ.එස්.එච්. පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩල වීරසිංහ මහතා, එතෙක්ම ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී එම්.ජී.සී. පෙරේරා මහත්මිය, ලොතරැයි වර්ග 8ක් සූදානම් අදත් ඔබට වාසනාව රැගෙන එන්න. එහෙමනම් මුලින්ම ඔබ අතට ගන්න එන්.එල්.බී. ජය. තියෙන හීන හැබෑ කරගන්න නම් අතේ සල්ලි වැඩි වැඩියෙන් තිබිය යුතුමයි. ඉතින් ඔබේ අතට සල්ලි වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ එන්.එල්.බී. ජය ජයග්‍රහී 510 වන දිනුම්වරය. එහෙමනම් ඔබේ ජය වෙනුවෙන් අපි යනවා අද දිනුම් වැඩිමිට. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ H ජය අංක 3, 8, 4 සහ 8. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබ සාධනයේ උදෙසා පිටෝ සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේ මුලතරය එන්.එල්.බී. ජය තුලින් මේ අවුරුද්දේ ₹5,05,000 ත්‍යාග 242ක් ₹50,000 ත්‍යාග 6,201ක් ඔබට අපි ලබා දුන්නා.
1: Today selected English letters H and the winning numbers are 3848.
0: අද එන්.එල්.බී. ජය තුලින් ₹5,05,000 දිනා ගන්නා වාසනාවන්තයෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කරන්නේ වැලිවිට එන්.එල්.බී. අලෙවි නියෝජිත ගාමිණී රාජපක්ෂ විසින්. එතෙක්ම ₹50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 37 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තින් 76,625 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ ₹65,63,801 මුදලක් අද එන්.එල්.බී. ජය තුලින් අපි බෙදා දුන්නා. වාසනාවේ හඳහන් ගලපන්නයි අදත් අපි මේ සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන ජයග්‍රහී 1551 වන දිනුම් පාරය. අද දවසේ වාසනාවන්ත ලග්න සංකේතයේ මීන. අද දවසේ පළමු ජයංකය අංක 24. වාසනාව ඔබේ කරන දෙවන ජයංකය අංක 11. අද දවසේ තෙවන ජයංකය අංක 48. වාසනාව ඔබේ කරන අවසන් ජයංකය අංක 46. අපේ රටේ ශක්තිය රණවිරුවන් ඔවුන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටෝ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන් ලොතරැයියෙන් මේ අවුරුද්දේ සුප්‍රිය ත්‍යාගලාභීන් 7 දෙනෙක්, දසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 129 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහිකොට අවසන්.
1: Today selected zodiac sign is Pisces and the winning numbers are 24, 11, 48, 46.
0: හඳහනේ 1551 වන මේ දිනුම් වාරයෙන් රටපුරාම වාසනාවන්තින් 137,075 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ ₹83,37,201 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. හෙටත් අපි සෝදානම් වාසනාවේ හඳහන් ගලපන්න. හඳහනින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගය ₹44,98,667 760ක්. සත් දිනම ජය නියත අදත් ඔබට වැඩි වැඩියෙන් වාසනාව රැගෙන එන ගොවිසත. මේ අපි වාසනාව ඔබේ කරන්නේ 4,484 වෙනි දිනුම් වාරයේ. ₹7,00,000 ඉක්මවාගේ සුපිරි ත්‍යාගයක් ඔබට ලබා දෙන අපි යනවා අද දිනුම් වැඩිමිට. ගොවිසත වාසනාව ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරාගන්නේ. සී අක්ෂරයයි අද ඔබට වාසනාව රැගෙන එන්නේ. අද පළමු ජයංකය අංක 50. වාසනාවන්තින් බිහි කරන දෙවන ජයංකය අංක 2. අද දවසේ තෙවන ජයංකය අංක 52. අද වාසනාව ඔබේ කරන අවසන් ජයංකය අංක 33. කෘෂිකර්මාන්තයේ නගස් සිටවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සත් දිනම ජය නියත ගොවිසතින් මේ අවුරුද්දේදී සුප්‍රිය ත්‍යාගලාභීන් 2 දෙනෙක්, විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 55 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහිකොට අවසන්.
1: Today selected English letter is C and the winning numbers are 50, 2, 52, 33.
0: English අක්ෂරය සමගින් ජයංක 3ක් ගලපාගෙන ₹250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 6 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ එන්.එල්.බී. අලෙවි නියෝජිතයින් විසින්. එස් හරිකරන් වාලච්චේනිය, සැම්සන් මුනිතුංග ගම්පොල, චන්ද්‍රලාල් ප්‍රනාන්දු මැලිබන් හන්දිය, එම්.පී. සෝමසිරි නාගොඩ, ටී.එෆ්. ඩේන් කොටිකාවත්ත, ලක්ෂ්මන් රත්නායක හංවැල්ල. එයනෝ අද රටපුරාම වාසනාවන්තයින් 124,829 දෙනෙක් අතරේ ₹9,91,401 මුදලක් ගොවිසතින් මේ දැන් අපි බෙදා දුන්නා. සත් දිනම ජයනීත ගොවිසතින් හෙටෝබේ වන සුප්‍රීතියාගේ වටනාකමයි මේ අපි මතක් කරන්නේ. ₹7,16,30,693,716ක්. වාසනාවන්ත ඔබට තවතවත් වාසනාව රැගෙන එන සුබ දවසක් ලොතරැයි ත්‍යාග රටාව අලුත් වෙලා පහසු වෙලා එතෙක්ම තෑගිත් වැඩි වෙලා කියලා ඔබ දන්නවා. සුබ ලග්න සංකේතයේ සමගින් සුබ ජය අංක තුන ගලපාගෙන රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපදයක් ඔබේ කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. එතෙක්ම සුබ ජය අංක තුන ගලපා

0: ගෙන රුපියල් 50,000ක් ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000ක් වගේම තවත් මුදල් ත්‍යාගයන් ඔබේ කරන්න සුබ දවසක් තුළින් අදත් අපි සූදානම්. ඉතින් අද ඔබේ දවස සුබ කරන්න සිහින දිනවන්න මේ අපි ආරම්භ කරන්නේ සුබ දවසක් ජයග්‍රහී 358 වන දිනුම් පාරේ. වාසනා ඔබේ කරන සුබ ලග්න සංකේතය මකර. පළමු සුභාංකය අංක 62, දෙවන සුභාංකය අංක 7, අද දවසේ තෙමන සුභාංකය අංක 44. රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාගයන් ඔබට ලබා දෙන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. අද සුබ දවසක් ප්‍රවර්තන ත්‍යාගාංකය 5488. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන සුබ දවසක් රටරැයෙන් මේ වරදෙදී රුපියල් 105ක් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්නා වාසනාවන්තයින් 240 දෙනෙක් අපි බිහි කළා.
1: Today selected zodiac sign is Capricorn and the winning numbers are 62744.
0: අද රුපියල් 105ක් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්නා තවත් වාසනාවන්තෙක් අපි බිහි කළා. මේ වාසනාව වන්ත ලොතරැයි පත ඔබ චලවි කළේ මහනුවර NLB අලවි නියෝජිත තුෂාර සංජීව විසින්. එත් එක්කම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 8 දිනෙකොත් අද ඔබ අතරින් බිහි වෙනවා. ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 39 දිනෙකොත් අද අපි බිහි කළා. ඒ අනුව රට පුරාම වාසනාවන්තින් 110,049 දිනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 95,72,460 මුදලක් සුබ දවසක් අද ඔබේ ලොතරැයියෙන් අපි බෙදා දුන්නා. වාසි වැඩි තෑගි වැඩි තවත් ලොතරැයි වර්ග හතරකින් ඔබට වාසනාව රැගෙන එන්න ජානක සමගින් ගයත්‍රි සූදානම්.
1: මීළඟට මෙගා පවර්
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක එකයි ලග්න එකයි
1: 100ක්ම ඔබ යටි
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක 3ට
2: 50,000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25,000
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: ලොතරැයි ගැන සුපිරි තෑගි ගැන අසම සම විශ්වාසයක් ඇති කළ ලංකාවේ එකම ලොතරැයිය මෙගා පවර් ලොතරැයියයි. එදා රුපියල් කෝටි 23ක්, මෙදා රුපියල් කෝටි 47ක්, අද ඔබට පුළුවන් රුපියල් කෝටි 29ක් දිනාගන්නට මෙගා පවර් තුලින්. ලොතරැයි කරලියේ හැමදාමත් පෙරලි කළේ NLB මෙගා පවර් තමයි. ඉතින් හිතුවනේ අපි දැන් සූදානම් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි තෑගයට මෙන්න මේ වගේ අති නවීන සුපිරි මෝටර රථයක් ඔබට ලබා දෙන්නට. සුපිරි තෑග තුනක් එක්ක ඔබ හින සැබෑ කරන මෙගා පවර් 2590 වන වාසනාවන්ත දිනුම් වාර්යයි මේ. මෙන්න අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය E, වාසනාවන්ත සුපිරි අංකය අංක 25. වෙන්ද පළමු ජය අංකය යන්ත්‍රය අපට ලබා දුන්නා ඒ අංක 4. අංක 66 දෙවන ජය අංකය, තුන්වන ජය අංකය අංක 22. සුපිරි ත්‍යාගය ඔබට ලබා දෙන තීරණාත්මක අවසන් ජය අංකය අංක 46. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් සමගින් සිලක්ෂපතින් වාසනාවන්තින් 50 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට බිහි කළ අවසන.
1: Today selected English letter is E. Super number is 25. Winning numbers are 4, 66, 22, 46.
4: අද දිනම් පාරෙන් දෙලක්ෂපති වාසනාවන්තින් 3 දෙනෙක් රටට බිහි වෙලා තිබෙනවා. මෙන්න මේ අලවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහකයන් බිහි කර තිබෙන්නේ. PH චන්ද්‍රපාල බලංගොඩ, LB අබේසුන්දර බිනුවන්ගොඩ, NGC ප්‍රියදර්ශනී දඹුල්ල. අද දින බාරින් සමස්ත ජයග්‍රහකයන් 125,568 දෙනෙක් අතරේ රුපියල් 78,16,680ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. නිසැකවම දිනන ලොකුම සුපිරි ත්‍යාග ලබා දෙන මෙගා පවර් හෙට සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 29,74,19,954යි. පවර් සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට නවීනතම සුපිරි මෝටර රථයක්. ජාතියේ මහ ධන සම්පත ධන නිධානය 2272 වාසනාවන්ත දිනුම් පාරයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. ධන නිධානයේ දොරටු විවර කරන්නට හොඳම වෙලාව දැන්. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය W. වෙන්න අද පළමු ජයාංකය අංක 32. මෙලැබුණේ දෙවන ජයාංකය අංක 46. සිහින දිනවන තුන්වන ජයාංකය අංක 30.
5: වැන්ඩ තීරණාත්මක අවසන් ජය අංකය අංක 47.
4: රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල ඍජුවම දායක වන ධන නිධානයේ ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභියෙක් සමගින් නිසලක්ෂපති වාසනාවන්තයන් 30 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට හඳුන්වා දී අවස.
1: Today selected English letters W winning numbers are 32, 46, 30 and 44.
4: ධන නිධානයේ අද දිනම බාරෙන් සමස්ත ජයග්‍රහකයන් 94589 දෙනෙක් අතරේ රුපියල් 51,85,760 මුදලක් මේ දැන් ඔබ අතරේ බෙදා දෙන්නට අපිට හැකියාව ලැබුණා. කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,98,77,462 මුදලක්. කෝටිපතියෙක් වෙන්න ඔබට හරිම පාර කියා දෙන ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,242 වාසනාවන්ත දිනුම් භාරය දැන් අපි ආරම්භ කරන්නේ මේ විදිහට. දැන් ගන්න මහජන සම්පත ලොතරැයිපත් වාසනාවන්ත ඔබේ අතට. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය Q ජය අංක 6,8,7,1,4,4. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් සමග 25,00,000 207 දෙනෙක් NLB අපි රටට හඳුන්වා දී තිබෙනවා.
1: Today selected English letters Q winning numbers are 687144.
4: අද දිනුම් භාරය රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ මීරිගම අලෙවි නියෝජිත NAK බන්දුල විසින්. එකම රුපියල් 100,000 බැගින් වාසනාවන්තයින් 22 දෙනෙක් අද දවසේදී ජයග්‍රහණය කර තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහකින් බිහි කර තිබෙන්නේ. ඉන්ද්‍රාණී ස්වර්ණලතා කදුරුවෙල, අසේල ඉරෝෂන්, මතුගම සුමේද නිරෝෂන්, අලුබෝමුල්ල, මනෝජ් විජේසිංහ වැලිපිල්ලෑව, RBA කුවේජු දලුවකොටුව, අනුර මුණසිංහ මහරගම, කේ චන්ද්‍රලතා අනුරාධපුර, ගයාන් මදුලාල් මොරගහේන, ලුෂාන් ඉන්දික මාපලගම, UL සරත් කැටකොඩ, චන්ද්‍රදාස පෙරේරා බිංගිරිය, LP චන්ද්‍රපාල පන්නල, TF ඩේන් කොටිකාවත්ත, MDD වර්ණකුල සූර්ය මාවතගම, ලලිත් කුමාර ජයල, GH ශ්‍රයානි කඩවත, WB පද්මසිරි රාජාංගනය, MG කරුණාදාස අතුරුගිරිය, නන්දසිරි හිදැල්ලගේ පිළියන්දල, TAD තිලකරත්න පිළියන්දල, LD බුද්ධික විතාරන්දිණිය, ඒ වගේම වින්වේ ඩිජිටල් ලොතරැයි සේවා විනුත් වාසනාවන්තයෙක් පිහිවෙලා තිබෙනවා. අද දිනම් වාරෙන් සමස්ත ජයග්‍රහකින් 266772 දෙනෙක් අතරේ රුපියල් 2,15,96,600 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතෙන් හෙට ඔබ දිනන ඔබීම සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,08,79,624ක දැවැන්ත මුදලක්.

0: අද විදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලය බවට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් භාරයෙන් තෝරා ගන්න ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ක්. අද සම්පත ජයග්‍රහී දිනුම් භාරය 817 ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය Q ජය අංක 7144. Today winning English letter is Q. Winning numbers are 7144. අද දිනුම් භාරයෙන් රුපියල් 250,000 බැගින් ජයග්‍රහකින් දෙදෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කර තිබෙන්නේ. වේලුපිල්ලේ පාස් කර නක්කරේ පත්තු ආර් මනෝහරතාස් වැල්වැටි තුරේ. රුපියල් 50,000 ත්‍යාග 52කුත් ඔබ අද ජයග්‍රහණය කර තිබෙනවා. අද දිනුම් භාරයෙන් අපි සමස්ත ජයග්‍රහකින් අතරේ රුපියල් 1,19,14,040ක මුදලක් මේ දැන් ඔබට ලබා දුන්නා. NLB ජාතික ජයවර්ණේ නද දිවයින පුරාම සමස්ත ජයග්‍රහකින් 9,61,720 අතරේ රුපියල් 8,80,940ක දැවැන්ත ත්‍යාග මුදලක් ඔබට ලබා දීලා අදට අපි ඔබේ නිවසින් සමුගන්නේ හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙන තෙක් ඔබේ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

ආරණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චතරයට හසු කරමින්

විවාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙමි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරදුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සිතේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සුභා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ලියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණ්‍ය කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීන්ද මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්නේ

දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

කැලක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරුවේ

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

අනුස්සති. බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම්. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරෙන් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි.

ආර්ය සංඝරත්නය යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්ත

සැලසෙන හේඳ පැමිණෙන අනතුරු වළක්වාලන හේඳ පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානම් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මිනිහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දිවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැම දිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්ව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 හතෙන් ලක්කඩ අහගෙන ඉන්න බලව දෙ 5 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදයයි විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවත එන ජන විශ්වාසය.

සැනසෙනසකේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා